0: Money. උදේ 5:34 වෙලාව වන්න අද දවසේ පළවෙනි තරඟකාරිණිය දැන් ඉන්නවා මහේලි නුවර ඉඳන්. Good morning මහේලි. මහේලි අපි තව ටිකක් සද්දෙන් කතා කරමු. මහේලි මේ නුවර පැත්තට වහිනවද කොහොමද?
1: මේ
0: දවස්වල වහිනවනේ. හරි. ලෑස්තිද තරඟ කරන්න?
2: හරි මහේලීට තියෙන ඕන ප්‍රශ්න හතරක් අද දවසේ අපේ පළවෙනි තරඟකාරිණිය රුපියල් 5000ම වින් කරන්න ඕන හොඳද? තප්පර පහක් අපි දෙනවා. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. හොඳට කල්පනා කරලා හරි උත්තර තෝරන්න තමයි තියෙන්නේ. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: මහේලි පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. උච්චාරණය කරනකොට වැඩි හඬක් වැයෙන අක්ෂර මහ ප්‍රාණාක්ෂර. සිංහල භාෂාවේ මහ ප්‍රාණාක්ෂර 10ක් තියෙනවනේ. මේ ප්‍රශ්නේ මේ අතරින් මහ ප්‍රාණ අක්ෂරයක් යෙදিলা තියෙන වචනය මොකද්ද? 1 ලේඛනය 2 ලේකම්.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් වන්න මහේලි අතට අරගෙන තියෙන්නේ. මහේලි අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි මහේලි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන් තමයි ඔයාට හම්බෙන්නේ. අතීතයේ ලංකාවේ මුදල් භාවිතය සම්බන්ධයෙන් සාක්ෂි හම්බෙලා තියෙනවානේ. ඉතිහාසයේද ඉගෙන ගන්නවනේ වෙළඳ කටයුතුට තමයි මුදල් වැඩිම භාවිත වුනේ. අපේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවෙන් හමුවන පැරණිතම කාසි වර්ගය මොකක්ද? 1 තඹ මස්ස කාසි 2 කහපන.
1: කහපන.
2: දෙවෙනි ප්‍රශ්නෙටත් ඔන්න හරි උත්තරේ දුන්න අපිට රුපියල් 500ක් දැන් අතේ තියෙනවා. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. සල්ෆර් බිඳෙන සුළු අලෝහ ඝන ද්‍රව්‍යයක්. කෘෂිකර්මාන්තයේදී වෛද්‍ය විද්‍යාවේදී වගේම විවිධ කර්මාන්තවලදී මේ සල්ෆර් බහුලව භාවිත කරනවා. අපේ ප්‍රශ්නේ සල්ෆර් කුඩුවල පැහැය මොකද්ද? 1 නිල් 2 කහ.
1: කහ.
2: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන ප්‍රශ්න තුනටම මහේලි මේ වෙද්දි උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි අතට අරන් තියෙන්නේ. දැන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන් මහේලි. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යා.
0: හරි මහේලි මේක තමයි ඔයාගේ බෝනස් ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ. ලංකාවේ පළාත් 9ක් තියෙනවනේ. ඒ වගේම දිස්ත්‍රික්ක 25කුත් තියෙනවා. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය මහනුවර දිස්ත්‍රික්කයයි. 1 මේ ප්‍රකාශය වැරදි. 2 මේ ප්‍රකාශය හරි.
1: වැරදි.
2: එතකොට අනුරාධපුර දිස්ත්‍රික්කය තමයි ලංකාවේ ලොකුම දිස්ත්‍රික්කය. හරි. දැන් මේ වෙනකොට ප්‍රශ්න හතරටම උත්තර දීලා මහේලි රුපියල් 5000ම වින් කරන්නේ කොහොම හරි.
0: මහේලි දැන් අද දවසේ පළවෙනි තරඟකාරිනිය ඔයා තමයි රුපියල් 5000ම වින් කරගත්තා. ළඟ ඉඳන් මේ කවුරුහරි සපෝට් කරාද කිදෙර?
1: නෑ.
0: තනියම තමයි උත්තර දුන්නේ. ඉස්කෝලේ නේද ඇස්සලා දින්නේ එහෙනම්.
1: දැලා ඇස්සිනවා.
0: හරි එන පරිස්සමින් ඉස්කෝලේ යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ ජය වේවා.
1: හරි.
2: මහේලි පොකට් මනි දිනා ගන්නවා රුපියල් 5000ක්. අපි අහුවේ ප්‍රශ්න හතරයි. හොඳට කල්පනා කරලා උත්තර දුන්නොත් ඒ රුපියල් 5000 තමන්ගේ අතට ගන්න පුළුවන්. ඉතින් අපි නම්බර් එක මතක් කරමු රවිෂ්ක.
0: 0714151151 තමයි අපේ WhatsApp නම්බර් එක. දාන්න મેસેජ් එකක්. ඔයා ඉගෙන ගන්න සබ්ජෙක්ට් වලින් තමයි අපි ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. හොඳට උත්තර දුන්නොත් 5000ම දිනා ගන්න පුළුවන්. ආපහු නම්බර් එක කියන්න 0714151151.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න දරුවගේ 9යි 9යි වසරයි 0711යි 98යි 2යි 98යි 4ට දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
1: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ අපෝ.
0: ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ නේද? ඒක සිහි කල්පනාවක් නෑ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: හෙට උදේ 8ට
4: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තානම් කියලා.
4: ඉතින් මිනිස්සුන් මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
4: ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
7: 98.2 98.4 සියත.

0: Yata Pocket Money. දෙපහයි විනාඩි 51යි වෙලාව. හෂාන් බුද්ධික ඉන්නවා රත්තොට. කියන්නේ මාතලේ ඉන්න. Good morning හෂාන්.
1: Good morning.
0: රත්තොට කොහෙද ඉස්කෝලේ ඔයාගේ?
1: Saint Thomas.
0: හරි. රැස්ති නේද තරඟ කරන්නේ ඉස්කෝලේ යාළුවන්ට කියලා දාවේ. දැන් මෙසේජ් එකක් දාලා තියෙනවා. අද තරඟ කරනවා කියලා.
1: කිව්වා.
0: කිව්වද එහෙනම් ඒගොල්ලෝ අහගෙන නැති රැස්ති නේ නා ප්‍රශ්න හතරටම හරියට උත්තර දෙන්න.
2: හරි. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: මේක තමයි වාට හම් වෙන පළවෙනි ප්‍රශ්නේ. හම් වෙන විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වර්ග තුනක් තියෙනවා. ඒ තමයි තේ, පොල්, රබර්. මේ අතරින් ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන භෝගයක් තමයි රබර් කියන්නේ. අපේ ප්‍රශ්නේ රබර් කිරි මිදවීමට භාවිත කරන අම්ලය මොකද්ද? 1. සල්ෆියුරික් අම්ලය. 2. ඇසිටික් අම්ලය.
2: පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න හෂාන් අතට අරන් තියෙන්නේ. දැන් පුළුවන් මේ 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: රයිට් හෂාන්, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. අතේ තිඳලම විවිධ ශිෂ්‍යවල දක්ෂ ශිල්පීන් ලංකාවේ හිටියා කියලා සෙල්ලිපිවල සඳහන් වුණා. සෙල්ලිපිවල මේ ශිල්පීන් විවිධ නම් වලිනුත් හඳුන්වලා තියෙනවා. අපේ ප්‍රශ්නේ සෙල්ලිපිවල තබර කියන හඳුන්වලා තියෙන ශිල්පීන් කවුද? 1. ලෝහ වැඩ කළ අය. 2. තඹ වැඩ කළ අය.
2: හෂාන්, අපි ඔයාගෙන් ඇහුවේ සෙල්ලිපිවල තඹර කියලා හඳුන්වන ශිල්පීන් කවුද කියලා.

0: හරි උත්තරේ තමයි තඹ වැඩ කරන අය. හරි කමක් නෑ, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ෂැනොන, තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන සිංහල සබ්ජෙක්ට් එකෙන් වචන කීපයකින් කියවෙන දෙයක් තනිපතයකින් අපි කියන්න. සිංහලෙදි තනිපත පාවිච්චි කරනවානේ, තනිපත දන්නවනේ, සිංහල භාෂාව අපි ඉගෙන ගන්නනේ. අපේ ප්‍රශ්නේ, අනුන් ගැන සිතන්න මේ පදයට ගැළපෙන තනිපතය මොකක්ද? එක, ආත්මාර්ථකාමි; දෙක, පරාර්ථකාමි.
0: අපි ඔයාගෙන් ඇහුවේ අනුන් ගැන සිතන්න මේ පදයට ගැළපෙන තනි පදය මොකක්ද කියලා. හරි උත්තරේ තමයි පරාර්ථකාමි. කමක් නෑ, දැන් අතේ රුපියල් 250ක් තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: හරි, මේක තමයි අශානුවාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැන සම්බන්ධීකරණ කටයුතු ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආයතනයක් ලෝකෙම ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ මේගොල්ලෝ බලනවා. අපේ ප්‍රශ්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ පිහිටා ඇත්තේ ස්විස්තර්ලන්තයේ ජිනීවා නුවරයි. එක, මේ ප්‍රකාශය වැරදි; දෙක, මේ ප්‍රකාශය හරි.
0: හරි උත්තරේ තෝරලා අතේ තිබ රුපියල් 250 පස්ගුණයකින් වැඩි කරගෙන රුපියල් 1250ක් දිනාගෙන තිනවා හෂාන්. රුපියල් 1250ක් පොකට් මනි දිනා ගන්නවා.
1: හෂාන් දැන් ඉස්කෝලේ ඇස් වෙලා දින්නේ. හරි, කීර දෙන්නේ?
2: මම
1: 6 මාසෙට යනවා. 6 මාසෙට යනවා නේ. හරි, එහෙනම් පරිස්සමෙන් යන්න ඕන. ජය වේවා.
0: හෂාන් කොහොම හරි පොකට් මනි දිනා ගත්තා. ඒ වගේ ඔන්න දැන් ආයෙමත් සරයක් අපි නංගිලා මල්ලිලාට මතක් කරමු. නම්බර් එක 0714-151-151 එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති වෙලා ඉන්නවා මේ පැත්තෙන් දැනුම වැඩි කරන ගමන් පොකට් මනි දෙන්න.
1: ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා මතක් කරන්න. මේදී ගොඩක්ම වටින්නේ අපි වැඩිහිටියොන්ට ෆික්ස් ඩිපොසිට් දානවනේ, ස්ථාවර තැන්පතුවක් දානවා. තමන්ගේ අතේ තියෙන සල්ලි ටික හරි තමන් විශ්‍රාම යන්න ඕන මෙන්න වගේ ඉන්නකොට තමන්ගේ මුදල දානවා. මොකද හොඳ විශ්‍රාම දිවියක් ගත කරන්න ඕනේ. සමහර අය හිතනවා මම කවදාවත් මගේ දරුවොන්ට, මගේ පවුලයට බරක් වෙන්න හොඳ නැහැ, මම ෆික්ස් ඩිපොසිට් එකක් දානවා, මම ස්ථාවර තැන්පතුවක් දානවා, මගේ විශ්‍රාම ජීවිතේ මට හොඳට ගත කරන්න ඕනේ. අන්න එහෙම හිතනකොට ඔයා දුක් මහන්සියෙන් අවුරුදු 15ක් 20ක් වෙන්න පුළුවන්, 25ක් වෙන්න පුළුවන්. මේ හම්බ කරපු මුදල කිසිම වගකීමක් නැති, කිසිම වැදගත්කමක් දෙන්නේ නැති, ඔයාට වැදගත්කමක් දෙන්නේ නැති තැනක මේ මුදල ආයෝජනය කරොත් එහෙම ඔයාට මොකද හිතෙන්නේ? වැඩිහිටියෙක් විදිහට ලොකු කලකිරීමක් හිතට එනවනේ. හැබැයි එහෙම කලකිරෙන්නේ නැතුව තමන්ගේ මුදලට උපරිම වටිනාකමක් දෙන, වගකීම විශ්වාසය දෙන මේ සේරමත් එක්ක හොඳ ප්‍රතිලාභත් ඔයාට දෙන එකම තැන තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. ගන්න කෝල් එකක් 13:19 ස්ථාවර තැන්පතු වලට දෙන්න පුළුවන් උපරිම විශ්වාසය වගේම උපරිම ප්‍රතිලාභ ඔයා වෙනුවෙන් අරගෙන දින තියෙන ඔයාගේ අනාගතය සුරක්ෂිත කරන්න යාල ලෑස්ති. ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: එල් නීනෝ තත්ත්වය ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර කාලගුණාංශකයයි. පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට වැසී දින 10කදී ඩෙංගු රෝගීන් 5256ක් ආයෝජන නොමැති වීමට හේතුව මැති සභයේදී හෙළිවෙයි. ඉරානය සමග යුද්ධය අවසන් බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාස

0: Presenta Pocket Money. උදේ 6 විනාඩි 7යි වෙලාව. ලිතුලි, good morning ලිතුලි.
1: Good morning.
0: ලිතුලි අපි තාම චුට්ටක් සද්දෙන් කතා කරමු. ලෑස්ති නේද තරඟ කරන්න?
1: ඔව් ලෑස්ති.
0: හරි ලිතුලි, ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා.
2: හරි, ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් තමයි අපි රුපියල් 5000 දෙන්නේ. දැන් අපි දෙන්න අතරේ තමයි මේ රුපියල් 5000 තියෙන්නේ. ඔයා අතර ගන්නවා නම් ඉතින් ප්‍රශ්න හතරට උත්තර දෙන්න ඕන. අපි තප්පර 5ක් දෙනවා. එතකොට උත්තර දෙකකුත් දෙනවා. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: ලිතුලි, මේක තමයි ඔයාට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ. ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන් තමයි මේ ප්‍රශ්නේ හම්බෙන්නේ. ලෝකෙ වැඩිම සර්වජන ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙන පූජනීය ස්ථානය තමයි රුවන්වැලි මහා සෑය. ඔන්න ප්‍රශ්නේ, රුවන්වැලි මහා සෑය ඓතිහාසික මූලාශ්‍රවල 90 හැඳින් වෙන්නේ කොහොමද? 1. මහා ථූපය, 2. සෑගිරිය.
1: 1.
2: මහා තූප. හරි උත්තරේ ඔන්න දීලා රුපියල් 250ක් පොකට් මනේ දිනා ගන්නවා ලිතුලි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. ලෝකෙ මහද්වීප හතරෙන් එකක් යුරෝපා මහද්වීපය. මිලියන 740කට අධික ජනතාවක් මේකේ වාසය කරනවා. අපේ ප්‍රශ්නේ, යුරෝපා මහද්වීපයට අයත් රටක් වන්නේ 1. චීනය, 2. ප්‍රංශය.
2: එතකොට චීනය අයත් වෙන්නේ ආසියා මහද්වීපයට. හරි, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ආරෙලිතුලිය ඔන තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පේවැසට පේන්නේ නැති අන්වීක්ෂයෙන් පමණක් නිරීක්ෂණය කරන්න පුළුවන් ජීවීන් ශුද්ධ ජීවීන්. බැක්ටීරියා, වෛරස්, දිලීර අපි ඉගෙන ගන්න විද්‍යාවේදී. මේ ප්‍රශ්නේ, ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑමක් වන්නේ 1. ජීවීන්ට රෝග ඇති කිරීම, පොල්ලෙලි, මල්කර, කෙඳි වෙන් කර ගැනීම.
2: අපිට දැන් ප්‍රශ්න තුනකට හරි උත්තර දීලා ලිතුලි රුපියල් 1000ක් පොකට් මනි අරගෙන තියෙන්නේ අතට. දැන් ඔන්න පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන රුපියල් 1000 5000ක් කරගන්න. යමුද බෝනස් ප්‍රශ්නට?
1: හරි යමු.
0: ලිතුලි, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපි සාමාන්‍ය දැනීම ප්‍රශ්නේ. පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක්ම වැහිලා තියෙන්නේ ජලයේ. සාගර කොටසක් හෝ වෙනත් ගොඩබිමෙන් වට වූ ජල ප්‍රමාණය අපි මුහුදක් කියලා හඳුන්වනවානේ. අපේ ප්‍රශ්නේ, මිනිස්සුන්ට පහසුවෙන් පාවී යා හැකි තරම් ලුණු සහිත මුහුද මොකක්ද? 1. මල මුහුද, 2. රතු මුහුද.
1: මල මුහුද. 1.
2: මේ මල මුහුද පිහිටලා තියෙන්නේ ජෝර්දානයේ සහ ඊශ්‍රායලයේ අතර. හරි, දැන් ප්‍රශ්න හතරකට උත්තර දුන්නා. පොකට් මනිත් රුපියල් 5000ම වින් කරනවා ලිතුලි.
0: ලිතුලි, ඔන්න දැන් ඔයා අද දවසේ අපේ තුන්වෙනි තරඟකාරී දෙවෙනි පැය පළවෙනිය. රුපියල් 5000ම දිනාගත්තා. උදව් කරාද ගෙදර කවුරු හරි ළඟ ඉඳන්?
1: නෑ, තාත්තා නෑ ළඟ.
0: ආ, තනියම තව උත්තර දුන්නේ නේ. හරි, එහෙනම් ආයෙත් ඉස්කෝලේ යනවැති නේද? යාළුවන්ටත් කියන්න ඕන. ජය වේවා.
1: හරි, thank you. bye.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
2: මතක තියාගන්න ගරු විපක්ෂනායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නෑ.
3: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
4: විදේශික වෙන්නේ නැත්නම් මාලකට නිසන්නේ තේ පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
6: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ විතරම මේ විවාද කිරීම පළක් නැති වෙලා තියෙනවා මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් ඇවිල්ලා කියලා යනවා.
3: බය නැතුව මේ ආණ්ඩුවේ විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: కిలక వర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్ క్లేస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా
2: సిత్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వచ్చివెన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ ఆఫ్ తమై
3: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි. අනුග්‍රහය.
11: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසෙලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
12: 98.2 98.4
13: පන්නේවගේ කමුකොකේ
14: ඔප්‍රේක් නේවගේ
15: පතිමුරේ
16: ස්පයිඩර් මචං
17: අද විතරයි සිකුරාදා
18: සියත දෙවයින පුරා

0: Good Money. දේ 6යි විනාඩි 23යි. ඔන්න අද දවසේ අපි අවසාන පොඩ්ඩ තමයි දැන් එකතුලා ඉන්නේ අයන්ස. Good morning අයන්ස.
1: Good morning.
0: අයන්ස කොහේ ඉඳන් අපිත් එක්ක කතා කරන්නේ?
1: ජයලින්ද.
0: ජයලින්ද අයන්ස. ලෑස්ති නේද නේද තරඟ කරන්න?
2: අයන්ස තව ෂොටක් අපි සද්දෙට කතා කරමු. අපි වාට ප්‍රශ්න හතරක් දෙනවා. ඒ වගේම ප්‍රශ්න හතරට උත්තර දෙන්න අපි තප්පර පහක් දෙනවා, උත්තර දෙකක් දෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: අයන්ස ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. හේනක් කියලා කියන්නේ ලංකාවේ පෙරනි ගැමි ආර්ථිකයේ ප්‍රධාන ජීවනපාය මාර්ගයක්. ඔන්න අපි ඉගෙන ගන්න ඕනේ මේ ඉතිහාසයේදී. අපේ ප්‍රශ්නේ අලුතින් සකස් කළ හේන හඳුන්වන්නේ 1. ඇල් හේන 2. නවදැලි හේන.
1: නවදැලි හේන.
2: රුපියල් 250කුත් ඔන්න දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකකින්. ප්‍රස්තාව පිරළු භාෂාව රසවත් කරගන්න අපි විවිධ අවස්ථාවලදී පාවිච්චි කරනවානේ. අපේ ප්‍රශ්නේ එක් කරදරයකින් තවත් කරදරයකට පත්වීම, මේ අදහසට ගැළපෙන ප්‍රස්තාව පිරළු මොකද්ද? 1. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ. 2. අඹ රසිල් ගත්තා වගේ.
2: කලබලලා චුට්ටක් පැටලුණා. හැබැයි උත්තරේ හරි. ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්න වගේ. හරිද? දැන් ප්‍රශ්න දෙකකට උත්තර දීලා මේ වෙලාවේ රුපියල් 500ක් අතේ තියෙනවා පොකට් මනි. දැන් පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දීලා 510ක් කරගන්න. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. ශාකයක බෙදට බෙදගත් කොටසක් තමයි මුල් පද්ධතිය. මූල පද්ධතිය ශාකයේ පොළවට අයි වෙලා තියෙන්නේ මේ මූල පද්ධතිය හරහා. මේ ප්‍රශ්නේ මුල්මගින් අලුත් ශාකයක් ඇතිවන්නේ කුමන ශාකයේද? 1. කජු. 2. දෙල්.
1: දෙල්.
2: තුන්වෙනි ප්‍රශ්නෙටත් ඔන්න හරි උත්තරේ අපිට හම්බුණා. දැන් රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා. 1000 5000ක් කරගන්න බෝනස් ප්‍රශ්නේ තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යමු.
0: අයන් සමේක තමයි වාගේ බෝනස් ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි සමුද්‍ර සන්ධිය මොකක්ද? 1. මලක්කා සමුද්‍ර සන්ධිය. 2. පෝක් සමුද්‍ර සන්ධිය.
2: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. ප්‍රශ්න හතරටම උත්තර දීලා ඔන්න රුපියල් 5000ම දිනා ගන්න අයන්සා. ඔයා හොඳ උත්සාහයක් ගත්තා. නියමයි
0: අයන්සා. දැන් ඉස්කෝලේ යන්නේ කීයටද?
1: 7
0: මාර්ට් ඉස්කෝලේ යන්නේ. කීයටද ඉස්කෝලේ පටන් ගන්න? එතකොට ඉස්කෝලේ ගොඩක් ළඟයි. හරි, අරසමින් යන්න ඕනේ. නෑ, යාළුන්ටත් කියන්න ඕනේ. ජය වේවා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 දැන්ම වට්ස්ඇප් කරන්න.
4: පොකට් මනි අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් PLC. දෙවනසේ කුල අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: රයිට්, අපි මතක් කරා විශේෂ පණිවිඩයක් සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් අපේ ආයතනය ගැන පොකට් මනිත් එක්ක හැමදාම ඉන්න ආයතනයක් විදිහට. විශේෂයෙන්ම මේ ස්ථාවර තැන්පතු කියන්නේ වාගේ ජීවිතයේ ඉදිරි අනාගතයේම වෙනස් කරන තැනක් වෙන්න පුළුවන්. මොකද ස්ථාවර තැන්පතු කියන්නේ සල්ලි තමන් ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ටික වෙන්න පුළුවන් මේ ස්ථාවර තැන්පතුවේ තියෙන ඉතින් එතකොට තමන් ජීවිත කාලෙම අවුරුදු 15ක් 20ක් 25ක් 30ක් වෙන්න පුළුවන් මේ හම්බ කරපු ඉතුරු කරපු මුදල් ටික අනාගතයේ වෙනුවෙන් හොඳ ස්ථාවර තැනක දාන්න ඕන නම් ඒකට තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා කියන්නේ අපිට මතක් කරන්නත් පුළුවන් විශේෂ පොලි අනුපාතිකයකුත් තියෙනවා වාර්ෂික පොලිය තියෙනවා 10.5 බිඳුවක් ඒ විතරක් නෙමෙයි වසර දෙකක් කල් පිරිනකොට 11.5 බිඳුවක් වෙනවා ඒ වගේම වසර තුනක් කල් පිරිනකොට 12.25ක් වෙනවා වාර්ෂික පොලි අනුපාතිකය ඉතින් මේ විදිහත් එක්ක මුල් ස්ථාවරත්වයක් තියෙන හොඳම හොඳ ආයතනයක් තමයි මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා කියන්නේ. රජයේ ලියාපදිංචි ආයතනයක් වගකීම විශ්වාසය මේ හැමදේමත් එක්ක ඔයාගේ මුදල හොඳම විදිහට ඉතුරු කරගන්නවාට පුළුවන්කම තියෙනවා. ගන්න කෝල් එකක් 13.19ට. ස්ථාවර තැන්පතුවක් කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන ටර්නින් පොයින්ට් එක. ගන්න කෝල් එකක් 13.19ට. වැඩිපුර විස්තර ඔයාට දැනගන්න පුළුවන්.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
5: සියපා පොකට් මනි අනුග්‍රහය
4: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25ක පොලියක් 11ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලා උදැස්ස 9:30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: එල්නිනෝ ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර කාලකුණ අංශවලින් නිවේදනයක්. ප්‍රදේශ කිහිපයකට අදත් වැස්සී. දින 10කදී ඩෙංගු රෝගීන් 5000ක්ම වයි. ට්‍රම්ප් තීරණය වෙනස් කරයි. පාපන්දු ලෝක කුසලානේ පළමු ජය මෙක්සිකෝවට.
0: දේශීය සියත. Local news on theater.
1: පළත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමෝ සහ වයඹ පළාත් මෙන්ම ගල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඒ අතරට අයත්. හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙ අතර දිස්ත්‍රික්ක හතරකට පළමු මට්ටමේ නායම් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. කළුතර, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්කයි. ලොවපුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්නිනෝ තත්ත්වය මෙවන විට ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර කාලගුණාංශය පවසනවා. ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය සඳහන් කළේ මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති බවයි. එය එල්නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවද එම ආයතනය සඳහන් කළා. විද්‍යාඥයින් පැවසුවේ මෙවර එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් දරුණු එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. මෙම තත්ත්වය හේතුවෙන් ලොවපුරා කාලගුණික රටාවන්හි විශාල වෙනස්කම් සිදුවිය හැකි. නියඟ, අධික වර්ෂාපතනය, ගංවතුර, උෂ්ණත්ව තරංග සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අහිතකර තත්ත්වයන් වැඩිවිය හැකි බවයි ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය සඳහන් කළේ. මෙ අතර එල්නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් මෙරට ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව ඇතිවීමේ අවධානමක් පවතින බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ KB ගුණරත්න පවසනවා. ඔහු සිත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ලබන මහකන්නේ සඳහාද බින් බලපෑම් එල්ලවිය හැකි බවයි.
2: අපි හිතනාටත් වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ සංසිද්ධිය නිසා ලංකාවේ වැඩිම බලපෑමක් ඇති වෙන්නේ වියදි කලාපයට. විශේෂයෙන් විවාහ කරන පොළොන්නරුව, අන්දාදපුරය, වවුනියාව, එතකොට කුරුණෑගල, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් ජල හිඟතාවයක් තියෙනවා. ප්‍රධාන වැව් 73 සමග වැව් 258ම සිඳියාමේ අවදානමක් තියෙනවා. ලින්ක් සිඳියාමේ අවදානමක් තියෙනවා. එහෙම වුණොත් මාස්කන්නේට නියඟයට ඔරොත්තු දෙන වි වර්ග වගා කිරීම, ඒ වගේම අනුකුත් භෝග වගා කිරීම තමයි සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ. ඒ අතරින් මේට වෙන කිසිම ක්‍රමවේදයක් ඇති වෙන්නේ නැහැ. කොයිඳර මේ තත්ත්වය තුන ඒගොල්ල සහල්ලප්ත දෙන්නේ නැහැ. අලලුණු බීලුණු ටික දෙන්නේ නැහැ. මේ තත්ත්වය නිසා අපි බරහතල තත්ත්වයක් ඇති වෙන ඉඩකඩ වැඩි.
1: ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය හමුවේ ආහාර අපතේ යවීමෙන් වැළකිය යුතු බවයි පෙර දිනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි පාරඹේ පැවසුවේ.
3: කෝස්ද වෙන ආහාරයද බිම වැටිලා දැන්ට වැඩිපුර අස්වැන්නක් තිබීම නිසා හෝ වේවා, අපි වැඩිය පාවිච්චි නොකරන හේතුවින් ද හෝ වේවා, නමුත් ආහාරයට ගත හැකි දේවල් අපි පුළුවන් තරම් විරල සැකසුරුවන් මට්ටමින් ගබඩා කරගෙන ඉස්සරහට යන්නට බලමු. වෙළඳ පොලෙන් බලෙන් යම් දෙයක් අරන් ඇවිත් ගබඩා කර ගැනීම නොව අපි ඒකේ වත්ත තුළින් අපිට තියෙන ඉඩකඩ පාවිච්චි කරගෙන ඉවරලා ඒ වගා කටයුතු කිරීම තුළින් අපේ බත්පතර අවශ්‍ය කරන පෝෂණ ගුණය අවම වශයෙන් වැඩිපුර ඉක්කතු කරගන්න පුළුවන් ආකාරයේ කටයුත්තකට අපි යොමු වෙමු. මේ තත්ත්වය වසරක පමණ කාලයක් පුරාට පැතිරෙන්න පුළුවන්.
1: එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ලබන මාසයේ සහ ලබන අගෝස්තු මාසයේ වැසි තත්ත්වය පහත යනු ඇති බවට පුරෝකථනය කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වය 2016-2017 වර්ෂවල ඇති වූ තත්ත්වයට සමාන විය හැකි බවට නිලධාරීන් ජනාධිපති විරාට දැනුම් දුන්නා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවති සාකච්ඡාවකදී විදුලි නිෂ්පාදනය මෙන්ම ජලකන්නේ ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇතිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ජල කපාදුවක් කිරීම සඳහා මෙතෙක් තීරණය කර නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එහි සභාපති චන්දර බණ්ඩාර පැවසුවේ මෙම වසර තුළ ජලගාස්තු සංශෝධනයක් සිදුනවන බවයි. ඔහු මේ පව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
4: Inside Story. එල්නිනෝ තත්ත්වයේ බලපෑම සමග ලබන මාසයේ සහ අගෝස්තු මාසයේ වැසි තත්ත්වයේ අඩුවීමක් පුරෝකථනය කරලා තිබෙනවා. මේ තත්ත්වයට මුහුණ දීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය සැලසුම් සකස් කරලා තිබෙනවද?
5: බලාපොරොත්තු වෙනවා ලබන ජූලි අගෝස්තු වගේ මාස දෙක ඇතුළත් ඒ වගේම ලබන අවුරුද්ද වෙනකොටත් යම් බලපෑමක් තියෙන්න පුළුවන් කියලා. නමුත් ඒකට අපි දැන් ඉඳන් සෝදානම් ඉදිරිපත් පවතිනවා. එකක් අපේ ජලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක අපි දැන් ජල සම්පාදන මණ්ඩලයේ ඇතුළේ අපේ සාකච්ඡා කරගෙන යනවා. කියන ජල ප්‍රමාණය ලවම නාස්තියක් වෙන විදිහට වේස්ටේජස් අඩු කරගෙන යන විදිහ දැන් අපි කතා කරගෙන යනවා. ඒ වගේම ඉස්සරහට අතුපිට ජලයට අමතරව ඌගත ජලය එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් වෝටර් අඩු ප්‍රමාණයක් ලබාගෙන මේකට යම් විසඳුමක් ලබා ගන්න බලාපොරොත්තුෙන් අපි දැන් භූවිද්‍යාවකින් එකතු වෙලා ඌගත ජලය වැඩිපුර තියෙන තැන් හඳුනාගෙන ඒ තැන්වල නලලින්ගේ නිම් ඒ වගේ කටයුතු දැන් කරගෙන යනවා.
4: මීට අදාළව පැවති සාකච්ඡාවකදී සඳහන් වුණා දැඩි ජලහිඟයක් ඇති වුණොත් මුහුදු ජලය පවිත්‍ර කරලා පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරන්න වෙයි කියලා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රට තුල තියෙනවද?
5: ඒක ඇත්තටම දැනටත් අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්. ඒ කියන්නේ දැන් අපි යාපනය අර්ධද්වීපයේ ජල සම්පාදනය කරන්නේ සම්පූර්ණම මුහුදු ජලය පිරිපාදු කරන. පිට මතුපිට ජලය සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් ආවොත් ඒ ක්‍රමය අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් මුහුදු ජලය පිරිසුදු කිරීම කියන ඒ ක්‍රමවේදයේදී අපිට යන වියදම ටිකක් සාමාන්‍ය ජලය සොයා ගන්නවට වඩා වියදම වැඩි.
4: ඉදිරියේදී ජල කප්පාදුවක් කරන්න සිදුවෙයිද?
5: අපිට මහවැලි සංවර්ධන අධිකාරියත් පරිමාර්ග දෙපාර්තමේන්තුවත් ආවරු කරලා තියෙනවා. ඔවුන්ගේ ජලාශවල 65% පමණ ජල ධාරිතාවක් නියමිතව තියෙනකොටත් තිබෙනවා. ඒ වගේම අපි දැන් ප්‍රශ්නාහිර පළාතිකක් තමයි කැලිදිගඟ, කළුගඟ, උපසොට්ට, නගලුවය, මාඔය, ලබුගම, කලටුවාව මේ හැම එකේම අවශ්‍ය තරම් ජලය මේ මොහොතේ වෙනකොට තිබෙනවා. එහෙම පාදුවකට යාමේ අවශ්‍යතාවයක් දකින්නේ. හැබැයි ඒක තීරණය වෙන්නේ මේ නිශ්චිත කාලයේදී මතුවෙන විශේෂ තත්ත්වයක් එක්ක.
4: ජලගාස්තු සමාලෝචනයට අනුව ඉදිරියේදී ජල බිල ඉහළයයිද?
1: ඛනිජ ද්‍රව්‍ය අපනයනයෙන් මෙරටට හිමිවන ආදායම ප්‍රමාණවත් නොවන බව කර්මාන්තහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනෙති පවසනවා. ඔහු සඳහන් කළේ නිසි නයාමනයක් මගින් එම අපනයන වර්ධනයට අපේක්ෂා කරන බවයි.
6: දැන් ගිය අවුරුද්ද ගත්තොත් අපිට ඩොලර් මිලියන 100 ගානක විතර ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ. ඩොලර් මිලියන 200ක විතර ප්‍රමාණයක් ලැබෙන්නේ. මේ ඛනිජ සම්පත් කියන එකට අපිට මැනික් අයිති වෙන්නේ නැහැ. අනිකුත් ඔය වගේ වැඩිපුරම අපිට එන ඕනන් ඉන්නේ ඩොලර් මිලියන 100ක 200ක ආදායම් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඛනිජ වෙල් සංස්ථාවේ අරතේ තමයි අලෙවි කිරීම හුවක් කරන්නේ. ඒ ප්‍රමාණය තමයි තියෙන්නේ. ඒක මදි. ඉතින් අපි හිතනවා අපි 2030 වෙනකොට ඩොලර් බිලියන 36ක ආර්ථිකයකට යන්න ඉලක්ක කරන්නේ. ඒ ඉලක්ක ඇතුලේ මේ ඛනිජ සම්පත් වල දායකත්වය තියෙනවා. ඒ දායකත්වය වැඩිවීම තීරණය වෙන්නේ ඇත්තටම මේවා නියාමනය කරලා නිසියාකාරයෙන් ක්‍රියාවට නැගෙන එකත් එක්ක.
1: ලබන වසරවල විට එපාවල පොස්ෆේට් නීතියෙන් SSP නිෂ්පාදනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සඳහන් කළේ.
7: පොස්ෆේට් නින්දියේ අපි මේ වෙනකොට SSP හදන්න සිංගල් සුපර් පොස්ෆේට් හදන්න ආයෝජන කැඳවලා තියෙනවා. ඒකේ UI කැඳවලා UI ස්ටේජ් එක ඉවරයි. ඒකෙදී අපි ආයෝජකයන් තෝරගෙන RFP ෂෝ කරලා දෙනවා ප්‍රොපෝසල්ස්. අපි බලාපොරොත්තු වෙනවා මේ ජූනි මාසේ 23 වෙනිදාට ඒක ක්ලෝස් කරාට පස්සේ ජූලි මාසේ අවසන් වෙනකොට ඒ ඉවැලියුෂන් එක කරලා සුදුසු ආයෝජකයා තෝරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපිට බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද ඇතුළත ඒ ආයෝජකයා ඇවිල්ලා මේ පොස්ෆේට් නිදියේ පොස්ෆේට් සම්බන්ධයෙන් සම්පූර්ණ එයාගේ ෆීසිබිලිටි ස්ටඩි එක කරලා ඉවරලා ලබන අවුරුද්ද වගේ වෙද්දී සිංගල් සුපර් පොස්ෆේට් හදන්න ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
1: මෙවන විට ඇමරිකානු ඩොලරේ විකුණුම් මගිය දක්වන්නේ රුපියල් 337.82ක් ලෙසයි. ගෙනුම් මගිය රුපියල් 327.67ක් ලෙස දක්වනවා. ශ්‍රී ලංකාව සඳහා ඇමරිකාව විසින් 12.5% අමතර තීරුබදු පැනවීමක් සඳහා කර ඇති යෝජනාව ඉවත් කරගත නොහැකි වුවහොත් ආර්ථිකයට බලපෑම් මෙලවන බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනිල් ශාන්ත සඳහන් කළේ මෙරටට නිෂ්පාදන සඳහා ඉල්ලුම පහත යා හැකි බවයි. යෝජිත තීරුබද ඉවත් කර ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කරන බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ. බලහත්කාරී ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් මෙම බදු පැනවීමට ඇමරිකාව යෝජනා කළා. මෙම බද්ද ඉවත්කරගත නොහැකි වුවහොත් ආර්ථික ගැටලු ඇතිවිය හැකි බවයි මහාචාර්ය සුනිල් ශාන්ත පැවසුවේ.
8: ඇමරිකාව විසින් යෝජනා කළ තියෙන අලුත් ටැරිෆ් එක බද්ද වැඩි වුවහොත් 12%කින් අපි අපනයනය කරන භාණ්ඩ සඳහා ගොළුම් ඇතුළු ඔය සුළු කාර්මික භාණ්ඩ සඳහා අනිවාර්යයෙන්ම බද්දක් පැනවුණොත් ඒක ලෝක වෙළඳපළේ මිල ඉහළ යනවා. එවිට නැවත සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා ඉල්ලුම අඩුවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ලොකු තරඟකාරීත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ලෝක වෙළඳපළේ. ඒ තත්ත්වය තුළ ආර්ථිකයේ යම් කිසි විදියක ස්ථාවර භාවයක් වෙනුවට අත්තාවර භාවයක් ඇති වෙන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා.
1: මෙම මාසයේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 5256 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍යංශ පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්ත අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39108ක්. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ තවදුරටත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් රෝහල් වල ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි. ඉරානය සමග පැවති යුද්ධය ඇමරිකාව විසින් අවසන් කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු ප්‍රකාශ කළේ න්‍යෂ්ටික අවිභාවිතයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීමට ඉරානයේ එකඟ වූ බවයි. යුද්ධය නැවැත්වීම සඳහා දෙපාර්ශ්වයම ඉතා ශක්තිමත් මූලික අවබෝධතා ගිවිසුමකට එකඟ වූ බව ට්‍රම්ප් පැවසුවා. ගිවිසුම් සහ ගනුදෙනු සම්පූර්ණයෙන් අවසන් වනතුරු හොමුස් සමුද්‍ර සන්ධිය නෞකා ගමනාගමනය අවහිර කිරීම තවදුරටත් ක්‍රියාත්මක බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ඉරානය සමග සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් එරටට එරෙහිව සැලසුම් කර තිබූ ප්‍රහාර අවලංගු කළ බවද ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවා. ඊයේ පසුරුවේ සිය ට්‍රුත් සෝෂල් ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බවයි. ඉරානයේ තෙල් සහ ගෑස් යටිතල පහසුකම් මධ්‍යස්ථානවල පාලනය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු ඊයේ ප්‍රකාශ කළා. මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි පැවසුවේ කිසිදු කිවිසුමක් හෝ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. ඉරානය අවසන් කිවිසුමකට එළඹ ඇති බවට පළවන වාර්තා අනුමාන සහ අසම්පූර්ණ තොරතුරු මත පදනම්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළා. ඇමරිකාව සමග සාකච්ඡා බොහෝ දුරට අවසන් කර ඇතත් ඇමරිකාව වරින් වර සිය ස්ථාවරයන් වෙනස් කරමින් සිටින බවයි ඉස්මයිල් බගායි සඳහන් කළේ. ඇමරිකාවේ ක්‍රියාකලාපය හේතුවෙන් හොමුස් සමුද්‍ර සන්ධිය අනාරක්ෂිත වී ඇති බවද ඔහු කියා සිටියා. මේ අතර ඉරානය සමග ගිවිසුමකට එකඟ වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව මෙවැනි විට බැරලයක මිල පහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 88.91ක් දක්වයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86.23ක් ලෙස සටහන් වුණා. FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු තරගෙන් ගොල 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව පරාජය කරමින් මෙක්සිකෝව ජයග්‍රහණය කළා. ඒ කාණ්ඩයේ පළමු තරගය වන මෙම තරගය පැවැතුනේ ස්ටාඩියෝ ඇස්ටගාහිදී. මෙක්සිකෝව වෙනුවෙන් ජූලියන් ක්විනෝස් සහ රාවුල් ජිමිනෙස් ගෝල වාර්තා කළා. පාපන්දු ලෝක කුසලාන සමාරම්භක උත්සවය ඊ රාත්‍රියේ මෙක්සිකෝවේදී පැවැත්වුණා. යලි සිරස්තල. එල්නිනෝ ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර කාලගුණ අංශවලින් නිවේදනයක්. ප්‍රදේශ කිහිපයකට අදත් වැස්සේ. දින 10කදී ඩෙංගු රෝගීන් 5000ක්මවයි. ට්‍රම්ප් තීරණය වෙනස් කරයි. පාපන්දු ලෝක කුසලානයේ පළමු ජය මෙක්සිකෝවට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: එකමට වැඩක් කරන්න ඕන අලුත් කලාවක් ඔස්ට්‍රේලියා කොන්ටැක්ට් එකේදී යන ගමන්. ඉතින් ඊට පස්සෙ තමයි මම ආදි මෙල්ඩි එක හදන්නේ. මම තමයි මියුටික් කරේ. ඉතින් ඒ වගේ මට හෙල්ප් කරා මියුරන්ද වික්‍රමචින්න. ඇත්තටම වෙනස් සින්දුවක් මම මෙහෙම සින්දුවක් සින්තරලා නෑ.
1: රැප්පටක් එක සින්දුවක් කළේ පළවෙනි පාරටනේ. කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක?
0: ඇත්තටම වෙන එක්ස්පීරියන්ස් එක. මොකද මගේ ෆෑන් බේස් එක විතරක් නෑ මම රැප්පටක් එක සින්දුවක් කරයි කියලා. නමුත් මට ඕනුණා වෙනසක් කරන්න. ඉතින් ඒක තමයි මම මේ කරපොදි. ඇත්තටම මතක් කරගන්න මේ ලින්ක් සම්පත් වෙනඳ පුළුවන්. ඉතින් මෙයාත් මට ලස්සන වීඩියෝ වටෙන් ටික හදලා දුන්නා. මම හිතනවා මගේ ෆෑන්ස්ලා මේ සින්දුව ගොඩක් ආදරෙන් බාර ගන්නින් කියලා.
2: සින්දුවට මියුසික් වීඩියෝ එකකුත් එනවා නේද?
0: මං හිතන්නේ තව ඉතින් මාස දෙක තුනක් ඇතුළත මේක මියුසික් වීඩියෝ එක අනිවාර්යයෙන්ම රිලීස් වෙනවා මගේ YouTube channel එකේ.
3: ඉගසුඟ පත්තන්නට නලවන්නට ආසයිද ටික ටික ලං වෙන්නට ඕනා.
4: Talk of the town.
2: මෙච්චරකල් Bollywood spy universe එකේ වැඩපෙන්නුවේ actorsලා දැන් මේ game එක වෙනස් වෙන්න යන්නේ.
1: මේ පාර සුපිරිම spy mission එකට යන්න හදන්නේ.

0: තුරුමා ඉන්නද නුඹ ගාවින් කියලා.
1: දෙන්නම එකම දවස එකට මොන ගැහෙනවා.
0: සෙංකඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
1: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
2: සේනාංග සහ මනුරංග සමගින් හෙට උදේ 10ට සියත 2020
3: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
0: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7, 0.476, 0.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිසෙ

0: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
1: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට එන්නේ මතකයක් නෑ අපෝ.
0: ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ නේද? ඒක සිහි කල්පනාවක් නෑ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: හෙට උදේ 8ට
4: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
4: ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: තාත්තා තමයි අපේ ජීවිතේ වීරයා.
1: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. බයි ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
9: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
9: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
10: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984 ඔබේ හඬින් WhatsApp කරන්න.
9: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
10: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
11: 98.2 98.4 සියත.

0: ప్రామిస్ పాకెట్ మనీ.
1: මාෂි, තරුණ කාලෙදි වගේම වැඩිහිටියෙක් වුණාමත් ශක්තිවන්තව වැඩ කරන්න ඕන නම් හොඳට කෑම බීම එහෙම ගන්න ඕනේනේ.
2: අනිවාර්යෙන්ම හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තමයි අපි ගත කරන්න ඕනේ රවිෂ්ක.
1: ඔන්න උදේම හොඳ පණිවිඩයක් දුන්නේ. අද මම මේ පොකට් මනි සෙග්මන්ට් එකේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ පොකුණු විටින් යෝෂිනි. Good morning, Yoshini.
3: Good morning.
1: Yoshini.

0: ලැස්ති නේද තරග කරන්න?
1: යෝෂිනී, හිනා වෙලා උත්තර දෙන්න. අපි ඔයාලට ප්‍රශ්න හතරක් දෙනවා. ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් ඔයාලට අපි රුපියල් 5000කුත් දෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: මේ දවස්වල මුළු ලෝකෙම අවධානය යොමු වෙච්ච කාරණාවක් තමයි බොරතෙල්. ආපහු බොරතෙල් මිල ටිකක් එහෙම එහෙ වෙලා තියෙනවනේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ලෝකේ බොරතෙල් කළු රත්තරන් නමිනුත් හඳුන්වනවා. බොරතෙල් බැරල් එකක් කියන්නේ ලීටර් 159ක්. අපේ ප්‍රශ්නේ, දිනකට ලොව වැඩිම බොරතෙල් නිෂ්පාදනය කරන රට මොකක්ද? 1. ඇමරිකාව, 2. රුසියාව.
1: රොෂිනි, හරි උත්තරේ වෙන්නේ ඇමරිකාව. ඇමරිකාව දවසකට බොරතෙල් බැරල් මිලියන 13.58ක් නිෂ්පාදනය කරනවා. හරි, කමක් නැහැ රොෂිනි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: රොෂිනි, ලෝකෙ මිල අධිකම කුළුබඩුව තමයි සැෆ්රන්. ලෝකෙ දෙවනියට මිල අධිකම කුළුබඩුව මොකද්ද දන්නවද? ඔන දෙවෙනි ප්‍රශ්නේ. ලෝකෙ දෙවනියට මිල අධිකම කුළුබඩු නිෂ්පාදනය තමයි වැනිලා. මේ වැනිලා මල්වල පරාගණය සිදු වෙන්නේ මිනිසා අතින්ම තමයි. මේ ප්‍රශ්නේ, වැනිලා ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ 1. සුවඳ සහ රසය එකතු කිරීමට, 2. ආහාරයේ වර්ණය වැඩි කිරීමට.
1: අපි අහපු දෙවෙනි ප්‍රශ්නෙට රෝෂිනී හරි උත්තර දීලා රුපියල් 250ක් පොකට් මනි අතට අරගෙන තියෙන්නේ. රෝෂිනී, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: රෝෂිනී, සරි ස්කෝලේ යද්දී එහෙම වෙනම දවසක් වෙන් කරලා දීලා තියෙනව නේද? කෑමට කඩල මුං ඇට එහෙම එකතු කරගන්න ගේන්න කියලා. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. මුං ඇට කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන ආහාරයක්. දියවැඩියාව පාලනයටත් මුං ඇට ආහාරයට ගැනීම ඉතාම වැදගත්. අපේ ප්‍රශ්නේ, මේ අතරින් මුං ඇටවල වැඩිපුරම අඩංගු වන්නේ 1. ප්‍රෝටීන්, 2. විටමින් C.
1: රෝෂිනී, ඔයා තුන්වෙනි ප්‍රශ්නට හරි උත්තරේ දීලා රුපියල් 500ක් පොකට් මනි දිනා ගන්නවා. රෝෂිනී, මුං ඇටවල ප්‍රෝටීන් වලට අමතරව තන්තු, එතකොට මැග්නීසියම්, යකඩ වගේ පෝෂකත් තියෙනවා. හරි, දැන් අතේ රුපියල් 500ක් තියෙන නිසා රෝෂිනීට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
2: හරි, යමු.
0: රොෂිනී, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලංකාව තුල ජාතික උද්භිත උද්‍යාන 6ක් පිහිටලා තියෙනවා. මේ උද්භිත උද්‍යාන නඩත්තු කටයුතු සිද්ධ වෙන්නේ ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව මගින්. මේ ප්‍රශ්නේ, ලංකාවේ පැරණිතම සුප්‍රසිද්ධ උද්භිත උද්‍යානය මොකක්ද? 1. පේරාදෙණිය උද්භිත උද්‍යානය, 2. හග්ගල උද්භිත උද්‍යානය.
2: පේරාදෙණිය උද්භිත උද්‍යානය.
1: හරියටම හරි යෝෂිනී, ඔයාගේ උත්තරේ පේරාදෙණිය උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ පැරණිත මහා විශාලතම උද්භිත උද්‍යානය. හරි රෝෂිනී, අතේ තිබ්බ රුපියල් 500ක්. බෝනස් ප්‍රශ්නෙට උත්තර දීලා 505 ගුණයකින් වැඩි වෙලා රුපියල් 2500ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. බොහොම ස්තුතියි රෝෂිනී, ජය වේවා.
2: ඔබ දවසක්.
3: සියත පොකට් මනි.
0: මාෂි, අනාගතයේ වෙනුවෙන් ඔයා කරන මුදල් ආයෝජනය කියන්නේ ඔයාගේ ඉදිරි ජීවිතේම තීරණය වන විශේෂ තැනක්, ටර්නින් පොයින්ට් එකක්. සුරක්ෂිතව විශ්වාසයෙන් ප්‍රතිලාභයක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව. හොඳම හොඳ පොලියකුත් එක්ක දවසක විශ්වාසයෙන් මුදල අතට ගන්න පුළුවන්. ගණකෝල් එකක් 13:19ට.
1: එතකොට අපිටත් එවන්න මැසේජ් එකක් 0714-151-151ට. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නවා අලුත් සතිය පොකට් මනි දෙන්න. අද සිකුරාදා දවසෙත් අපි පොකට් මනි දුන්න. ඒ වගේ දැන් අලුත් සතියක් එන්නේ. අලුත් සතියේ අපිට මැසේජ් කරන්න, අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
0: එහෙනම් අපි අදට ගිහිල්ලා ඉන්නම්. සුබ දවසක් වගේම සුබ සති අන්තයක්. මම රවිෂ්ක.
1: මම ආශී.

Hi, good morning. අද ෆ්‍රයිඩේ අපි කතා කරමු ආත්ම විශ්වාසය ගැන, කොන්ෆිඩන්ස් ගැන අපි කතා කරමු. මොකද්ද මේ ආත්ම විශ්වාසය කියන්නේ? ඒ කියන්නේ ආත්ම විශ්වාසයෙන් වැඩක් කරොත් හැම තිස්සෙම ඒක හරියයි කියන එකද? නෑ, ආත්ම විශ්වාසය කියලා කියන්නේ අපි ආත්ම විශ්වාසයෙන් වැඩක් කරොත් ඒක හරි ගියත් වැරදුනත් ඒකට අපි ඕකේ. හරිද? අපි නොසැලී ඉන්නවා හරි ගියත් වැරදුනත්. අන්න ඒකට තමයි කොන්ෆිඩන්ස් කියන්නේ. බ්‍රෝ, මට නම් හරියන්න ඕනේ. හැබැයි 7:02 ගුඩ් මෝර්නින්.

0: FM.
1: ආමාශයේ ඇතිවන බැක්ටීරියා ආසාදනයක් නිසා ඔබට ඇතිවන ගැස්ට්‍රයිටිස් ගැන බහලා තේනවද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව තමයි ඔබගේ ආමාශය මේ විදිහට ආසාදනය කරන්නේ. මේ අපේ අතර බොහෝ දෙනෙකුට තියෙන රෝගී තත්ත්වයක්. ගැස්ට්‍රයිටිස් එහෙම නැත්නම් ආමාශික ප්‍රදායක තත්ත්වයට බලපාන හේතු අතර ප්‍රධාන තැනක් ගන්නේ මෙන්න මේ බැක්ටීරියා ආසාදනය. ආමාශය විතරක් නෙමෙයි, අපේ කුඩා බඩවැල ඉහළ කොටසෙත් මේ ආසාදනය ඇති වෙන්න පුළුවන්. මේ ආසාදනය නිසා ගැස්ට්‍රයිටිස් රෝගී ඇති වෙනවට අමතරව ආමාශය තුවාල ඇතිවීමත්, ඊට අමතර ඉතාම කලාතුරකින් ආමාශය පිළිකාමේ තත්ත්වයක් නැතිවීමත් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ආමාශය තුළදී ආහාර ජීර්ණයෙන් ප්‍රතිඵලයක් විදිහට අපේ ඇඟට අවශෝෂණය කරගන්න විටමින් B12 යකඩ කියන සංඝටක මෙන්න මේ බැක්ටීරියා ආසාදනය නිසා අපේ ඇඟට ලැබෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ තමයි ඔබගේ ඉහළ උදරයේ ඇතිවන වේදනාව, කුඩා ආහාර ප්‍රමාණයක් ගත්තත් බඩ පිරලා වගේ දැනෙන එක වගේම ඔබට බඩගිනි නොදැනීමක් දකින්න පුළුවන්. ඒ වගේම වමනේ ඔක්කාර ගතියක් දැනීම වගේම බඩ පිපීමත් මහසි ගතියකුත් දැනෙන්න පුළුවන්. ඔබට හරියටම තියෙන මේ බැක්ටීරියා ආසාදනයද නැද්ද කියලා හඳුනගන්න පරීක්ෂණ කීපයකට ඔබ යොමු කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන්.
3: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මත උනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්තම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයවත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරු.
3: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
4: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711

0: తిలక వర్ధన టెక్స్టైల్స్ ఫుల్ ఛార్జ్ చెకెన్ కిలోమీటర్ 150කට වැඩි දුරක් නිවසේදීම ඡාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
1: ඇලුමිනියම්මනේ
2: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
3: 2020 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
4: SLT Mobitel Pure TV නිල
5: විකාශනය
6: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: Platina 100 stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් DRL headlight anti skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යා David Peters Motor Company Private Limited with
8: Honor Samaga 5G Revolution ekata ekatu wanna rupiyal 69999 sita powerful 5G phones hamotum ekak tiyenawa vegavat shaktimat idiri dawasata soodanam danma singahu balelat niyojitayan gen miladi ganna Honor Sri Lanka ve 5G nayaka
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
10: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric ත්‍රිරෝද රථය David Peters e-mobility වෙතින් 0.114700
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

0: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවද අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවද ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
3: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති 0114700550.
4: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩිපොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
5: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000ට WhatsApp කරන්න.
7: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කුන්දේසි සහිතයි.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Anshikin Sampoorna Karanna. Aduma Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
9: අතේමිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕනතරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
11: සියත දිවයින පුරා.

0: ඉස්ලාමීය ජනරජය සමග පැවති සාකච්ඡා සාර්ථකව නිමා කර ඇති බැවින්ද ඒවා ඉරානයේ ඉහළම මට්ටම වෙත ඉදිරිපත් කර අනුමත කර ඇති බැවින්ද මේ ඇමරිකා ග්‍රේට්ටගෙන් චිත්‍රපටියට පණපොවන ප්‍රධාන නළු ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිතුමාණන් වහන්සේ ඊයේ සවස සිට ඉරානය ඇඹරිලා හැඳිගෑවිලා යන්න ප්ලෑන් කර තිබූ සියලු ගුවන් ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාර අවලංගු කර ඇති බැවින් ඒ බව සියලු ලෝක සාසී සත්‍යයන්ට සතුටින් දැනුම් දෙන වගයි. සාකච්ඡාවල අවසාන කරුණු සහ ගිවිසුම් සංකල්ප ඉතා සවිස්තරාත්මකව සකස් කර ඇති බැවින්ද ඒවාට ඇමරිකාව, ඊස්රායලයේ, සෞදි අරාබියේ, එක්සත් අරාබි අමීරාජ්‍යයේ, කටාර්, තුර්කිය, පකිස්ථානයේ, බහරේනයේ, කුවේටයේ, ජෝර්දානයේ, ඊජිප්තුවේ ඇතුළු සියලුම පාර්ශ්වයන්ගෙන් අනුමත වී ඇති බැවින් ඒ වුණත් මේ පර්සියන්කාර ඉරාන්කාරයන් සත පහකට විශ්වාස ඇති බැවින් මේ ගනුදෙනු ගිවිසුම අවසන් වන තෙක් නාවික අවහිර කිරීම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවත් ගිවිසුම අත්සන් කරන දිනය සහ ස්ථානය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් ඕකෙන් මේකෙන්
1: හරි
0: අද ශ්‍රී ලංකාවේ ශ්‍යාමාකට් එක කොළඹ කොළපාට හත්ත පැහැයෙන් බබලනු ඇති බවත් දන්වා සිටිමු.
1: වාව් වාව්.
0: තනනානේ මමානේ තනනානේ.

0: පාමුතුටින් රටමු මේ ලීතර
1: ඔලි ලීලැල්
0: පාමුතුටින් රටමු මිසයිල තරා
1: අතේ
0: වාසනාදිනෙක් යුම් වාසනාදි
1: යුහු
0: වාසනාදිනෙක් දඩන් කියන්න බෑනි
1: ඒක ඇත්ත හැබැයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ දැන්
0: සියලු ලෝකවාසී සත්වයන්ට හුස්මක් කටක් ගන්න පුළුවන් තත්ත්වයක් උදා වී ඇති බව මේ නයින් දන්වා සිටින වගයි
1: කලබල වෙන්න එපා එහෙම කියලා තෙල් එක පාර
0: අඩු වෙන්නේ නැති වගයි ගන්න තියෙන අම්බම ගණන් වලට අරන් තියෙන නිසා ඒ තෙල් ටික ඉවර වෙන තාක්කල් මේ තෙල් මිල ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා ශ්‍රී ලාංකික වාසී සත්ව ප්‍රජාවගේ අපිල්ලා සිටිනවා
1: ඔයා
0: දන්නද මේ 10 වෙනිදා රෑත් ගැහුවා ඇමරිකාව එකපාරටම ඉරානෙට
1: යස්
0: හරිද ගහලා කිව්වා ඉරාන හමුදා නිරීක්ෂණ පහසුකම් සංනිවේදන පද්ධති ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති බලලයි ගැහුවේ කියලා වැදුනද දන්නේ නැහැ ගැහුවා කියලා කියනවා
1: හරි
0: යුද්ධෙදි හරියට බොරු කියනවනේ යුද්ධෙදි හෙන්නට බොරු කියනවා හොඳට කාලා කියන කවුද අපිට ගැහුවා තක් කාලා බඩ විරේක වෙන්න කාලා හරිද කවුද කියන්නේ අපි කුටි කෑවා කියලා
1: අපිත් එහෙමනේ රණ්ඩුවකදී ආයි හම්බෙමුකෝ එහෙමනේ අපි ඉවර කරන්නේ
0: දැන් ආ කියන්නේ
1: හරි
0: ඇමරිකාවේ ප්ලේන්ම විතරක් වැටලා තියෙනවා 42ක්
1: my god
0: කෝටි ගියද්ද එක කෝටි ගියද්ද ඔයා හිතන්නේ
1: ඒකනේ
0: නේද බිලියන 3400 වෙනවා ඇති ඕනේ මිලියන
1: වෙන්නනේ
0: යුද්ධෙම ගිහිලා තියනවා කියලා කියන්නේ බිලියන 75ක් විතර වගේනේ ඔක්කොම ඉතින් එකතු කරලා බැලුවාම යුද පූර්ව සූදානම යුද්ධේ සහ යුද්ධේ පශ්චාත් කැල බලනකොට
1: හරි
0: පශ්චාත් යුද සමය තුවාලෙච්ච මිනිස්සුන්ට බෙහෙත් කරන්න කඩා වැටිච්ච බිල්ඩින් හදන්න කඩා වැටිච්ච රේඩාර් පද්ධති ගුවන්පත
1: ඒකනේ නේද
0: පොඩි වින්නෙහියක්දනේ පොඩි සල්ලියක්ද මේ නාස්ති උනේ ලෝකේ
1: අන්තිමට ඉතින් මොකද උනේ
0: අන්තිමට ඉරානයේ ටෝන ටික තමයි වෙන්නේ ඒකනේ මේකේ තියෙන ආතල්ම වෙන්නේ ඉතින් අපි දැන් ඔයා හදිස්සිය ඇහුවොත් මේ 10 වෙනිදා රෑ හදිස්සිය ඇයි ගැහුවේ
1: කියලා හරි
0: ඇමරිකාව හෙන්නම හදිස්සියකින් පැය 4ක් විතර එක දිගට ඉරානයට ගැහුවා කියලා කියනවා වැදුනද දන්නේ ගැහුවා කියලා කියනවා ඉතින්
1: හරි
0: නිවුස් වලින් මේ අපිත් දන්නේ
1: අපි ගිහලා ඉන්නේ නෑනි බෝඩරේ අපි දන්නේ නිවුස්
0: හරි හැමෝම එහෙම තමයි අපිට පේනවාද යුද්ධයක් ප්‍රවෘත්ති වලින් දුවවන්න පුළුවන් ප්‍රවෘත්ති වලින් දියවෙව හැකි
1: යුද්ධයක්
0: කල්පනා කරලා බලන්නකෝ ඔක්කොම නිවුස් ඒජන්සි කාර්යසු ටික එකතු වෙලා පට්ටපල් බොරු කියන්න ගත්තොත් එහෙම ඔබ මොනවද දන්න කියන්නකෝ ඒ රටට ඇහෙන සීමා විදි ඇත්ත කියලා එළියෙන් පට්ටපල් බොරු කියනවා දැන් අපි ඉඳලම හෙන්නම හෙන්න බොරු අතාරිනවා කියලා හිතන්නවා අරම වුණා මේ වුණා ඔබ කොහොමද දැනගන්නේ මෙහෙම තමයි පුතා ලෝකෙ දුවන්
1: හරි
0: ඒ නිසා මේ ඇහෙන හැම එකක්ම කියන සීරම ඇත්ත කියලා ගන්න තරම් මෝඩ වෙලා බෑ දැන් අපි. ඉස්සර අවුලක් නෑ. දැන් බෑ.
1: හරි.
0: ඉස්සර ඔහොම ආරංචි වෙන්නෙත් නෑනේ. ඉස්සරත් යුද්ධ ඔහොම තියෙන්න ඇති. දැන් දෙවන ලෝක යුද්ධ කියලා කියනවනේ ලෝකේ වැඩිම සංහාරයක් වෙච්ච වැඩිම මනුස්ස ජීවිත ගාණක් නැති වෙච්ච වැඩිම දේපල හානි ප්‍රමාණයක් වෙච්ච යුද්ධේ. නමුත් අපි පස්සේ නිකන් පොත් වලින් දැනගත්තා නම් එහෙම ආරංචි වෙන්නේ නැහැනේ ලොකු ලොකුවට.
1: ආ ඒක හරි.
0: ඒසා යුද්ධයක් තිබුණත් ඒ තරම් ලොකුවට ආරංචි වුන්නේ නැහැ. ඒක යුද්ධයෙන් පස්සේ මහ විශාල සාහිත්‍ය දෙවන ලෝක යුද්ධේ වටේ හැදුනා.
1: හරි.
0: නමුත් මේ වගේ
1: දැන් මේ සෝෂල් මීඩියා
0: මේක දැන් මේ රොකට් එක ගහන්න නෙමෙයි රොකට් එක පත්තු කරන්න ගිනි කූර අරන් යනකොටත් පත්තරේ යනවනේ පුතා.
1: අදහස ආවත් යනවනේ.
0: ඔව්. මට හිතනවා ගහන්න කිව්වොගම් පත්තර හැට උටාම ආරක රෙඩ්ලයින් යනවා.
1: ස්ටොක් මාකට් උඩ
0: පාරට ගිහින්
1: කොම වෙලා ඉවරයි එතකොට.
0: ස්ටොක් මාකට් සැතපේන යුද්ධ ඉවරගම ස්ටොක් මාකට් වීදි මේ වස්සේ ඒ ගණු දෙනු තුන යුද්ධේ මියුසික් කගේද මියුසික් ඒ යුද්ධේ කියපුවා ශ්‍යාමකට හැ ගාලා
1: පල්ලහට
0: හතර ගාතේ දාලා වැටෙනවා සල්ලි තියෙන පොරවල් මොකද කරේ සල්ලි තියෙන පොරවල් හැමදාම කරන වැඩේ තමයි ශ්‍යාමකට් එක වැටුනම වැටුණු තැනින් පික් කරනවා වැටෙන්න ඇරලා ගන්නවා වැටෙන්න ගන්නවා ඩීප් පොකට්ස් එකන්නේ ඉංග්‍රීසියෙන් ඩීප් පොකට්ස් කියලා කියන අම්බාන සල්ලි තියෙන මිනිස්සුන්.
1: හරි.
0: අම්බාන සල්ලි තියෙන මිනිස්සු වැටිච්ච ෂෙයා මාකට් එකට ස්ටොක් මාකට් එකට හොඳට සල්ලි යට කරලා අර හැමෝම දාලා දුවන ස්ටොක්ස් ටික එකතු
1: කරගන්නවා.
0: ඊට පස්සේ ඔන්න ට්‍රම්ප් ලොක් ඇවිල්ලාගෙන යුද්ධය ඉවරයි කියපු ගමන් ෂෙයා මාකට් එක ගහන යූටර්න් එක.
1: හරි.
0: කෙලින්ම හඳට යන ගමන යන විදිනවා උඩට විදිනවා විදිනකොට ආයි අර ෂෙයා මාකට් එක අතෑරලා දාපු දාලා දුවපු උන්දල ඇවිල්ලා ආයි ගන්නවා. උඩට යන්න ඇරලා පල්ලෙහැන් ගත්ත සල්ලිකාරයෝ උඩ දිවි කුරුණු.
1: ලාභේ.
0: අරන් අරන් අරන් උඩටම යනවා. උඩටම ගිහිල්ලා ඇති කියලා දාම යුද්ධය කියලා ආයි එනවා.
1: ඒකම ටාගට් කරාද මන්ද නේද?
0: මේ යුද්ධෙන් අපි හැඳි ගෑවිලා ගියත්
1: හරි.
0: සල්ලි තියෙන එක හැඳි ගෑවෙන්නේ නැහැ පුතා.
1: අලුත් බිලියන පතියෝ බොහෝ පිරිසක් බිහි වුණා නේ.
0: හිටපු බිලියන පතියෝ මේ යුද්ධේ වෙනකොට ට්‍රිලියන පතිය වුණා.
1: හරි.
0: මිලියන පතියෝ බිලියන
1: පතිය වුණා.
0: අලුත් මිලියන බිලියන පතියෝ බිහි වුණා. මේක තමයි යුද්ධෙන් අන්තිමට උනේ. අපි ගුටි කෑවද? අපි වැඩි ගාන්ට තෙල් ගැහුවද? බූලිවල තෙල් දාගෙන විකුණන්න ගිහලා හිරේ ගියාද?
1: හරි.
0: ඒව තමයි අපිට. හම්බ කරගන්න එක යුද්ධෙනුත් හම්බ කරගන්න. මේක තමයි පුතා වැඩි.
1: යා ඔකේ.
0: ඉතින් මේ හදිසියෙම මොකද මේ ගැහුවේ කියලා ඇමරිකාවෙන් ඇහුවා. ඇයි මේ ගැහුවේ එකපාරටම ඉරානෙට? නෑ මේ ඉරානෙ මේ සාම වැඩසටහන හරහා ලෑස්ති වෙන්නේ ඇටි කුකුලගේ ගෙදර ලෑස්ති වෙන ගොළු වෙල්ලා වගේ. ඇටි කුකුලගේ ගෙදර යන්න ලෑස්ති වෙන ගොළු වෙල්ලා වගේ. දන්නේ නෑනේ. ඇටි කුකුලව දන්නවද?
1: ඇටි කුකුලව
0: කොඩ මිසල්.
1: යා.
0: ඇටි කුකුල මොන පාටද?
1: ඇටි කුකුල නේ. එයා කළුයි. නික අමුතු පාටක් තියනවා නිකන්.
0: කළුයි මොනවාද?
1: මොකද ඒ පාට නිකන්
0: කළුයි දුඹුරුයි.
1: දුඹුරුයි නේ. කොප වගේ කලර් එක.
0: ඇටි කුකුල.
1: යස්.
0: ඇටි කුකුලගේ ගෙදර යන ලෑස්තින ගොළු බෙල්ල වගේ.
1: ගොළු බෙල්ල කවුද කියලා අහන්න.
0: ගොළු බෙල්ල කියන්නේ මොකක්ද?
1: ගොළු බෙල්ලනේ. ගොළු බෙල්ලයි.
0: මොකක්ද අහන්නේ කියන්නේ? දැකලා තියෙනවා උදේ පාන්දර ඇවිල්ලා ඇටි කුකුලා ගොළු බෙල්ලව එක කකුලෙන් අල්ලගෙන හොටේ දාලා ගන්නවා ගොළු බෙල්ලව එළියට.
1: නෑ දැකලා නෑ.
0: ඊට පස්සේ අනිත්‍යවත වෙලා යනවා. සීළු සංස්කාරයෙන් නැසිලා යනවා.
1: ඕකේ.
0: දෙන්න.
1: හරි.
0: මේ සංසාරේ භයානකයි පුතා.
1: මේ ෂෙල් එක ඇතුලෙන් ගන්නවා.
0: ගන්නවා. කකුලෙන් පාගලා හොටෙන් ඇදලා ගන්නෙ. හොට කොක්කක් වගේ උඩ. ඇටි කුකුලෝ ඉන්න ඒරියාස් වල ගොළු බෙල්ල නේ.
1: ආ.
0: ඇටි කුකුලා කියන්නේ ගොවියාගේ හිත මිතුරක්.
1: ඇටි
0: කුකුලා.
1: හරි.
0: වාර ගේමක් දෙන්න. ගොළු බෙල්ල කනවනේ මේ. බණ්ඩක්ක ගස් වල කොළෙම මූ වඩංගෙන හන්නේ. ඇටි කුකුලෙක් ඉන්නවා නම් කිසි කරදරයක්
1: නෑ. හරි ඕකේ.
0: දැන් ඇටි කුකුල්ලෝ ඇත්තටම දකින්න අඩුයි. මේ පැත්තේ නම් කොහොමත් නෑ.
1: ඔව් වැඩි දකින්න.
0: ගම්පලාතේ නම් පොඩ්ඩක් තාම ඇති. ඉස්සර හැබැයි කොළමත් හිටියා ටිකක්. නේද? මං හිතන්නේ උන් අපාර්ට්මන්ට්ස් එහෙම අරන් ගිහින්.
1: මොකක් හරි වෙලා. රයිට්.
0: ඉතින් අහන්න.
1: ඇටි කුකුලගේ ගෙදර?
0: ඇටි කුකුලගේ ගෙදර යන්න ලෑස්තින ගොළු බෙල්ලා වගේ. කැමති නෑ. කැමතිද කියන්නේ?
1: මේකනේ.
0: ඒ වගේ.
1: හරි.
0: ඉතින් මොකද කවට්ටම ඉතින් ඇමරිකාව බලන මුන් නිකන් අර හැකරැල්ල සපත්තු දාන්න ගන්න වෙලාව වගේ ගොඩාක් වෙලාව ගන්න. ගොඩාක් වෙලා යන සපත්තු දා.
1: කකුල් කීයද?
0: ඇමරිකාව. මොකද? උඹලට සාමය ඕනේ නැහැ. උඹලට සාමය ඕනේ නැද්ද?
1: චාටස්.
0: උඹලට ඕනේ නැද්ද ඇමරිකන් ආදරේ ඕනේ නැද්ද උඹලට? උඹලට සර්ෆස් රේඩාර නැද්ද? සෝනෝ බොයිස් නැද්ද? අන්ඩර්වෝටර් සෝනා නැද්ද? ටෝඩ් සෝනා නැද්ද? සැටලයිට් සර්විලන්ස් නැද්ද කීකේ දුන්නා?
1: විපස්සනා නායකතුමා?
0: මේ ඇමරිකාවෙන් දුන්නා.
1: හරි ඕකේ.
0: තේරෙනවද? සෝනෝ බොයිස් නැද්ද? සර්ෆස් රේඩාර්ස් නැද්ද? තියෙනවා ගෙදර දෙකක්ම තියෙනවා. අපිට සර්ෆස් රේඩාර් ඕනේ අපේ වයිෆ් ඉන්නවා.
1: ඔව් අය මොනාද?
0: එහෙම නේද? මම දැක්කා. මේවලන් අම්මගෙන යන. මේ අම්මව එක්කන් යන.
1: අය මොනාද?
0: සෝනෝ බොයිස්. සර්ෆස් රේඩාර්.
1: දෙක මේක.
0: අහල දුන් හප්පත්තු වීම තියෙන ඕන දෙයක් රේඩාර් එකට වැදලා තියෙන කතා කරන්න පුතා. අලුතෙන් තල්ලි දීලා ගන්න ඕනේ. දුව අයම්මන්ඩි බෑරන් ගියාම.
1: මම එච්චර නෑ අනේ.
0: ඔන්නෝකයි තාත්තා.
1: හරි ඕකේ.
0: ඉතින් සාකච්ඡා මග එනවා. දිනේ සහ වේලාව දන්නනෝ.
1: යේ.
0: හැමෝම කැමති වෙලා තියනවා කියලා. එයාගේ මොකද එකට කියන්නේ ට්‍රුත් මැසේජ් එකක් තියලා තියෙනවානේ.
1: ට්‍රුත් සටහනක් තියලා තියෙනවා යා. රයිට්.
0: එතකොට ඉතින් අද හොඳයි. අද හොඳ දවසක්. අද සිකුරාදා දවස. අද ඉතින් හොඳයි. අපි බලමු මේක පැය 48ක්වත් තියෙයිද කියලා.
1: අනේ. ඒක බලලා මේ පැත්ත බලනකොට මෙන්න එල්නිනෝ ස්ටාර්ට් කරා කියලා ආව නේද?
0: ඔව්. ඒක නම් අපි හැමෝටම සෙට් වෙන යුද්ධයක් නේ.
1: ඕනේ.
0: එල්නිනෝ හොඳයි. යුද්ධෙට වගේම තමයි.
1: හරි.
0: එල්නිනෝ සම්බන්ධ වෙනුත් අපිට කරන්න පුළුවන් ප්‍රමාණය ඉතාම අඩුයි.
1: ඒක ඇත්ත.
0: එක පැත්තකට මහා ගම් වතුර එන වගේම තා පැත්තකට දරා ගන්න බැරි රස්නයක් එක්ක මහා වියලි කාලයක් එයි කියලයි එල්නිනෝ එකේ අවසාන ප්‍රතිඵලයට විශ්වාස කරන්නේ. ඉඩෝරේට සහ ගම් වතුරට සැරසෙන එල්නිනෝ පැමිණෙමින් සිටි.
1: Oh my gosh.

0: අපේ ජීවිතේ වීරයා.
1: පචර ප්‍රින්සිපල් තම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායිනංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
3: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 30කින් සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13/22.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
9: මාසෙම කරන වියදම් කොම්බැංක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයි by side fridge laptop iphone නැතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි combank debit cards ගෙවන්න කෙවන්න දිනන්න
10: 2026 fifa උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න
11: slt mobitel pure tv නීල විකාශය
12: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා

0: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිම ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා මෙටලයිසින් කියන්නේ අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි දැන්ම කතා කරන්න 0771 47 47 47 බලන් ඉන්න එපා මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
1: This was a vishishtatve abhimanaya people's leasing vishwasay pramukhaya
2: Loki kone kohe ho Friday wana listen see it
3: tomorrow anuwatai dashama deken anuwatai dashama hataren Siyata Devaina Pura
4: Okay, Pelvatta Namaya Ape Kirisan Namaya Kiyana Maatrukawa Yatade Adath Api Katha Karamu Pelvatta Kiri Gana Ita Passe Bajaj 3 Wheel Gana Katha Karanna Oni Aluthma Bajaj 3 Wheel Eka 236cc Engine Ak එන්ජින් එකක් තියෙන සුපිරි 3 wheel එකක් ගිහිලා බලන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ 3 wheel විකුණන ෂෝරූම්ස් වල අලුත්ම 3 wheel එක තියෙනවා. ඔන ෆෝන්ස් ගැනත් කතා කරන්න ඕනේ X9D එක ගැන. ඊට පස්සේ ඔගලන්ට කමර්ෂල් බැංක එකේ සීට 11ක් දක්වා ඉහළ පොලියක් හම්බ වෙනවා ස්ථාවර තැන්පතු සඳහා ගැනත් විස්තර කියන්නම්. හැමෝම අහනවා මේ ස්ට්‍රිප් සීලින් එක ගැන කලර් අප් වල හොඳයි ඒ ගැන අවධානය යොමු වීම පිළිබඳ අපිට සතුටුයි හැමෝම කියන්නේ ඉතින් මේ හැම මේ දකින්න දගෙන හැමෝම නෙමෙයි ඒ කියන්නේ අවශ්‍යතාවය තියෙන ගොඩක් කට්ටිය අහනවා මොකද හැමෝම ආසයිනේ අර ලී පෙනුමක් ෆිනිෂ් එකක් තියෙන සිවිලිමක් දාගන්න ඉතින් එහෙම ලී වලින් දාගත්තට පස්සේ වෙන කරදර ටිකක් අපි දන්නවා ඒ නිසාම තමයි අපි ඒකට ආදේශකයක් ඔබට හඳුන්වලා දීලා තියෙන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් රයිට් colorup.lk.com සයිට් එකට ගියොත් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් ලී පෙනුමටම ගන්න පුළුවන් ආයේ ඒකේ කිසි අවුලක් නැහැ හරිද Prime Group එකේ අපි මේ දවස්වල කතා කරන්නේ කඩවත තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එක ගැන වැඩි විස්තර කියන්නම්. අපිටත් කලින් විස්තර දැනගන්න ඕනි නම් අපි කියනවටත් කලින් 13:22ට කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. Hutch 15 package එක ගැන කතා කරන්න ඕනි. ඊට පස්සේ පැතින් ඕස්ට්‍රේලියාව කියන ඕස්ට්‍රේලියාවට බෝට්ුවෙන් එන්න එපා. ආවට පස්සේ ඔගලන්ට දැඩි දඬුවම් පමුණුවන්න ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා සහ හිතන්න එපා මේ පොඩි පොඩි දේවල් කරලා අපි මේ රට ඇතුලේ කොහොම හරි නිකන් අනේ අනේ ෂේප් ෂේප් අනේ අනේ ප්ලීස් ප්ලීස් කියලා ෂේප් වුණාට හිතන්න එපා මේ ලෝකෙක ඒ කියන්නේ වෙන රටකත් මේ නිකන් අපි අඳුරනයි දී කාට හරි කතා කරලා පොඩ්ඩක් නිකන් ෂේප් වෙන්න පුළුවන් හිතන්නවත් එපා මේ දේවල් එහෙම වෙන්නේ නැහැ අනිවාර්යෙන් ඔබව අහුවෙනවා සහ ඔබට එතනදී නීත්‍යානුකූලව කටයුතු කරන ඔබ කරපු වැරද්දට එරෙහිව ඉතින් ඒක යන කාටත් ඒක පොදු කාරණාවක් ඔබ හරි විදිහට යන්නේ නැත්නම් ඕස්ට්‍රේලියාවට බෝට්ුවෙන් යන්න පහ හරි ක්‍රම තියෙනවා ප්ලේන් එක යන එකනේ හරි ක්‍රමේ එහෙම කරන්න නැත්නම් අරක නොකරින් එච්චරයි අපේ ඉල්ලීම ඊළඟට විෂන් කෑ ගැන මතක් කරන්න ඕනි ෆාදර්ස් ඩේ එක වෙනුවෙන්ම විෂන් කෑ එක තාත්තලා ගැන අපිව වැඩිපුර හිතන්න අපව පොඩක් උනන්දු කරගෙන යනවා මේ දවස්වල විශේෂයෙන්ම ඔය ඇස් පරීක්ෂාව ඇස් දෙක කියලා කියන්නේ ආයි කවදාවත් ප්‍රශ්නයක් වුණොත් රිවර්ස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ආයි අර ඉස්සල තත්ත්වරපත් කරගන්න එහෙම කතාවක් නැහැ කාලයක් යනකොට ඕක හරියයි පොඩක් පොඩයි විසල බලනකොට ඕක හරිය එහෙම කතාවකුත් නෙමෙයි ඒ නිසා ඇස්වල ගැටලුවක් කියලා කියන්නේ ඒකට ප්‍රතිකාර අවශ්‍යයි හරිද ඇස් පරීක්ෂා කරා ප්‍රශ්නයක් තියෙනවා නම් සොලියුෂන් එකත් විෂන් කෑ ගාව තියෙනවා කාගීල්ස් ෆුඩ් සිටි මේ දවස්වල ඒගොල්ලෝ දෙනවා නී ඉලෙක්ට්‍රික් කා එකක් යා අපි හැමෝටම try කරන්න පුළුවන් ඒ ඉලෙක්ට්‍රික් කා එක ජයග්‍රහණය කරන්න හරිද

මගද කියන්නේ අලුත් ෆ්‍රිජ් එකක් ගමුද එහෙනම් සිංහයකට යන්න. සිංහයකේ තියෙනවා සුපිරිම සුපිරි ෆ්‍රිජ් එකක්. ඒක ඇවිල්ලා ඒක ගැන විස්තර කියන්නම්කෝ. 50%ක් ඔබට ඉතිරි කරලා දෙන්න පුළුවන් විදුලිය මේ ෆ්‍රිජ් එකට. අනිතික ගෙවන්න ගන්නත් පුළුවන් සිංහයකට ගිහිල්ලා වැඩේ කතා කරගන්න. අපි වැඩි විස්තර කියන්නම්. පෙරඩුවා වාහන ගැනත් මතක් කරන්න ඕනි. පෙරඩුවා වාහන තාමත් ඔබට පරණ ගානට ගන්න පුළුවන්. හරිද? මොකද තාමර ඉස්සෙල්ලා ගෙනාපු ස්ටොක් එක තියෙන නිසා ඒකෙත් කොච්චරක් තියෙනවද කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි තාමත් අපිට මේ මැසේජ් එක ඔබට පාස් කරන්න අවස්ථාව තියෙනවා. යන්න ඒගොල්ලන්ගේ මේන් ෂෝරූම් එකට යන්න කලම්බෝ තියෙන්නේ. තව ෂෝරූම්ස් කිහිපයක් ලංකාව පුරාම තියෙනවා. ඒ තැන්වලට කියලා බලන්න. බැලුවට පස්සේ තමයි හිතට එන්නේ. හරිද? මුලින් බලන්නකෝ පළවෙනි ස්ටෙප් එක තියන්. ඇලුමෙක්ස් ගැන මතක් කරන්න ඕනි. රටවල් 17කට ඇලුමෙක්ස් යවනවා. ඉතින් ඇලුමෙක්ස් කියලා කියන්නේ ක්වලිටියට මුල් තැන දෙන අපේ ඇලුමිනියම් නිෂ්පාදන ක්වලිටි එක. ඒගොල්ලන්ට වෙන කතා පාරිභෝගිකයාට ඒ කියන්නේ ක්වලිටි ප්‍රොඩක්ට් එක දෙන එක තමයි ඒගොල්ලන්ගේ පළවෙනිම රාජකාරිය. හරිද? ඉතින් ඒක අකුරටම හරියටම ඉෂ්ට කරනවා ඇලුමෙක්ස්. ඒ නිසා තමයි රටවල් 17කටත් යවන්න පුළුවන් වෙලා තියෙන්නේ. රටවල් වලනොත් ගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ කොච්චර දේවල් බලනවද නේ තමන්ගේ රටේ ප්‍රොඩක්ට් එකක් ගන්නකොට, විශේෂයෙන්ම සිංගප්පූර වගේ රටවල්, USA. ඉතින් ඒගොල්ලෝ ගන්න ඇලුමෙක්ස් ඒක හොඳ ක්වලිටි ප්‍රොඩක්ට් එකක් නිසා. ඉතින් අපි මොකද කරන්නේ? ඊට පස්සේ NLB ගැන මතක් කරන්න ඕනි. ඊ අපි තැගි ප්‍රධානය ගැන ඊ නිවුස් එකක් ගියා අපි NLB ගැන. ඊට පස්සේ අද අපි කතා කරමු NLB ලොතරැයි ගැන. දිනන්න තියෙන සම්භාවිතාව වැඩිම කරලා තියෙන ලොතරැයි තමයි NLB ගාව තියෙන්නේ. සහ බජාජ් ප්ලැටිනා ගැන අදත් අපි විස්තර කියන හරිම ඇහැට කනට පේන ලස්සනම ලස්සන බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. ඊට අමතරව මතක් කරන්න ඕනි මේක හොඳට තෙල් කරන බයික් එකක් බජාජ් ප්ලැටිනා, රයිට්? ඊට පස්සේ දැන් වෙලාව 7:51. 98.2.

0: ප්‍රියත FM.
1: දැන් අපිට පත්තරේ බලන්න තියෙනවා ඊට කලින් මතක් කරන්න ඕනේ චෙතෙක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැනත්. ඉතින් ඔබ ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් හොයනවා නම් මාකට් එකේ සුපිරිම ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් තියෙනවා කියලා දන්නවද? ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ගෙන්නන එක තමයි චෙතෙක් කියලා කියන්නේ. එක චාර්ජයකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් සහ මේකේ මෙටල් බොඩි එකක් තියෙන්නේ. හොඳට හයියට ලස්සන්ට හොඳට බැලන්ස් කරගෙන යන්න පුළුවන් විදියට මේ ස්කූට් එක හදලා තිනවා චෙතෙක්. චෙතෙක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක. 7:52.
2: හතර වටේම පත්තර තප්පරේට 100ට.
3: 100ට පත්තරේ විත්හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
5: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: Hi Hasa, good morning.
6: Good morning Ashcharya, ad sikurada neda?
1: Yes.
6: Api lasti monawada ada dawase patra wala gehilla thiyenne kiyala balanne ita kalin man matak karadan David Pieris Automobiles harima shock wahana tikak gennala thiyeno GWM තමයි වාහන මාදිලිය. මේකෙන් වාහන රේන්ජ් එකක් ඒගොල්ලෝ ගෙනල්ලා තියෙනවා. හරි ෂෝක්. හවල් H6 එක, හවල් H6 G8 එක, ටැංක් 500, ටැංක් 300, මේවා මේ සමහර වාහන හයිබ්‍රිඩ්, සමහර ඒවා ප්ලගින් හයිබ්‍රිඩ්. ඉතින් ගිහිල්ලා බලලා මේ අලුත් බ්‍රෑන්ඩ් එකේ වාහන ගැන අදහසක් ගන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් බුක් කරගන්න ඔයාලට පුළුවන්. හයිඩ් පාක් කෝන එකේ අලුතෙන්ම ඕපන් කරලා තියෙන GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට යන්න. ගිහිල්ලා එතන GWM වාහන රේන්ජ් එක අතරින් ඔයා කැමති එකක් තෝරගෙන පැදලා බලන්න. පැදලා බැලුවාම ඔයාලට තේරේ GWM වාහන ඒක මැනුෆැක්චර්.

0: කරලා තියෙන්නෙම ඉතාම ඉහළ මට්ටමේ ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් ඔයාට දෙන්න. ඒගොල්ලෝ කියන්නේ සුපීරිය කම්ෆර්ටබල් ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් දෙනවා වාහනේ පදින කෙනාට. අනිත් එක තමයි වාහනේ පදිනකොට අර ඒ ගමන ගැන තමන්ට දැනෙන කන්ට්‍රෝල් එක මාරයි කියලා තමයි කියන්නේ. ඉතින් ගිහිල්ලා බලන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරගන්න 01187 868 666ට කතා කරන්න. CDB Gold Loan ගැන මතක් කරන්නම් රත්තරන් අයද ඉස්සරම්ම තැන CDB රන් අය ඔබ එක දන්නවා. දැන් ඒගොල්ලෝ තව අලුත් වැඩක් ලෑස්ති කරලා තියෙනවා මේ දවස්වල රත්තරන් ගනුදෙනු කරන අය වෙනුවෙන්. අඩුම පලියකට වැඩිම අත්‍යකාරමක් දෙන ගමන් CDB එක්ක රන් ගනුදෙනු කරන හැමෝටම ජල විදුලි සහ දුරකථන බිල්පතට රන් සහනයක් දෙන්න CDB ලෑස්ති වෙලා ඉන්නවා. ජයග්‍රහකයන් රසක් බිහි කරන්න තමයි එයාලගේ බලාපොරොත්තුව. ඉතින් ළඟම CDB ශාඛාවට අදම ගොඩ වෙන්න නැත්නම් 01187 388 388ට කතා කරලා වැඩි විස්තර දැනගන්න. ස්විස්ටෙක් ගැනත් කතා කරන්න ඕනේ අපි. ඒ පැත්තට පස්සේ හැරෙමු. මං ඊට කලින් එනවා පත්තරවලට. දිවයින පත්තරේ මං ඉස්සෙල්ලා මතට ගන්නේ අභිහාචනය 20 ශෂිගේ දඬුවම ස්ථිරයි. අවිධිමත් ආකාරයෙන් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට නියම කරනු වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ දඩයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය කොළඹ මහාධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව ඇයට මින් පෙර නියම වී තිබූ දඬුවම එලෙසම ක්‍රියාත්මක වනු ඇත කියලා තමයි අද ඇත්තටම දිවයිනේ නෙවෙයි සියලුම පුවත්පත්වල අද හෙඩ්ලයින් න්‍යූස් එක බවට මේ ප්‍රවෘත්තිය පත්වෙලා තියෙනවා. එමෙන්ම මෙම නීති විරෝධී ක්‍රියාවලියට ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳවද අවශ්‍ය පියවර ගැනීම සඳහා නඩු තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එදින කියන්නේ මුලින්ම තීන්දුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දීපු දවසේ නියම කරලා තියෙනවා. ඉතින් ඒකට ඇපීල් එකක් දාලා අවසානයේදී අභියාචනය සලකා බැලූ කොළඹ මහාධිකරණයේ ඊයේ එම අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කිරීමත් සමග ශෂි වීරවංශ මහත්මියට එරෙහිව ලබා දී තිබූ සිරදඬුවම ස්ථිර වෙලා තියෙන බව තමයි අද පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. ඊට අමතරව ඊයේ දවස වෙනකොට ආපහු ලෝකේ ඇවිලෙන්න පටන් ගත්තා. ඇමරිකාවෙන් දකුණු ඉරානයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළා. ඉතින් ඉරානය කියන්න කිව්වා මේ සටන් විරාමයේ උල්ලංඝනය කරමින් ඇමරිකාව ප්‍රහාර එල්ල කරනවා කියලා. එහෙනම් ඉරානයත් බහරේන් සහ කුවේට්වල තිබිච්ච ඇමරිකන් ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල කළා. කුවේට් ගුවන් කලාපී හවස වෙනකොට වහලා දාලා තිබුණේ. ඉතින් දෙපැත්තම යළි ඇවිලෙයි. ඉරානය හෝමුස් වසයි. ඉරානයේ ඉන්ධන නැවකට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉන්දියානුව 3ක් මරුට ලෝක තෙල් මිල නගී ආදි වශයෙන් අද පත්තරවල හෙඩ්ලයින් න්‍යූස් වාර්තා වෙලා තිබුණාට මේක හුලක වගේ නේද ඩොනල්ඩ් ට්‍රම්ප් පත්තරේ ගහලා ඉවරලා මේ පැත්ත බලනකොට මෙන්න මේ මිනිහා කියනවා මේ සෙටල් සෙටල් ආයි ගහන්නේ අපි නැවත රටන් විරාමයට යනවා ගගා මේ මට තේරෙන්නේ නැහැ ඉතින් මේ පත්තර ගහන මිනිස්සුත් ඉතින් මේ මිනිස්සුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කට දිහා බලාගෙන ඉන්නේ පත්තරේ අවුට් කරන්න නේද මේ මිනිස්සු දෙන න්ියුස් ටික දාලා පත්තරේ ගැහුවාම මේ ඊට පස්සේ අර මිනිස්සයා එක්ස් එකේ ලියනවා වෙන මොකක් හරි එකක් ඉතින්
1: ඒක ට්‍රූත්
0: එකේ ඔව් ට්‍රූත් එකේ දැන් මේ වෙනකොට මේ නැවත කියන්නේ ප්‍රහාර එල්ල කරන්නේ නැහැ ප්‍රහාර සම්පූර්ණයෙන් නැවැත්තුවා කියලා ඔන්න ට්‍රම්ප් කියලා තමයි. තාමත් හෝමුස් ඇරලා නැහැ. හෝමුස් තාම ඒ වහපු ගමන් තියෙන්නේ. අපි බලමු. ලංකාදීප පත්‍රයට මම ඊළඟට එනවා. ලංකාදීප පත්‍රයේ හෙඩ්ලයින් එක ඇත්තටම පාස්පෝර්ට් නඩුව ශෂි වීරවංශගේ මේ කියන්නේ වැරදි තොරතුරු ලබා දීලා රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ නඩු තීන්දුව ගැන සහ ඊට අමතරව ඇමරිකාව ඉරානයේ යලි ඇවිලෙයි හෝමුස් වසයි ලෝක වෙළඳ පොලේ තෙල් මිලත් නගී කියලා තමයි ලංකාදීපෙත් අනිත් හෙඩ්ලයින් එක තියෙන්නේ. ඊට අමතරව රෝගීන් ගණන ශීඝ්‍රයෙන් ඉහළට රටම ඩෙංගු වසංගත අවදානමක කියලා සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවන බව ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිනවා. අපිත් වරින් වර මේක ගැන කතා කළා. ඩෙංගු වේගෙන් හිසෝසමින් ඉන්න බව අපි සාමාන්‍ය එක කාලයක් තිබුණ අවුරුද්දකට සැරයක් කොහොමටත් ඩෙංගු වසංගතය පැතිරලා ගිහිල්ලා ලොකු විනාශයක් වෙන හැබැයි ටික කාලෙක ඉඳන් වසංගත මට්ටමට ඩෙංගු පැතිර යෑම අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා පහුගිය අවුරුදු කිහිපෙ දැන් නැවතත් මේ අවුරුද්දේ ටිකක් තත්ත්වය අවදානම් බව තමයි කියවෙන්නේ. දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළමින් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණ දීමේ දැඩි අවධානමක් පවතින බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 39,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර රට පුරා ක්‍රියාත්මක කළ මදුරු මර්ධන වැඩසටහන්වලදී මදුරුවන් බෝවන ස්ථාන දහස් ගණනක් හඳුනාගෙන ඇත. ඩෙංගු සීසන් එකක් කොහොමත් තියෙනවා හැම අවුරුද්දෙම. හැබැයි ඒ ඩෙංගු සීසන් එක වසංගතයක් දක්වා වර්ධනය වෙන්න සමහර විට මේ අවුරුද්දේ ගම්වතුර තත්ත්වය, ඊට පස්සේ මේ දිගින් දිගටම පවතින කඩින් කඩ වැසි තත්ත්වය එහෙම බලපාලා ඇති. කොමින් හරි තමන්ගේ ගෙවත්ත වහලවල් උඩ වැහි පිහිලි එහෙම පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගෙන ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පුළුවන් තරම් අඩුවෙන් මේන්ටේන් කරන්න බලන්න, ඒවා විනාශ කරන්න බලන්න. ඒක තමයි ඉතින් මිනිස්සු හැටියට ජනතාව හැටියට කරන්න තියෙන වැඩේ. ඔය අතර එල්නිනෝ මට්ටු කරන්න ආණ්ඩුවට පුළුවන් කියලා ලංකාදීපයේ නිවුස් එකක් වාර්තා කරනවා. දිට්වා සුලි කුණාටුව සහ මැද පෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන එල්නිනෝ බලපෑම කළමනාකරණය කර ගැනීමේ හැකියාව රජයට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවසීය. අර විදියටමද කරන්නේ? කියන්නේ දිට්ටයකට මුහුණ දුන්න විදියට සහ වැද පෙරදිග යුදමය තත්ත්වයට මුහුණ දුන්න විදියටමද කරන්න යන්නේ? එහෙනම් ඉතින් හොඳට හිටී නේද? කියන්නේ
1: හොඳයි
0: දෙකට අපි සෑහෙන හොඳට මුහුණ දුන්නනේ නේද? නිසි සැලසුම් ඔස්සේ කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකිවනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. ඉතින් මේ ඉදිරි ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වය හමුවේ එල්ලවිය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවතිච්ච සාකච්ඡාවකදී තමයි ජනාධිපතිවරයා මේ බව කියන්නේ. ඇතිවිය හැකි තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩව විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සහ ආහාර සුරක්ෂිතතාවය පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර විදුලි නිෂ්පාදනය මෙන්ම ඉදිරි යලකන්නේ ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. එතකොට අපිට ඒ ඇසුරෙන් හිතාගන්න පුළුවන් මේ එල්නිනෝ තත්ත්වයේ හැමෝම අර්බුද ඇති වෙන්න පුළුවන් කලාප මොනවද කියලා. අඛණ්ඩ විදුලි සැපයුම ගැන විශේෂ අවධානයක් යොමු කරනවා කියන්නේ ඒ තැන්වල අර්බුද ඇති වෙන්න පුළුවන් ඊට පෙර එවැනි කටයුතු කරන්න කියලා. කියන්නේ අඛණ්ඩ විදුලි සැපයුම, කෘෂිකාර්මික කටයුතු, ඊළඟට ආහාර සුරක්ෂිතතාවය කියන කාරණාවල අපි දැඩි අවධානයක ඉන්න ඕන සහ අපට ගැටලු ඇතිවිය හැකි කලාප හැටියට අඳුර ගන්න පුළුවන්. ඒ තමයි ලංකාදීප පුවත්පතේ පළ වෙලා තියෙන ප්‍රවෘත්ති. මං ඊළඟට දිනමින පත්‍රයට එනවා. යුද්ධයට දින 104 මැද පෙරදිග යළි ඇවිලෙයි. ඇමරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර ආදී වශයෙන් මේ ඊයේ ඇතිවෙච්ච තත්ත්වය තමයි දිනමින පත්‍රෙත් හෙඩ්ලයින් එක බවට පත් වෙලා තියෙන්නේ සහ ශශී වීරවංශගේ නිවුස් එක. ඊට අමතරව සුළඟේ වේගය වැඩි වෙයි, මුහුදු යන්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවපු බව කියලා තියෙනවා. ඒ කියන්නේ මුළු ලංකාව පුරාම මුහුදටත් නෙවෙයි මේ අනතුරු ඇඟවීම අදාළයි. කංකසන්තුරේ මන්නාරම පුත්තලම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල තමයි මේ විශේෂයෙන් මේ මුහුද රළුවීම දකින්නට තියෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කංකසන්තුරේ යාපනයේ මන්නාරම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා යන්න පුළුවන් කියලා කියනවා. හලාවත මීගමුව කොළඹ ගාල්ල සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය වැඩිවීමේ හා රළ ඉහළ යාමේ අවදානමක් පවතින බව තමයි කියන්නේ. ඉතින් ඒ හින්දා මුහුදු යන්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. රට පුරා වැඩිහිටි නිවාස සමීක්ෂණය කරන්න ඔන්න පටන් අරගෙන තියෙනවා. දීපව්‍යාප්ත වැඩිහිටි නිවාස සමීක්ෂණයක් එළඹෙන 15 ආරම්භ කරන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු වාර්තා වීම හේතුවෙන් මේ සමීක්ෂණය පවත්වන්න තීරණය කළා කියලා කියනවා. ඉතින් ඒගොල්ලන්ට තොරතුරු තිබුණා මට මතක විදිහට. ලංකාවේ වැඩිහිටි නිවාස 456ක් තියෙනවා. ඒකෙන් ලියාපදිංචි කරලා තියෙන 148යි කියලා කියලා තිබුණා. ඉතින් ලොකු ඛේදවාචකයක් වෙනකන් මේ යන පියවරට මීට කලින් යන්න තිබුණ නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ මීට කලින් ඇයි එහෙම සමීක්ෂණයක් නොකළේ? මීට කලින් ඇයි ඒවා නියාමනය කරන්න කටයුතු නොකළේ? තොරතුරු දත්ත අතේ තියාගෙන පවා කියලා. ඉතින්
1: එහෙම
0: තමයි නේ. දැන් ගහක් කඩාගෙන වැටුණොත් ගස් යන එතකොට තමයි ගස් කීයක් කඩාගෙන දිහරවත් දන්නේ නැහැ කියලා මතක් වෙලා බලන්නේ. ඉතින් ඛේදවාචකයක් වුණාම තමයි ඒක හරියට අර කෙවිතෙන් දෙකක් වැදුනහමනේ හරක පොඩ්ඩක් ඉස්සරහට අඩියක් දෙකක් හයියෙන් දුවන්නේ. ඊට පස්සේ ආයි හපහප ඉන්නවා උඩ බලාගෙන. ආයි පුරෝල දෙකක් වැදුනම තමයි ආ ආ ආ යන්න තියනවා කියලා යන්නේ. අනේ මන්දා ඉතින් මේ ඊට වැඩිය නේද? වැඩිය තව මිනිස්සු වැඩ කරන විදිහක් මොකක් හරි හොයාගන්න පුළුවන් නම් හොඳයි. රයිට්. ඔය තමයි පත්‍රවල තිබුණේ. යන්න කලින් මම මතක් කරන්නම් ස්විස්ටෙක් ඇලුමිනියම් මේ දවස්වල දෙන සුවිශේෂී අවස්ථාව. ඔයා ගෙදරක් හදනවා නම්, කාර්යාලයක් හදනවා නම්, ව්‍යාපාරික ස්ථානයක් හදනවා නම්, හදපු බිල්ඩින් එකට අලුතෙන් කොටසක් එකතු කරනවා නම්, ඒ ඕනම වැඩකදී ඔයාට ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම්, ඒ කියන්නේ ඩෝස් ඇන් වින්ඩෝස්, එහෙම නැත්නම් තව කිව්වොත් එහෙම පැන්ට්‍රි කබඩ්ස් ආදී ඇලුමිනියම් වලින් කරලා ඉවර කරගන්න ඕන වැඩ මොනව හරි තියෙනවා නම් ඔයාගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර් කතා කරලා කියන්න. මේ වැඩේ ස්විස්ටෙක් වලින් කරන්න මට කොටේෂන් එකක් දෙන්න කියලා. ඒ කොටේෂන් එක ඊට පස්සේ ඔයා 076 780 7000 වට්සැප් කරන්න. එහෙම වට්සැප් කරලා ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න. වැඩේ ඉවරනහම ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා බලලා රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් දෙන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මතක් කරනවා මේක තරඟයක් නෙවෙයි, හැමෝටම මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ තමයි ස්විස්ටෙක් ඇලුමිනියම්. ගිහිල්ලා එන්නම්. හෙයා හෙට හෙට ඉන්නේ
1: නෑනේ.
0: හෙට මට එන්න විදියක් නෑ. මම එන්නත් ලබන සතියේ ඉන්නම් ආපහු පත්‍රවල විස්තර බලන්න.
1: සුබ
0: සතියන්තයක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: උදේ 8:06

0: theater top story
1: අකුණු සරවැදීම හේතුවෙන් ගුවන් යානයක් යලි කටුනායකට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා කටුනායක ගොන්තරුපලෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සරවැදී තිබෙනවා. එහෙතුවෙන් විනාඩි 40ක ගුවන් ගමනකින් පසුව අදාළ ගුවන් යානය යලි කටුනායක ගොන්තරුපල වෙත ගොඩබැස්වීමට පියවර ගෙන තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-606 දරන ගුවන් යානය සිඩ්නි නුවර බලා පිටත්ව ගොස් තිබුණේ අදාළමයි. ඒ ගුවන් මගින් 217 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 16 දෙනෙකු ගමන් කළා. ගුවන් ගමන අතරතුර පැවති තද වැසි සහ අකුණු තත්ත්වය සමග යානයටද අකුණු සර එල්ල වී ඇති බැවින් ගුවන් ගමන අතිටුවා යලි කටුනායක ගොන්තරුපල වෙත පැමිණ යානය ගොඩබැස්වීමට නියමුවා පියවර ගෙන තිබුණා. යානය සිටි මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් වෙනත් යානයකින් සිඩ්නි නුවර බලා පිටත් කර යවූ බවයි ගොන්තරුපල කාර්යභාර නිලධාරිවරයා පැවසුවි. අකුණු පහරට ලක් වූ ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සඳහා කටුනායක ගොන්තරුපල ශ්‍රී ලංකන් ගුවන් අංගණය වෙත යොමු කර තිබෙනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පළමු 2020 තරගයේ ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට ලකුණු 148 ඉලක්කයක් හිමි වී තිබෙනවා. කාසියවාසි දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් තැබී රැස්කර ලකුණු සංඛ්‍යාව 147ක්. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් රැස්කර ලකුණු සංඛ්‍යාව 51ක්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: මේ කල්පනා කරන්න මොනවද ඔයගොල්ලන්ගේ තාත්තා දැන් කතා කරලා මගෙන් අහනවා. මේ අනේ පුතා මේ ලිනෝ පටන් ගත්ත නේද? ටිකට්ස් ගන්න කොහෙන්ද පුළුවන්? මේ tickets.lk එකෙන්ද ගන්න තියෙන්නේ? ටිකට් මිනිස්ත්‍රිද?
1: my tickets.ද? කොහෙන්ද කියලා අහනවද තාත්තා?
0: අයියා අපි දැන් උදේ කිව්වනේ මේ ලිනෝ එක ඔෆිෂියලි ස්ටාර්ට් කරා කියලා.
1: ඒකනේ.
0: කවුද පුතා සිහාන්
1: එනවද? හා ඔකේ. එහෙමනේ දැන් කොන්සර්ට් වල නමුත් ඒ වගේනේ. ඔව්. නිකන් එහෙම අමුතු
0: එල්නිනෝ.
1: එල්නිනෝ.
0: නේ වන්ද නේද?
1: මොකක් හරි තාත්තිරේක
0: මං කියන්න. එල්නිනෝ කියන්නේ උත්සවයක් නෙවෙයි.
1: මියුසිකල් ෂෝ එකක් නෙමෙයි.
0: එල්නිනෝ හරියටම වැඩ කරොත් එහෙම.
1: හරි.
0: උත්සවයක් නෑ. කිසිම. එල්නිනෝ මේ බලාපොරොත්තු වෙන ඉන්ටෙන්ස් එකෙන් දෙසැම්බර් මාසෙ වෙනකම්ම ගියොත්.
1: හරි.
0: කිසිම උත්සවයක් නෑ.
1: My God.
0: එක පැත්තකට සහලෝල ගම් වතුර.
1: හ්ම් හ්ම්.
0: අනිත් පැත්තට සහ ලෝල උණ ඉඩෝරි පැසිෆික් සාගරය කියන්නේ මහා විශාල සාගර කලාපයක්.
1: හරි.
0: ඒකේ උෂ්ණත්වය සීග්‍රෙන් වැඩි වේගෙන යනවා කියලා පහුගිය කාලේ පුරාම කාලගුණ විද්‍යාඥයෝ අනතුරුවෙන් ගෙව්වා. අපි ගණන් ගත්තද?
1: අපිට වගක් නැහනේ.
0: අපිට හොමෝස් වැහුවාම ඊට වේදනයිනේ.
1: හ්ම් හ්ම්.
0: අපිට ලොකුම වේදනාව වෙන්නේ හොමෝස් වැහුවාම. එල්ලිනෝ කියන වැඩන්නේ. එහෙමද අපි හිතන්නේ?
1: හරි.
0: හොමෝස් වැහුව එකට වඩා එල්ලිනෝ තත්ත්වය බොහොම වෙනස්. හොමෝස් අපිට ඕන වෙලාවක කතා බහ කරලා මොක් කරි ගැටයක් ගහලා අරගන්න පුළුවන්.
1: හරි.
0: හැබැයි එල්ලිනෝ පටන් ගත්තාම මොකක් කරි ගැටයක් ගහලා අපිට ඕන වෙලාවට එල්ලිනෝ ඕෆ් කරන්න බෑ.
1: අතින් අල්ලලා නවත්තන්න බෑ.
0: දැන් මේ අපේ රටේ වහින සැම්පලේ බලන්න. බේසම පෙරළුව වගේනේ වහින්නේ පොඩි වෙලාවට.
1: ඕ ඒකනේ නේද?
0: ජොර ජොර ජොර ජොර ජොර ජොර ජොර ජොර ගාලා වැහලා ටැප් එකේ වගේ ගාල නතර
1: වෙනවා. නතර වෙනවා.
0: ඒවා අමුතුයි. පහුගිය අවුරුදු 10 ඇතුළත කීප වතාවක් එල්ලිනෝ තත්ත්ව වාර්තා වෙලා
1: තියෙනවා.
0: නමුත් කිසිම කාලයක අවුරුදු 10ක් වගේ පොඩි කාලෙක මේසා එල්ලිනෝ තොගයක් රිපෝට් වෙලා නැහැ කියලා කියනවා.
1: ආ ඔකේ.
0: ඒ නිසා මේ එල්ලිනෝ එක වෙනදාට වඩා තරුණු වෙයි කියන තැන තමයි ඉන්නේ.
1: දන්නවද එල්ලිනෝ කියන වචනේ තේරුම මොකක්ද කියලා?
0: මම දන්නවා. මම දන්නවා.
1: නයිස්. කියන්නකෝ.
0: ඔයා කියන්න අද වෙනසකටත් එක්ක ඔයා කියන්න මොකද්ද
1: එල්ලිනෝ
0: කියලා? ඇයි එල්ලිනෝ කියන එල්ලිනෝ? ඕක අනිත් එක තමයි ලා නිනා.
1: යස්.
0: අද මේ මිස් අපිට කියලා දෙන්න හදනවා. අද අපේ කතන්දර ආත ඇවිල්ලා ඉන්නවා මෙදිරියට.
1: කුඩා දරුවා කියන තේරුම තමයි එල්ලිනෝ කියන එකේ තියෙන්නේ.
0: හොඳ කුඩා දරුවා ඔය. ඒකනේ
1: ලා නිනා කියන්නේ දැරිය.
0: ලා නිනා. කුඩා දැරිය. කුඩා දරුවගේ කුඩා දැරියගේ වැඩ බලා ගන්න පුළුවන්. බඩු පටන් අරන් තියෙන්නේ.
1: හරි.
0: බඩු පැකට් වෙනවද කියලා.
1: ඉස්සරහ කාලෙද.
0: අපි ඉදිරියේදී.
1: හරි.
0: අපි එල්නිනෝ ගැන තව කතා කරලා අපි කොච්චර අසරණද කියන එක තේරුම් ගන්න ඕනේ.
1: ඉතින් අපි මොකක්ද කරන්නේ දැන් මෙතනදී?
0: දැන් අපි කරපු හරිය කරානේ. දැන් අපිට තියෙන කරපුවට ගෙවන හරිය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි දැන් කරලා ඉවරයි. අපි හොඳට කරා. අපි තමයි හොඳටම කරන්නේ. ඉතින් අපි හොඳටම කරානේ පහුගිය දවස්ට. දැන් හොඳටම කරපොට එකේ ප්‍රතිඵල එනවා. විභාග ප්‍රතිඵල එනවා.
1: පාස්ද ෆේල්ද? දැන් බලා ගන්න පුළුවන්. හරි.
0: ඉතින් ඕක තමයි වැඩි. ඉතින් දැන් මේ මොනව ඇහුවත් නිකන් හිතට හරි නෑ නේද?
1: ඒකනේ අනේ.
0: ඔය පර්සියාවේ පැත්තේ රජ කෙනෙක් හිටියා.
1: හරි.
0: යාට දවසක් ඉතින් ඔය කාලා බීලා ඉන්නකොට ඉතින් එක එකව හිතෙනවනේ.
1: හ්ම්
0: හ්ම්. එහෙම එකක් තියෙනවනේ. කාලා බීලා රාම වාති පිට කර කර ඉන්න වෙලාවේ කේව හිතනවා මේ රජතුමාට හිතනවා මේ
1: මකද්ද.
0: යාට දෙනවා මට සදාතනික සතුට ගෙන දෙන අවවාදයක් ඕනේ කියලා.
1: හා ඔකේ.
0: මම බලන්න ඕකේ. උන්න බලන්න.
1: හිතන දේවල්.
0: සදාතනික සතුට දෙන අවවාදයක්. ඉතින් එයා එයාගේ මේ උපදේශක මණ්ඩලෙක ඉන්නවා.
1: හ්ම්.
0: පුතා මට දෙන්න සදාතනික සතුට තියෙන අවවාදයක් දෙන්න.
1: හරි. පුතාලට ඉන්නවද?
0: පුතාලට දැන් මේ මූණ
1: හරි
0: බලා දන්නේ නැද්ද? දන්නේ.
1: ඊගනේ ෆිල්ම් උත්තර දෙන්න ඕනේ නේ.
0: ඉතින්
1: නෑ හිතලා මම හෙට කියන්නම් එහෙම නෙමෙයි නේ.
0: ඉතින් එහෙම කරන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් ඉතින් මේ
1: පොඩි දෙයල්නි බැලුවම නේ.
0: මුන්ට මේ බිල්ලිමක් හදන්න කිව්වා නෙමෙයි.
1: අවවාදයක් දෙන්න කියලා නේ කිව්වේ. හරි හරි ඇත්ත ඇත්ත.
0: සදාතනික සතුට ගැන දෙන අවවාදයක් නේ. දැන් ඉන්න. මොකද පුතා? එන්නේ නැද්ද එකක් එන්න. මීහරක් ටිකක් මම ගන්න.
1: හරි.
0: තෝපි උදේ ඉඳන් කකා බිබී මෙතන ඈ. උඹලට මේ උඹලා ඇත්තටම උඹලාව ඉතින් අපි මේ ඇත්ත ගන්නවනේ මේ වදමාලිගාව වලට.
1: මේ බොස්ලා වගේ නේ. ඒ කියන්නේ අපේ රටේ
0: දුප්පයන්නේ.
1: ලංකාවේ සිස්ටම් එක.
0: ඒකල්ලා රජතුමා ගෙන්නවා මේ පලාතේ ඉන්නවා කියලා ආරංචි වෙලා ඉන්න දාර්ශනිකයෝ කීප දෙනෙක්. ඇත්තටම තුන් දෙනෙක්. මේ තුන් දෙනා ආව රජතුමා හම්බෙන්න. ආරවශ රජතුමා කිව්වා මේ මං ඔගලන්ගේ මේ දැනුම ප්‍රඥාව පිළිබඳව බොහොම පැහැදිලා ඉන්න කෙනෙක්.
1: හරි.
0: මගෙත් ඔය කීප දෙනෙක් කියන මීහරක්. කිසිම දෙයක් දන්නේ නැහැ. කකා බිබීටියට. පල්තා මං ඕගලන්ව ගෙන්නුයි.
1: හරි.
0: මට ඕනේ සදාතනික සතුට දනවන අවවාදයක්. උපදේශයක්. දෙන්න පුළුවන්ද? රජතුමනි, ඒක එකපාර දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ලෝකෙ පුරා ඇවිදලා අපි ඔබතුමාව මාස 6කින් මුණ ගැහෙන්න.
1: හා ඕකේ.
0: ට්‍රිප් ගන්න සෙට් ඇන්නේ.
1: හා.
0: ට්‍රිප් ගන්න සෙට් ඇ.
1: ට්‍රැවලින්.
0: ඔව්. රජතුමා අපේ කැමති වුණා.
1: හරි.
0: අත් ඇස් ගව මේවා මේවා. කොම මුදල් හදල් ඔක්කොම දුන්නා.
1: හා ඕකේ.
0: මාස 6කින් මුණ ගැහම. කේලෙන්. මාසය මෙහෙ කරනවට ගියා. නැත්නම් මාසය වෙච්චේවා මං නිකන් එක එක කියන්නේ.
1: නෑ කම නෑ ඒක අපිට අග්ගලයක්.
0: මාසය වෙච්චේවා පොඩි පොඩි දේවල් අයතුමා කෑවා නිදාගත්තා ඉතින් ඒ වගේ ඕනේ
1: දෙයක්. නෑ
0: ඕනේ. ෆාස්ට් ෆුඩ්.
1: හරි ඕකේ.
0: මාසයකින් මේ උපදේශකයෝ තුන් දෙනා එනෝ. පඬිවරු කියමුකෝ අපි. එල්ල රයිතුමා ඉස්සරහ දණින් වැටලා ඉන්නෝ. ඕ! මගේ උගත් බුද්ධිමත් මිත්‍රවරු ඔගොල්ලෝ ආවා එන
1: පණ්ඩියෝ ටික
0: පණ්ඩියෝ නිකන් මේ පණ්ඩියා වෙන්නේ නැතු
1: හරියට ආනෝ ඒ වචන
0: නෑ මේ පණ්ඩියා වෙන්නේ නැතු කීපම් බාන්න මොකද්ද උඹලගේ මහලුකෝ ආවත්
1: හරි
0: පැපිරස් පත්‍රිකාවක් හතරට නමල රයිතුමාට දීලා කිව්ව රයිතුමනි මෙහි තිබෙන්නේ ඕනෑම වෙලාවක ඔබට සතුට ගෙන දෙන අවවාදයක්
1: හරි
0: ඒ ඔබතුමාට අතිශයෙන් දරුණු දුකක් දැනුණු මොහොතකත් අතිශයෙන්ම ප්‍රීතියක් දැනුණු මොහොතකත් මේ බලන්න ඒ කියවන්න ඔබතුමාට සතුට ලැබෙයි
1: මොකද්ද ලියලා තිබ්බේ
0: රයිතුමා එක නමල
1: හරි
0: යාගේ බෙල්ලේ පොඩි ලොකට් එකක් වගේ එකක එල්ල ගත්තා
1: හ්
0: ඕකේ ඕකේ එවලේ බැලුවේ නෑ
1: හා එවලේ
0: බැලුවේ නෑ බලන්න එවලේ බැලුවේ නෑ ඒ බැලුවරම මට කතාව දිග්ගස ගන්න වෙන්නේ නෑ එවලේ පුරා බැලුවා නම් ඕක වර්තේන මං කියන්නේ
1: හරි yes yes
0: පොඩි චූටි මංජුසාවක් වගේ එකක් හිතන්නකෝ
1: අර
0: සමහර අය ගෙදර ආයේ ෆොටෝ දාගෙන ඉන්නේ ප්‍රශ්නයක් ආපු වෙනවා
1: බලන්න දෙන්න තියෙන මෙහෙම නිකන්
0: දිගැල බලන්න ප්‍රශ්නයක් ආපුම ඒගොල්ලෝ බලනවා ඒක බලලා හිතනවා ආ මේවා ප්‍රශ්නද මේ තියෙන ප්‍රශ්න කියලා ආයෙම
1: රයිට්
0: ඔම කාලයක් යනකොට මේ රාජධානිය ආක්‍රමණය කරා සතුරු ආක්‍රමණයකට මූණ දෙන්න උනා
1: හරි
0: රාජධානිය බේරගන්න බැරි වුණා රජතුමාට පැනලා යන්න උනා සියලු රාජකීය සැප සම්පත් අතහැරලා දාන්න උනා මුළු නගරෙම ගිනිබත් කරා සතුරු
1: හරි
0: සියලු දේ සියලු දේ අත්පත් කරගත්තා පුච්චල දැම්මා නගරේ පුළු පුළුවන් මිනිස්සු පැනලා ගියා ගොඩාක් මිනිස්සු මැරුණා ඉතාම නරක කාලයක් මේ රාජධානියට ආවා රජතුමා දල්ලෙන් වගේ ජීවිතේ බේරගෙන කැලෑවට පැනලා ගිහිල්ලා දැන් ඉන්නවා සියලු දේ නැති බංගස්ථාන වෙලා රජතුමාට මතක් වුණා අතිශය දුකක් දැනිච්ච වෙලාවට අර පණ්ඩියලා කිව්වනේ අර බෙල්ලෙල්ලන් තියෙන එක බලන්න කියලා
1: හරි ඕකේ
0: පොඩි අයිනකට පොඩි කුණ්‍යක් ගහගෙන මේන් බලනවා දිගැල්ල. ඒක කිව්වහම රජතුමාට හිනා ගියා. සිරාවට. ඒක කිව්වහම රජතුමාට හිනාවක් ගියා.
1: හරි.
0: ගාල අර හිත් අමාරුව, අර පරාජිත හැඟීම, අර අධෛර්ය කියන එක, සියලු දේ නැති වුණා ඔක්කොම ඉවරයි කියන එක මොහොතින් එයාට නැති වෙලා ගියා. තව කාලයක් යනකොට එයාට මුණ ගැහෙනවා එයාගේ හිටපු පුරෝහිතලා, සෙන්පති මරු පුරෝහිතලා, ඌ
1: පැල්ලගෙන
0: රජදුරන්ට කලින්
1: සෙන්පතියෝ ඔක්කොම
0: ඔක්කොම මේ කැලෑවෙදිම එකතු පහදු කරගන්න පුළුවන් වුණා මෙයාට. එහෙම කරලා පැනල ගිය ගමේ මිනිස්සුත් එකතු කරගෙන හොඳ ප්ලෑන් එකක් ගහලා ආයිත් පාරක් තමන්ගේ නගරය ඇල්ලුවා.
1: වව් සුපිරි.
0: සතුරු බලාපොරොත්තු නැති වෙලාවක තමයි මෙයා පැනලා ඇල්ලුවේ.
1: හරි.
0: අර කියනවනේ පහර දෙන්න ඕනේ සන්තෝෂයෙන්ම ඉන්න වෙලාවට. මිනිහෙක් දුර්වලම වෙන්නේ ඉතාම සතුටින් ඉන්න වෙලාවටලු. එමනි ආරක්ෂක පවුරු පල්ලෙහාට දාන්න ඉතාම සන්තෝෂෙන් ඉන්න වෙලාවටලු. හෙන ජොලියෙන් ඉන්නකොට යාට ආරක්ෂාව පිළිබඳ හැඟීම නැති වෙලා යනවලු.
1: ආ එතකොටයි පහර දෙන්න ඕනේ.
0: ආ මේ වගේ නාඩි අල්ලලා තමයි මෙයා දුන්නේ.
1: හරි. අපිට නම් එහෙම දෙන්න වෙන්නේ නැහැ නේ. අපි එහෙම සතුටින් ඉන්නේ. පහර දෙන්නම වෙන්නේ.
0: කවදාවත් අපිට පහර දෙන්න වෙන්නේ නැහැ.
1: බැලුවත්
0: මෙලෝ සන්තෝෂය. හැම වෙලාවෙම වනාගත්ත ගමන් ඈ ගාගෙන ඉන්න. කොහොමාරි.
1: හරි ඔකේ.
0: රට ආයිත් පාරක්. තමන්ගේ රට.
1: යස්.
0: හතුරු ගල ග්‍රහයෙන් ජීව ග්‍රහයෙන් අරගෙන උල් ලව්වම අර සුණු විසුණු කරපු නගරේ හැදෙව්වා.
1: හරි.
0: වතේන. වෙනදරත් වඩා රාජකීය විලාසයෙන් දැන් මේ මුළු නගරයම දිලිහෙනවා. අවට පහත තියෙන පැතිවලුනුත් මිනිස්සු මේකට ආවා කියලා කියනවා. මේ ශ්‍රී විභූතිය බලන්න.
1: හරි.
0: මිනිස්සු රජතුමාගේ ගුණ වයන්න ගත්තා. රජතුමාට ආයිත් පාරක් ස්වර්ණමය කාලයක් උදා වුණා. දැන් රජතුමාට පුළු පුදුමාකාර සතුටක් දැනෙනවා. ආයි මතක් වුණා අර බෙල්ලේ ලං හිටපේ. ආයි ගත්ත ආයි බැලුවා.
1: හරි.
0: රජතුමාට ආයි මේ සතුට නෙමෙයි. ඒක බැලුවාම යාට වෙනම සතුටක් ආවා. මේක තිබුණේ පොඩි වාක්‍යයක්.
1: මොකක්ද?
0: මේක තිබුණේ වචන පේලි හතරයි.
1: අනේ.
0: This too shall pass. නංගර ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. සිංහලෙන් කියන්න.
1: හරි.
0: මෙයද ගෙවි යනු ඇත. නරක කාල හොඳ කාල මේද ගෙවි යනු ඇත. යුද්ධයද ගෙවි යනු ඇත. එල්නිනෝද ගෙවි යනු ඇත. හැම වෙලාවෙම මතක් කරගන්න. ජීවිතේ ඉතාම නරක කාලයක් ආවලු. ඔබ මතක තියාගන්න.
1: හරි.
0: එයද ගෙවි යනු ඇත කියලා. ජීවිතේ මාර ස්වර්ණමය යුගයක්. ඔබට හිතෙනවා නම් ඔබ පව කරන ඔබ පොර කියලා. මතක තියාගන්න. එයද ගෙවි යනු ඇත. මේ සියල්ල ගෙවෙනවා පුතා තින්.
1: රස්සාවද
0: මේ ගෙවි යනු ඇත.
1: අයියෝ. හරි.
0: මට තව කියන්න බෑ. මාවත් ගෙවෙනවනේ. මොකද්ද තව බලන්
1: ඉන්න. මම ඊට වඩා දෙයක් එකේ මේ හිතුවානේ.
0: මොකද්ද ඒ
1: මොකද ඒ මං ඒක නිකන් ඒක ඇහුවා මාවත් නිකන් සන්තෝෂ වෙලා මේක තමයි.
0: දැන් මේවා බුද්ධිමත් මිනිස්සුත් එක්ක කතානේ. ඔයාට අදාළ කතා නෙමෙයි නෙමෙයි. ඔයාට දැන් කොහොල්ල බබාගේ කතාව. ඔයාට ඉතින් ඕවගේම නෝඩ සෙට් වෙන්නේ. ඈ? නරිය ලබු කිරිබත් කාපු හැටි. ඒක නෙමෙයි පුතා මේ. ඒක ඊට වඩා ඉන්න ෆිලොසොෆිකල් කතාවක් පුතා. ඒව අහු වෙන්නේ නැහැ ඔය වයසට. නේද? උස මහතුණාට හරහට වඩාගෙන ඉන්න මූඩ් එකේ නේ.
1: තේරුණා.
0: අන්නේ වගේ හොඳට දෙක තුන අනිනකොට තේරෙනවා. ඕන මිනිහෙකුට තේරෙනවා.
1: මරු කතාව.
0: මරු කතාව පුතා.

0: Yata Divina Pura.
1: ඔය මේ මේ මේ මේ මේ මේ මේ මයික් මරගාත උඩ උස්සන්නකො මූණ පේන්නේ නැද මේක මේ
2: මගේ මූණ බලන්න මෙතන
1: මේ මූණ මට මට අර මට ඕනේ වැඩක් කරන්නනකොට මට ඕනේ කලකිරීම කලකිරීමෙන් තමයි මම ඉන්ස්පයර් වෙන්නේ
2: මූණ මන් දන්නේ නැරි මේ වගක්
1: රටේ ලෝකේ ප්‍රත්‍යවණ වෙන ගෝ
2: ආ ඔයා හිත හදාගන්න එහෙමද
1: ඔව්
2: අර රජ්ජුරු අර කොලේ බලනවා වගේ
1: කොලේ බලනවා මූණ බලලා
2: මෙන්න එල්ලිනෝ
1: මෙන් සාප
2: හරි
1: දැන් ගොඩක් අය කල්පනා කරන අපි එල්ලිනෝ එකට මොනවද කරන්න කියලා අපි කොහොමත් කරදරයක් ආපුවම අපි කල්පනා කරනවා දැන් මොකද කරන්න කියලා
2: yes
1: ඔයා දන්නවද අපි කරදරයක් ආපුවම හරි මහන්සි වෙනව නේද බෝධි පූජා තියනවා මස් මාළු කන්නේ නේ නේද මිනිස්සුන්ට උදව් කරනවා බලු කපුටු දාන දෙනවා
2: ඒක පන්සල්
1: යනවා ඒකේ යනගින්න වස්ත්‍රය ගලවලා දෙනවා සර්ප පූජා කරනවා මොනවද නොකරන්නේ ඒ පස්සේ ඔක්කොම කරලා පොඩ්ඩක් ඔලෝස්සනවා කියපන්කෝ අන්න අන්න අන්න නපරණ තත්ත්වයට ආයිත් පාර ඔබ නරක කාලයේදී ඒකෙන් ගොඩ එන්න කරන දේවල් ඔබ හොඳ කාලයේදීත් කරනවා නම් ඔබට කිසි කලක නරක කාල උදා වෙන්නේ නැහැ කියලා මහා පඬිවරේ කියලා
2: තියෙනවා
1: අර වින්දයාගෙන
2: හරිම ලස්සනයි
1: නරක කාලෙදී ඔබ එකෙන් ගොඩ එන්න කරන දේවල් ඔබ හොඳ කාලෙදිත් කරනවා නම් ආය කවදාවත් ඔබට නරක කාලයක් උදා වෙන්නේ නැහැ. ලියලා තියාගන්න.
2: ඇත්ත ඇත්ත ඇත්ත.
1: ලියලා තියාගන්න. මේ වගේ එකක් අසාද බැන්දොත් ඇරෙන්නේ. මේ වගේ ගෝතකරණයකට කරගෙවුවා නම් ඉතින් මගේ අවවාදය අදාළ වෙන්නේ නැහැ.
2: මගේ
1: දැක්ක. කියලා සමහර මට කියන්න තිබ්බා එහෙම මම එම්ම.
2: අලුත් ට්‍රික් එකක් නේ පාවිච්චි කරන්නේ මට මොන හරි කරනකොට අපහාස කරනකොට මගේ පුද්ගලයාගේ නලල ඒ කියන්නේ මැස් දෙක මැදින් ඒ නලල දිහා බලාගෙන ඉන්නවා ඒක
1: ඒ මගේ නලලට මොනවද ලාද
2: ඒක තමයි එහෙම බලාගෙන ඉන්නකොට අර ඒ පුද්ගලයා කන්ෆියුස් වෙනවා ඊට පස්සේ හිනාවක් දානවා ඒක තමයි මගේ ට්‍රික් එකද
1: මොකද මේක වෙන්නේ
2: ඒක අපහසුතාවයට පත් වෙනවා
1: හරි මම
2: ඔව් ඔව් ඔව් එහෙම තිබ්බා
1: මගේ නලල ගලවලා ඒක දිහා බලන් ඉන්නකොට මම අපහසුතාවයට පත් වෙනවා බලන්න
2: මම දැක්කද මොන දැන් කරනවා හරි අනකලා දැන් ඔය අපහසු
1: අනේ බවනේ
2: ඊක ඒව තමයි සයිකලොජි
1: ඔහොත් කිව්වේ ඔහොම කරන්න කියලා
2: එහෙම තිනවා මේකක TikTok එකක් තිබ්බා සීරියස්
1: TikTok එක කරපෙගත් පව් ඒකෙන් වාට මොනාරි කවුරු කියන නල්ල දිහා බලන් ඉන්නවා එහෙම බලන් හිටියා
2: ඊට පස්සේ කියලා
1: මූණකට තලාගෙන යන්න පුළුවන් එහෙම බලන් ඉන්න ගිහලා හරි හමන් එහෙකට අහුණා නා
2: පොලිසිය මාට දැන් ලියනවා මාව මම
1: රාලාමගේ නලල දිහා බලන් ඉන්නවා ඔහොම
2: දෙකයි මෙහෙම බලන් ඉන්නවා
1: ටිකක් කලකට රාලාමේ දඩේ ලීනක පැත්තක තියලා ඇයි මොකද උඹ බලන්නේ
2: ඊට පස්සේ hina නම් හරි
1: hina වෙන්නම් වෙන්නේ ඊට පස්සේ සීන තියෙනවා
2: ඒව ට්‍රික්ස් අනේ
1: නිකම් මේ ඕව නම් කරන්න ලැහත් වෙන්න එපා තේරුණා ඕව කරන්න ලැහත් වෙන්න එපා ඔයා කියන්නේ පාරින්න මිනිහෙක් එක්ක රණ්ඩු වෙන්න එපා
2: ඇත්ත නේද
1: හැම මිනිහෙක්ම චණ්ඩියෙක් වගේ හැසිරෙන්නේ පුළුවන් වුණත් බැරි වුණත් ඇත්ත චණ්ඩියෙක් වුණත් නොවුණත් ඔයා බලන්න වාහනයක් වෙට්ටුවක් දාගෙන ගියා කියලා ඌ අමතක කළා දාන්න මම දරුණු මිනිස්සු ඉන්නේ
2: ඔය එකනේ අපේ තාත්තට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මම ඒක කියන්නද
1: දන්නවද හරිම දරුණු මිනිස්සු ඉන්නේ
2: ඕ
1: ඒ කියන්නේ අපි හොයලා බැලුවොත් එහෙම නිකන් මේ පාතාලේ නෙමෙයි නිකන් මිනිස්සු
2: දරුණු වෙලා
1: ඒ කියන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙනකොට මිනිස්සු නිකන් මරු විකල්ලෙන් වගේ ඉන්නේ
2: ඇත්ත ඇත්ත
1: මරු විකල්ලෙන් ඉන්නේ ඒ නිසා මේ ඒගොල්ලන්ට මේ අර සමාජෙත් එක්ක විසඳ ගන්න බැරි මොනහරි ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඔය වෙට්ටුවක් දාපු එකකට මොකක් හරි ගේමක් ඉල්ලන්න ගියොත් එහෙනම් අර තියෙන ඔක්කොම ටික අර ලැබිච්ච තැනින් තමයි තල්ලු කරලා යවන්නේ
2: ප්‍රෙෂර් එක ඔක්කොම පිට කරලා දානවා
1: හරියට හරි
2: too dangerous
1: සමහර වෙලාවට ඒගොල්ලෝ ගන්න ඇක්ෂන්
2: හරි
1: ප්‍රශ්නෙට සමපාතව මේ බොහොම විශාල වැඩි මම තිස්සර පාර පුරා ගේම ඉල්ලන් යන කොල්ලෙක් තමයි
2: හරි
1: නියම කරන්නේ අම්මෝ
2: අම්මෝ
1: එහෙනම් අපි දන්නේ මතක තියාගන්නවා මතක තියාගන්නවා අපි හිතනවා ඒක ඉවරයි කියලා ඉවර නෑ හේ මේ තව සතියකින් වෙන තැනකින් මෙන්න එනවා ඒක
2: ඕනතරම් නිවුස් අපි දැකලා තියෙනවා
1: මතක තියාගෙන ඉඳලා සතුරෙන් හරි යනලා යන මට්ටමක ඉන්නේ බය නේම කියනෝ
2: පරිස්සම ජීවත් වෙන එක මහර අමාරු දෙයක් පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්
1: ඔව් ඒකන ඔබට ඇගේ පතේ හයිය තියෙනවද, ඔබට බ්ලැක් බෙල් තියෙනවද, කුම්ෆුද, වූෂුද,
2: හට සද්දද, ඒවා
1: ඒවා දැන් අදාලනෑ. ඒවා අදාලනෑ. මොකද අපි ඔය ඔක්කොම සෙල්ලම් මීට කාලයකට කලින් දැම්මේ. ඔය කවුරු කවුරුත් වලියටාවට සීමාව දන්නවා බහුතරය. කෑ ගහනවා විතරයි. අතපය එහෙම යනවා අඩුයි.
2: අඩුයි.
1: දැන් කෑ ගහෙලේ නැහනේ. කලිම ගලක් ගත්ත ගහලා දැම්මා. පොල්ලක් ගත්ත වනලා දැම්මා. මොකක් හරි තියෙන එකෙන් ඇනලා දැම්මා. එහෙම තමයි පාරේ ප්‍රශ්න විසඳෙන්නේ. නීතිය පස්සේ නිල්ලන මහත්තුරුන්ට කියන්නේ මිනිස්සු ෆ්‍රස්ට්‍රේටඩ්. මිනිස්සුත් කතා කරලා බේරන්න බෑ. හැම මිනිහම චණ්ඩි වෙලා ඉන්නේ. ඒ නිසා මම ඔබට කියන්න, වෙනදාර පාරේ එහෙම වුණා මෙහෙම වුණා, ඔහමද ওই පාරේ යන්නේ? තාම මොන හරි දන්නවද?
2: වචන තියනවනේ, තාම කියන්න බැරියෝ.
1: කියන්න බැරියෝ. අවශ්‍ය නැහැ. තත්ත විකාගෙන ඔබේ ඇඟිල්ල ඔබ හපාගෙන ඉන්නේ. ඒක ලාභයි. බෑපන් වාහනෙන් කොම් බහින්න එපා. බහින්න එපා, බහින්න එපා. බහින්න එපා.
2: හරි.
1: නේද? නෑහුල් කන්ව ඉන්න. හිතන්න කවුරු ඇඟට කපනවා ඔබ දකිනවා. දැක්කා පමණයි. ඔබ නිකන් හිතලා මතල කරපු නැති වැරද්දකට ජරා වචනයක් කියලා ඔබට කෑ ගහනවා. ඇසුනා පමණයි.
2: හරි.
1: ඇසුනා පමණයි.
2: control yourself.
1: නේද? ඒක ඒක මාර ලස්සන තීරියක්. දැක්කා පමණයි. ඇහුනා පමණයි. දැනුණා පමණයි. ගන්න ඇඟට. දැන් සමහරවිට අපි නිකන් මෙහෙම ඉන්නකොට අපිට දැන් රේඩියෝ එකේ සින්දුවක් ඇහෙනවා. අපේ ගත් මොකක්ද ඒ ගිය සින්දුව? අපි දන්නේ. ඇයි? ඇහුණා පමණයි, අපි අහලා නැහැ.
2: හරි, ඔකේ.
1: අන්න එහෙම හිතන්න. එතකොට දැන් අපිට පේනවා අපි කල්පනාවෙන් ඉන්නේ නැතිකොට අපිට ඇහෙන එක නවතින්නේ නැහැ. ඇහෙනවා.
2: හරි.
1: නමුත් අපි සිස්ටම් එකට දාගන්නේ. ඒ නිසා එයා කිව්වේ මොකද්ද? ඒ සින්දුව කවුද කිව්වේ? සින්දුව මොකද්ද? ඒවත් අපි ඔළුවේ නැහැ. එහෙම ඒවා තියෙනව නේද?
2: තියෙනවා, තියෙනවා. yes.
1: එතකොට ඇහිච්ච පමණින් අපි පත්තු වෙනවා කියලා එකක් නැහැ. අපිට තරහ යන්නේ ඇහිච්ච එක ඇතුළට දාගත්තු වෙලාව ඉඳලා තමයි.
2: yes.
1: දැන් අපිට කොච්චර මිනිස්සු බයිනවද?
2: ඕ ඒක නේ. ඇහෙන්නේ නැති එකනේ.
1: දැන් සමහර වෙලාවට අපි කල්පනාවෙන් හිතියේ නැත්තම් අපි හිතුවොත් එයා මේ බයින්නේ අරයට වෙන්නේ නැති කියලා අපිට නිකන් හිතුනොත් එහෙම අපිට බයින්නේ. අපිට නේ ළඟ ඉන්නේ මිනිහට කොහෙද බයින්නේ නේද? එහෙම තුනත් අපිට ගාණක් නැහැ නේද?
2: ගාණක් නැතිනවනේ.
1: වෙන්නේ එකකට බයින් එකක් හරි අපිට තුනත් එම මූ බයින්නේ අපිට. බයින්නේ අපිට. කවුද මේ බයින්නේ අපිට? කවුද මේ? අන්න එනවා ඇඟට. ඇහුණා පමණයි, දැක්කා පමණයි කියලා පුළුවන් නම් බේරගන්න බලන්න. සැනසීමයි. සමහර වෙලාවට ওই මිනිහාව ආ ජීවිතේට අපිට හම්බෙන්න නැති වෙන්න පුළුවන් නේද?
2: ඒකනේ.
1: ඔය වාහනකාරයාව. ඔය පිස්සු නටන මිනිහව අපිට ජීවිත කාලෙ කිසිම දවසක හම්බෙන්න නැති වෙන්න පුළුවන් අය. සමහර වෙලාවට එහෙම අහම්බෙන් මුණ ගැහලා මේ පත්තු වෙන වළිය නිසා ඔබේ ජීවිතේ මොහොතින් වෙනස් වෙන්න පුළුවන්. හිතන්නක මොකකින් හරි එකකින් ඇනලා දැම්ම කියලා.
2: ඒකනේ. ගැහුවා පමණයි කියලා ඉන්නද නේ?
1: ඇන්නා පමණයි. එහෙමද?
2: එහෙමද? ඒකද? අර තියදී හොඳයි.
1: ඇහුණා පමණයි. ඇඟට ගත්තේ නැහැ. දැක්කා පමණයි ඇඟට ගත්තේ නැහැ. දැන් නම් ගැහුවා පමණයි.
2: කනට දුන්නා පමණයි.
1: කන පැලුවා පමණයි. වාහනේ හැප්පුවා පමණයි. වාහනේ ඉස්සරහ නැති වෙන්නම හැප්පුවා පමණයි. එහෙමත් මිනිස්සු ඉන්නවා. ඒක නෝන්ජල් කමක් කියලා හිතන්න එපා. ඒක මොලේ. ඇයි අපි වලියට යන්නේ? අපි හිතනවා ප්‍රතිචාර දැක්කුයි නැත්තම් ඒක නෝන්දල්කම පිරිමිකමට මදි කියලා හිතනවා. අපි උපයාස අපයාගත්ත නම්බුවට මදි කියලා එකක් හිත කියනවා. ලෑද්ද නැද්ද බං බ ගෙම්බෙක් වගේ නැත්තර දේවල් කියලා. ඇන්නලා දාන්න නැද්ද බං මොනාද මම හිත කියනවා. මොනාද ඔබේ ලොකු කම? රතා කරොත් ඩිආර්යව දන්නවා, ඩීආයිජීව දන්නවා, හමුදාවේ අර ලොක්කව දන්නවා, එක කෝල් එකයි මෙයාට ආන්න පත්තු වෙනවා හිත.
2: තව එතන පිරිසක් හිටියොත් ඒක තව
1: වැඩි. අපිට හිතෙන්නම දැන්නික අපි නිකන් මහ පෙන්දෝ කියලා හිතනවා ඇති. සමහරවිට අපිට ගහ මරා ගන්න පුළුවන් කම නිසා නෙමෙයි අපි බහින්නේ. වටපිට මිනිස්සු හිතන්නේ මොනවද කියලා හිතලා බහින්නේ. ඊට පස්සේ අපි හොඳටම කුටි කෑම වටපිට අයියෝ බැරි මගුල් ගහ ගන්න කියන්නේ.
2: ඊට වඩා ලැජ්ජා.
1: මිනිස්සු කියන්නේ දැන් මිනිස්සු කියන්නේ වෙනේ. අයියෝ ගහ ගන්න බැරි මගුල මොකටද බැස්සේ?
2: මහත්තයා දැක්ක ගමන් හිතනවා ඔව්
1: ගහ ගන්න නම් ගහ ගන්න නෙමෙයි කොළ ගන්න බැරිපත් වෙන්නේ මහත්තයා. මොකටද මහත්තයා බැස්සේ බලන්නකෝ අයියෝ දැන් අතපය හතර හතර බලේ මහත්තයා.
2: ලැජ්ජාව
1: හිතන්න. දැන් තමයි පුතා ලැජ්ජා. ඒකට මාරයිනේ. මාරයිනේ. අර ඒකට කියන්නේ ඊගෝ එක කියන එක ඔබ පාලනය කරන විදිය. ඔබට හිතෙන්නේම අම්මෝ දැන් මේක ගොඩාක් අය දැක්කා. ඒ මිනිස්සු ඔබ දන්න අයත් මේ බලනකොට.
2: අදාළම
1: මේ මිනිස්සුන්ට ඔබ ඔප්පු කරන්න යනවා. හා ලේසි නෑ පුතා මට වචනයක් කියලා මෙතනින් මාරුවෙ. කාගෙන් මාරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන එක බහින. බහිනවා විතරයි මතක.
2: සටපට.
1: ඊට පස්සේ සටපට. සටපට වුණා පමණ. සටපට වෙලා සටපඩි වුණා පමණ. අපි මොකක් කතා කරන්න ගිහලාද මේ වගේ?
2: මේක නිකන් ආවේ.
1: ලස්සනට ගියානේ.
2: තොටේ ගැන හෝ විස්තර මොකක් කරේ?
1: වලි දාගන්න එපා. මගේ සරලම ආවාදේ. වලි දාන්න එපා. බුදුම අමාරුයි. කවුද කවුද කාගේ මොකಾದ කියලා කිසිසේත්ම හොයන්න බෑ. ප්ලීස්.
2: අනිතික
1: සමහර මචං එහෙම ඔළුව බාගෙන අනේක මචං පිරිමි කමට කිසිම නින්දාවක් නෑ
2: මට. ඩෙෆිනිට්ලි.
1: බුද්ධිමත් භවයේ ලක්ෂණයක් කියලා හිතන්නකො.
2: සමහරක් වයිෆ්ලත් ඉන්න එහෙම අවුස්සල ගන්න කෑ ගහගෙන මේවා කරන.
1: තමද පිරිමියද්ද?
2: ඔව්.
1: මට මෙතන ගියත් තමද ඔහම ඉන්නවද?
2: එහෙම කරන්න එපා.
1: මේ ඉන්නේ.
2: අනේ නෑ.
1: මෙන්.
2: මං රණ්ඩු ආසල.
1: අනේ මිනිහා නම් රත්තරන් මිනිහා. මොනවා හරි වෙච්චකම හැංගෙනවා.
2: මම රණ්ඩු ආසල.
1: අනේ දැක්කද ඊගෝ එකම? අනේ රත්තරන් මිනිහා පොඩි දෙයට හැංගෙනවා.
2: හරියට හරි.
1: පොඩි දෙයටත් හැංගෙනවා. මෙයා
2: බහැලා. අනේ
1: අනේ මෙහෙම මිනිස්සු මම බැලගත්තද? මට කොච්චර දේවල් කිව්වද? මිනිහෙත් මේ ගැරණියෙත් මම බෙදගත්තේ.
2: වෙන රණ්ඩුවක්. පෞල් රණ්ඩුවක් තමන.
1: ඇත්තට මෙහෙම ගෑනු ඉන්නවා.
2: අපෝ මම.
1: මිනිහව උස්සල යවන්න එපා. ඕව නෙමේ කරන්න ඕනේ. තමන්ගේ මිනිහට කන්නාඩි දෙයක් කරන් දෙන්න. නේද?
2: ඔව් එන්න. ඒ වගේ හොඳ වැඩක් කරන්නකෝ.
1: ඇස් පාදන්නේ මිනිස්සයගේ. ඒ මිනිස්සයා කන්නාඩි දෙයක් ගන්නෙ. ඔයා පොඩ්ඩක් බලාගෙන ඉන්න.
2: හරි.
1: ආ ඇඳුමේ කාගෙද කෙස් ගහක් තියෙනවද? ඕව නෙමේ බලන්නේ.
2: ඒව නම් පේනවා.
1: ඒව පේනකම් අපි දන්නා වයිෆ්ට හොඳ ඇස් පේනවා.
2: හැබැයි හස්බන්ඩ් කවදාවත් අල්ලගන්නේ නෑ නේද?
1: කවදාවත්
2: බලන්නේ
1: නෑ. කවදාවත් හොයන්නේ නෑ ඕවා ගිහිල්ලා. කවදාවත් හොයන්නේ.
2: ඒ කියන්නේ හස්බන්ඩ්
1: කවුරු හරි කේලමක් කියලා ගෙන්නත් දුන්නොත් ඇරෙන්න.
2: හරි.
1: අර එහෙම ෆෝන් එක හොරෙන් චෙක් කරන හස්බන්ඩ්ලා
2: ඇති හරි
1: බහුතරය එහෙම නැහැ. එහෙම චෙක් කරන්නේ
2: නැහැ.
1: යස්. ඒ ගෑනුන්ට තමයි ඔක චෙක් කරන්න
2: කුතුහලයේ කුතුහලයේ තියන්නේ. ඕ
1: කොච්චර වුණත් මිනිහා සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හිටියත් මූගේ සාන්තකම වැඩි මොකක් හරි ගේමක් ගහනවා ඒක.
2: එහෙම හිතන්න. සැකේ තියනවා වැඩියෙන්.
1: එහෙමයක් තියනනේ.
2: යාර ආදරය වුණිනේ. පොඩ්ඩක් හරි
1: මම කියන්නේ ෆෝන් එක චෙක් කරන වෙලාවේ මිනිහාගේ ඇස් දෙක චෙක් කරලා කණ්ණාඩි දාන්න ඕනද කියලා බලන්න බැරිද? පොඩක් කල්පනාවෙන් ඉන්න. එයා මොනව හරි කියවනකොට නිකන් ඈතට කරනවා ළඟට කරනවා මෙහෙම ළඟ නහයේ තියන් බලනවා.
2: හරි ඔකේ.
1: ඈතට කරලා බලනවා. එයාගේ අන්න ඇස පෙනීම පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙන බවට ලක්ෂණ. වයිෆ්ලා බලන්න ඕනේ ඒවා. ඒව ගැන කල්පනාවෙන් ඉන්න. ඔයාලට පේනවා අඩුයි වගේද බබා? අපි යන් කොමිෂන් කෑකට මේ වීකෙන්ඩ් එක යන්න.
2: ඔව් ඒකනේ.
1: ඇස් දෙක නිකන් චෙක් කරගන්න පුළුවන්. දෙවන්න වෙන්නේ කණ්ණාඩි ගත්තොත්නේ. කණ්ණාඩි ගන්න ඕනේ නැති අය හිතන්නකෝ කණ්ණාඩි ගන්න ඕනේ නැහැ. ඇස් දෙක හොඳයි. එහෙම අය බහුතරයක් ඉන්නේ එහෙම අය තමයි.
2: හරි.
1: නමුත් chance එකක් ගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙපාරක් මේක පුරුද්දකට නිකන් චෙක් කරගන්න පුළුවන්කම තියදී බලබල ඉන්නපන් ගිහලා චෙක් කරගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙ ප්‍රෙෂර් තියෙනවා කියලා හිතනවා නම්
2: හරි.
1: මට එක ડોක්ටර් කෙනෙක් කිව්වා නිකන් අපිට ගෙදර හුරුයිනේ. කරවලේ වුණත් ලයිට් නැතු වුණත් අපිට ගෙදර ඇවිදින්න පුළුවන්.
2: පුළුවන්නේ. ඔව්.
1: එහෙම හුරුයිනේ.
2: යස්.
1: දැන් මහදවාලේ මේ හොඳට පේන මේ දොරෙන් යනකොට හැමදාම ආව ගිය දොරේ. යා අතපය නිකන් මේ ළඟ දෙදල ටිකක් හැප්පෙනවා කියලා හිතන්නකෝ.
2: හරි.
1: අතපය හැප්පෙනවා.
2: වදිනවා මෙහෙම යනකොට.
1: ඔව්.
2: හරි.
1: දැන් මොනවා හරි මේසුඩ තියන්න ගියාම ඕ මෝ තා පොඩ්ඩෙන් වැටෙනවා. මේ හොඳට මේ උඩට පේනවා. ඒක වැටෙනවා. මේ අහල පහල තියෙන බඩු වල අතපය වැදිලා ඒවා වැටෙනවා. මේ ළඟදී ඉඳලා එහෙම වෙනවා ඔබට. හුඟක් වෙලාවට සැක කරන්න පුළුවන් අයි ප්‍රෙෂර් වැඩි වෙලා
2: තියෙන්නේ. හරි ඔකේ.
1: ඇහැ නොපෙනී යන්න. ඇහැට පේන පරාසය අඩු වේගන යනවා කියන එකේ ලක්ෂණ තමයි මේ පෙන්වන්නේ.
2: සමහර කාලට රිවර්ස් කරනකොට සයිඩ් මිරර් එක වදිනවා. ඒ කියන්නේ
1: මේ හැමදාම රිවර්ස් කරපු ගරාජ්
2: එක.
1: මොකද්ද මේ කියන්නේ? ඇහැ පෙනීමේ පරාසය ඔබෙන් ටික ටික අඩු වේගන යනවා. ඒක හරියයි ආයක වැරදිලා එකපාරක් වරදින්න පුළුවන්. එකපාරක් වරදින්න පුළුවන්. ඔයා මොකද්ද බැලුවේ?
2: අද්දක දෙවට පේනාද කියලා බැලේ පරාසය.
1: ගෑනුන්ට කොහොමඩක් පිරිමින්ට පේනවට වඩා පරාසයක් පේනවා.
2: මේ හරි මේ
1: මොකක්ද? ඒ කියන්නේ පිරිමින්ට අන්න කිව්වහම බෙල්ල කරකෝල බලාගෙන මිනිස්සු.
2: අපි බලන්නේ එහෙම නෙවෙයි.
1: පිරිමි බෙල්ල කරකෝලම් බලන්නේ නැහැ. නමුත් ගෑනු බෙල්ල හරවන්නේ නැතෝ ඇස් වලින් බලන්න පුළුවන්. ඒගොල්ලන්ට පෙනීමේ පරාසය අංශක 180කට වඩා වැඩි.
2: Yes.
1: දක්ෂකමකට තියෙන උත්තර.
2: Yes.
1: අනිත් දක්ෂකම් ඔක්කොම තියෙන පිළිවි.
2: Yeah, yeah, yeah. Hippie pure. මම ආසයි සම්බන්ධව දක්ෂතාවයක් තියෙනවා කියන එක මට ආසයි.
1: මොකද්ද තියෙන ආස?
2: ඒක මාරු. ඇස් කියන්නේ අපි ආසම එකනේ.
1: ඔන්න දැන් අපි ඔබට පොඩි ටිප් එකක් දීලා තියෙනවා.
2: හරි. එහෙනම්
1: ඔහොම වෙලා තියෙනවා නම්.
2: හරි.
1: ඔහොම ගිහිල්ලා ගිහිල්ලා එකපාරට මැස් දෙක පේන්නේ නැතුව යනවා. ඇස් දෙකම හෝ ඇසක්. මං හිතන්නේ ඒක දැස් දෙකටම එන එකක්. හරි චෝක් මැෂින් එකක් තියෙන මෙහෙම නිකට තියාගෙන ඉන්නකොට පොඩි හුලම් පාරක් වගේ ඇහැට පිම්බා වගේ ගෑ වගේ ඇහැ රොඩක් අයින් කරන්න පිම්බා වගේ පොඩි හුලම් පාරක් එනවා. ඒකෙන් ටක් ගාලා ඒගොල්ලෝ චෙක් කරගන්න ඇහැ ප්‍රෙෂර් එක කොහොමද කියලා. එහෙම නැත්නම් මුකුත් මේ උපකරණ දාලා හාරන්නේ නැහැ. උදුළු වරන් ඇවිල්ලා ඉඳ ගන්න කියලා ගැට ගහලා
2: එළියට අරගෙන
1: ඇත් දෙක ගලවලා එළියට අරන් ඕ බලන්න ප්‍රෙෂර්ද බලන්න එහෙම නැහැ. තප්පරෙන් කියනවා ඇහැ ප්‍රෙෂර් තියෙනවද කියලා. දැන් මම මාසයක් නෑ චෙක් කළා.
2: හා ඕකේ.
1: ආයි ප්‍රෙෂර් නෑ කියලා කිව්වා.
2: ගුඩ් නිව්ස්.
1: මට හිතට සැනසීමක්.
2: සැනසීමක්.
1: රයිට්.
2: හරි.
1: මිෂන් කෑකට යන්න. ඒ ඔක්කොම කරනවා එතන.
2: දැන් වීකෙන්ඩ් එකක් එනවනේ. වීකෙන්ඩ් එකේ කරන්න තවත් වැඩක් තියෙනවා. ඔගලන්ට බලාපොරොත්තුවක් තියෙනවා නම් අලුත් ගෙදරකට යන්න ලස්සන ගයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි දෙනවා ඔගලන්ට කෙලින්ම අපාර්ට්මන්ට් එකක් තියෙන්නේ කඩවත.
1: සමහර අය ආසයි අපාර්ට්මන්ට් ලයිෆ් එකට.
2: ඕ මමත් ආසයි.
1: කරදර අඩුයින්. අපාර්ට්මන්ට්ස් කියන එකේදී මේන්ටනන්ස් අඩුයි.
2: Yes.
1: දැන් මේක බලන්න ඔබට කියලා වෙනම garden එකක් නැහැ නඩත්තු කරන්න.
2: හරි.
1: ඔබේ premises එකට අදාළව ලොකු garden එකක් තියෙනවා ඒක නඩත්තු කරනවා. Sky garden එකක් දීලා තියෙනවා මේ apartment complex එකේ ඉන්න අයට AA blocks වල ඉන්න අයට sky garden එකක් හම්බෙනවා.
2: Right.
1: තමන්ගේ sky garden එකේ ඉන්නේ තමන්ගේ apartment complex එකේ ඒ කැලේට අදාළ මිනිස්සු ටික විතරයි.
2: හරි.
1: අල්ලපුකේ පොරවල්ලා එන්නේ නැහැ මේකට.
2: හ්ම් හ්ම්
1: හ්ම්. එහෙමනේ. පොඩි community එකක් හැදෙනවා මේක ඇතුලේ. ගොඩක් වෙලාවට මේ වගේ තැන්වල තියෙන ලස්සන වැඩේ මොකක්ද දන්නවද?
2: හ්ම් හ්ම්.
1: අපි වගේ හිතන මිනිස්සු තමයි එන්නේ.
2: ආ.
1: වදනද? එක જાතිය මිනිස්සු ඉන්න එක සැනසීමක් කියලා.
2: ඒ කියන්නේ වියදම වුණත් එක විදිහට කරන්න පුළුවන් හින්දා මේ තැනකට ආවේ. එතකොට එකම ටයිප් මිනිස්සු ටිකක් ඉන්නේ.
1: උගාක් වෙලාවට.
2: හරි.
1: උගාක් වෙලාවට මේ ලයිෆ් ස්ටයිල් එක එකයි.
2: එකයි යා.
1: මෙයා පෑහෙන්න පුළුවන් මිනිස්සු.
2: හ්ම්. ඒක හරි වටිනවා. ළමයින්ට උනත් නේ. තමගේ යාළුවා හදාගන්න.
1: අපිට තේරෙනවනේ හොඳ නරක. අපේ දරුවෝ රැළේ වැටෙනවනේ.
2: හ්ම් හ්ම්.
1: තන ඇවිල්ලා ඉන්න මිනිස්සු නිකන් එක කැලිබර් එකක වුණාම අපිට බය නැහැනේ.
2: Definitely.
1: ආ පුතේ ඒ පුතාලා ඒ අංකල් ඇගේදර ගියට කමක් නැහැ. ළඟ ළඟ.
2: හ්ම්.
1: කට්ටි අඳුන ගන්න පුළුවන්. සමාජලාට ඉතින් ඔයගේ තැනකට ලීසි පාසු මිනිස්සු එන්නෙත් නැහැ. නේද? ලීසි පාසු මිනිස්සු නෙමෙයි ඔයගේ තැන් වලට සෙට් වෙන්නේ.
2: අනිවාර්යෙන්.
1: તો චරිත සෙට් වෙනවා. හැමෝටම තියෙනවනේ ඔය කෝපරේට් ලෙවල් එකේ වැඩ කරන අයට හෙන නිදහසක් ගැන.
2: හරි.
1: ලොකු වෙලක් එක පැත්තක ඒකේ හුළඟ. කුරුළු සද්දහන්න ආසාව ලොකු වැවක් වෝටර් ෆ්‍රන්ට් එකක් තියෙන්න ඕනේ තමන්ගේ ප්‍රෙමිසස් එක ඉස්සරහා සීලු ඇම්නිටිස් ටික තියෙන්න ඕනේ පොඩි එකාට පූල් එක තියෙන්න ඕනේ ඊළඟට ලොකු අයගේ පූල් එක තියෙන්න ඕනේ ජිම් එක තියෙන්න ඕනේ පොඩි වෝක් එකක් දාගන්න ඉඩක් තියෙන්න ඕනේ යාළුවෙක් මිත්‍රෙක් ආපුවම පොඩි සමාගමයක් පවත්වන්න තැනක් තියෙන්න
2: ඕනේ හරි ඕකේ
1: හැමදාම ගෙදර යාළුවෝ හම්බ වෙනකම් තාමට හරියන්නේ.
2: ඔව් වෙනස් වෙන්න ඕනේ නේ. ප්ලේස් එක වෙනස් වෙන්න ඕනේ.
1: නේ ගෙදර හැමදාම ගෙදර පාටියක් ගෙදර පඩයක් ගෙදර මිනිස්සුන එක තැනකට එපා වෙනවා. ගෙදරමනේ මේක. අන්න ඔබට තියන වෙන කට්ටියට හම්බ වෙන්න තැන්.
2: අනිත් එක ආරක්ෂාව ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහනේ.
1: ඉස්සරහට ලෝකේ වැදගත්ම දේ ආරක්ෂාව.
2: Yes.
1: වැදගත්ම දේ. ඒක අපිට තනි තනිව සලස ගන්න බෑ. ඒක අපි කමියුනිටි එකක් හැටියට. අපි අර පරණ කාලේ වගේ තමයි.
2: හ්ම් හ්ම්.
1: ඈත යුගයට යනවා අපි. අපි සමූහ වශයෙන් එකතු වෙලා තමයි ආරක්ෂාව සලසගත්තේ. එහෙම අපේ එක જાතියේ මිනිස්සු එක තැනකට එකතු වෙලා ආරක්ෂක පවුර හදාගෙන අපි ඉන්නවා CCTV දාගෙන.
2: හරි ඔකේ.
1: එහෙම වෙනවා ලෝකෙ යන්නේ ඒ තැනට.
2: එනවා හරිනේ. තැන තියෙන්නේ කඩවත. කතා කරන්න ප්‍රයිම් ගෲප් එකට 13:22 කියන නම්බරකට. එතකොට විස්තර දැනගන්න පුළුවන්.
1: ඉලක්කම කියන්නම් මේකේ. ඔබ දැන් ගෙව්වොත්. දැන් මේ වෙලාවේ තමයි ප්‍රොජෙක්ට් එකේ ප්‍රෙපරේෂන් ලෙවල් එක.
2: හ්ම්
1: හ්ම්. දැන් ඉඩම් අත්පත් කරගෙන ඉවරයි. තහවුරු කරලා කියනවා මේවා ස්වභාවික විපත් තියෙන තැන් නෙවෙයි කියලා. ඒක දැන් ඔතනද ප්‍රයිම් එකෙන් ඉස්සෙල්ලාම ගන්න ඒක ඉඩම ගන්න.
2: ඒක නියමයි.
1: ගංගතුර ඇවිල්ලා තියෙනවා. භූමිකම්පා නම් ඉතින් එහෙම අපිට ඔය පොඩ්ඩ හෙලුණාට එහෙම ලොකු සින්න නැහැ.

0: බලන්නෙත් නෑ. ඔබට තියෙන එකම විශ්වාසය මොකද්ද? මේක ප්‍රයිම් ප්‍රොජෙක්ට් එකක්.
1: ඒත්
0: ඔබ දන්නවා ඉට්ටියෙන් හෝ මැටියෙන් අනිවාර්යයෙන්ම බලලා මීයෝ අල්ලනවා. ප්‍රයිම් එකෙන් කරොත් වැඩක්, කොහොමත් වැඩේ රහට එනවා කියලා දන්නවා. ඒ විශ්වාසය උඩ ඉඳලා දැකලා නෑ මොකද්ද ප්‍රොජෙක්ට් එක වගේ නෑ මට ඕන එකක්. එහෙම ගන්නා ඉන්නවා. දැන් 31ට ගත්තොත් ප්‍රොජෙක්ට් කම්ප්ලිෂන් එකේදී මිලියන 50 පැනල විකුණන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ප්‍රයිම් එකෙන්ම කියනවා.
1: හ්ම්
0: හ්ම් මොනා බලන් ඉන්න. මම ලස්සන නිසාද බලන් ඉන්නේ? ලස්සනයි තමයි.
1: මොනාද බලන් ඉන්නේ? මම ලස්සන නිසාද බලන්
0: ඉන්නේ? නෑ ලස්සන නෑනේ. ඒක බලන්න දෙන්නේ නෑ.
1: අටයි විනාඩි 50යි.

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනේ.
3: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
4: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝධ රථය. David Pierce Motor Company Private Limited
5: වෙත. පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් Alumex-ම තමයි.
6: Alumex නම් warranty with guarantee.
7: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තර. ඕන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 hada weda karya David Pierce Motor Company Private Limited with it.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: යනවහලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
2: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැතිවේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited within.

අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්

0: තරයි මණ්ඩලය
1: මට ඇපල් මලක් දෙන්න.
0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදි

0: දානවා පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
4: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින්. ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
5: Commercial Bank නුඹේ ස්ථාවරතැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවරතැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නීල විකාශක
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න Prime Group.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
10: නිව් ත්‍රී විලර් සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB ෆයිනෑන්ස් වෙතින්. අමතන්න 0112200.
11: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බුරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 17 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑනේ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0112200 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
12: 98.2 98.4 සියත

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
4: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරික රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
5: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
6: විවාහය කියන්නේ මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
7: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 86 59 94

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
3: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: සියත දෙවයින්

0: ප්‍රියතා ටොප් ස්ටෝරි
1: වැඩිහිටි නිවාස ගැන සමීක්ෂණයක්. දෙවන පුරා පිහිටි වැඩිහිටි සුරකුම් මධ්‍යස්ථාන සභාවෙන් සමීක්ෂණයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මිහිඳුම් ගමගේ සදහන් කළේ ලබන 15 වනදාට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි අපයෝජන වැළැක්වීමේ දිනේදී මාර්ගගත ක්‍රමයේ ඔස්සේ එම සමීක්ෂණය ආරම්භ කරන බවයි.
2: එළමින 15 වනිදාට දැන් ආරම්භ කරලා ඒ ගත වෙන සතිය තුළ ගමේ සිටින රජයෙන් ලදාරින් පිරිස විශේෂයෙන්ම මාර්ග ක්‍රමයට ඔන්ලයින් ෆෝරමයක් මගින් මේ තොරතුරු ලබා ගන්න ඒ තොරතුරු ඇතුළේ විශ්වාසනීයත්වය වැඩි කරන්න අදාළ තානායට ගිහිල්ලා සජීවීව තොරතුරු අපි වෙත ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. අපේ ගාව තියෙන ජංගම දුකතනයක් මගින් මේක කරන්න වෙන බලලා ඉවරලේ මූලික තොරතුරු ටික ඒ කියන්නේ දැනුවත් කරලා මේ මූලික තොරතුරු ටික ලබා ගන්න. ඒ තොරතුරු ටික ලබා ගත්තට පස්සේ තමයි සමාජයට ඒක ලියාපදිංචි නොවෙනවා නම් ඇයි ලියාපදිංචි නොවෙච්ච හේතුව. මේ කාරණා ටික මූලික ටික බලලා ඉවර වෙලා ඒ තොරතුරු වාර්තා කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
1: දැන් විදෙස් පොතක්. ඉරානයේ ඩ්‍රෝන යානා දෙකකට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු හමුදාව පවසනවා. හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ වාණිජ නෞකා ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය උත්සාහ කළ බවයි ඇමරිකානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කළේ. ඔහු පැවසුවේ එවැළක්වීම සඳහා අදාළ ඩ්‍රෝන යානා දෙකට ප්‍රහාර එල්ල කළ බවයි. අනවසරයෙන් හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ නෞකාවක් නතර කළ බවට ඉරාන හමුදාවද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අනුවටයි 92.94 අනුවටයි 104 සියත දිවයින පුරා

0: අනේ දෙවියනේ, මට තියෙන ලොකුම ප්‍රශ්නේ නැති කරලා දෙන්න. ස්ට්‍රින්ග්! අරවින්ද කෝයා, අරවින්ද, අරවින්ද කෝයා.
1: අරවින්දව නැති කරලා දැම්මා.
0: පොඩි වෙලාවකට, මොහොතකට දෙවියෝ මට දුන්න ටයිම් එක. ඕකේ. රයිට්, අපි NLB ගැන කතා කරමු. මේ වාසනාව ගැන. දැන් මරණ එක සැරේම මට වාසනාව පෑදුනානේ. ඒක තමයි ලයිෆ් එක කියලා කියන්නේ. හිතෙන් නැති වෙලාවක අපිට, ඒ කියන්නේ අපි අර අරක තමයි අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති. හිතන දේ වෙන්නේත් නැහැ, වෙන දේ හිතා ගන්නත් බෑ. සමහරක් වෙලාවට අපි ඔහේ පාරේ ඇවිදගෙන යන වෙලාවේදී අපි නිකන් ලොතරැයි මල්ලිකෙනෙක් දැකලා නිකන් වෙන වැඩකට යන්නේ, ලොතරැයියක් ගන්නවා. ඒක අපි හිතාමතා කරන දේකුත් නෙමෙයි. එච්චර නිකන් ටෙන්ෂන් එකක් දිලා මම ලොතරැයි, එහෙම එකකුත් නෙමෙයි. නිකන් ගන්නවා. හවස ගිහිල්ලා ලොතරැයි දිනුම දිනව බලනකොට මෙන්න බොලේ මේක ඇදෙනවා. හිතන දේ වෙන්නෙත් නැහැ, වෙන දේ හිතා ගන්නත් බෑ. ඊයේ හිටියේ කවුද? අද ඉන්නේ කවුද? ඊයේ හිටියේ සාමාන්‍ය මිනිසෙක්, අද ඉන්නවා කෝටිපතියෙක්. රයිට්? ඉතින් චාන්ස් එක මිස් කරගන්න එපා. ලයිෆ් එකේ මේක පුරුද්දක් කරගන්න, ලොතරැයියක් ගන්න එක. අපි අද දවස් හිටියා වැඩියෙන් කතා කරමු සුබ දවසක් ලොටරි එක ගැන. සුබ දවසක් කියලා කියන්නේ ලේසියෙන්ම දිනන්න පුළුවන් ලොතරැයියක් සහ තෑගි වැඩි කරලා දීපු ලොතරැයියක්. එහෙම මම කියන්නේ මේක අර කෝටි ගණන් වල ලොකු ලොකු තෑගි නෑ. හැබැයි ළඟ ළඟ දිනුම් තියෙනවා. නිකන් මාසයක්, ඒ කියන්නේ හිතන්නක මාසිකට ඕන කරන සල්ලි ටික ටක් ගාලා එකතු කරගන්න පුළුවන් මේ ලොතරැයියෙන්. එහෙම නැත්තම් මොකක් හරි බයික් එකක් ගන්න, හරි මොකක් හරි හීනයක් දැක දැක හිටියන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබට එක ලොතරැයියකින් ජයග්‍රහණය කරන්න පුළුවන්. පොඩි පොඩි තෑගි යතුරුපැදියක්, මම පොඩි කියන්නේ ටිකක් ලොකු තෑග්ගක්. ඒ වගේම පළවෙනි තෑග්ගත් රුපියල් 105ක් තියෙනවා, ලොකු තෑගි. හැබැයි මේවා ළඟ ළඟ දිනනවා. අර කෝටි ගණන් එකතු වෙලා එහෙම එන සීන් එකක් නැහැ. ඉතින් මෙතන තියෙන සුබ ලග්නයක් එක්ක අංක 3ක් විතරයි. මේක නිවැරදිව ගැලපුණොත් ඕගලන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක්. හරි, මුදලින් රුපියල් 105ක්. හරි, ඒ වගේම අංක 3ක් හරියට ගැලපුණොත් රුපියල් 50,000 තෑගි තියෙනවා. ඊට පස්සේ ප්‍රවර්ධන තෑග්ග කියලා වෙන එකක් තියෙනවා. ඒ අංකේ පිළිවෙලින් ගලපලා රුපියල් 25,000ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව දීලා තියෙනවා. සුබ දවසක් ලොතරැයියෙන්. දවස සුබයි, සිහින දිනයි. දවස ගානේ තියෙන ලොතරැයියක්. අර නිකන් පොකට් මනී වගේ තමයි මේ ලොටරි එක ක්‍රියාත්මක වෙන්නේ. හරිද? මං ආසම කෑල්ල තමයි ළඟ ළඟ දිනුම් අවස්ථාව වැඩිම ලොතරැයියක් තමයි සුබ දවසක්. ඉතින් චුට්ටක් වැඩියෙන් ගන්න ඔය වාසනාව කියන කෑල්ල. කොයි මොහොතේ අපේ ඇඟට කඩාගෙන පාත්‍රෙයිද දන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා ඒ වෙලාවට අපි පොඩ්ඩක් සූදානමින් ඉන්න එක තමයි වැදගත්ම කාරණාව. ඊළඟට මතක් කරන්න ඕනේ සිංගල් එකේ තියෙන අලුත්ම ෆ්‍රිජ් එක ගැන. මේක නම් ඔබ දැනගන්න ඕනි කාරණාවක්. මේක ඩිජිටල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක්. හරිද? ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගෙදර බැලුවොත් අපේ වැඩිපුරම කරන්ට් බිල යන්නේ ෆ්‍රිජ් එකට. හේතුව තමයි ෆ්‍රිජ් එක තමයි පැය 24ම දාලා තියෙන්නේ. සමහරක් ගෙවල් තියෙනවා මේ ෆ්‍රිජ් එකට යන කරන්ට් බිල් එක හිතාගන්න වත් බෑ. ඒකට එක හේතුවක් තමයි ෆ්‍රිජ් එක ගොඩක් පරණ වෙලා තිබුණොත් ඒක අර දැන් ඒක කූල් කරන්න ඒ ගන්න මහන්සිය වැඩි. යගේ ක්‍රියාවලිය පොඩ්ඩක් නිකන්නේ අපි උනත් පරණ වෙනකොට ක්‍රියාවලිය අප්සෙට් වෙනවානේ නේද? ඒ වගේ ෆ්‍රිජ් එකේ පොඩ්ඩක් අර හොඳට පර්ෆෝමන්ස් හොඳට දීපු ෆ්‍රිජ් එකක් වෙන්නේ නැති කලින්. හැබැයි කාලයක් යනකොට ඒක ඒ විදිහටම ඒකට වැඩ කරන්න බෑ. එයා එතකොට විදුලිය ටිකක් වැඩිපුර පරිභෝජනය කරනවා. ඉතින් ඔය වගේ ගෙවල් වල තියෙනවා ෆ්‍රිජ් විදුලිය වැඩිපුර පරිභෝජනය කරන විදුලිය කන ෆ්‍රිජ් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ආස නැද්ද මේ විදුලියත් ඉතිරි කරලා දෙන්න පුළුවන් අලුත්ම ෆ්‍රිජ් එකකට මාරු වෙන්න? එහෙම කැමති නම් අපි ඔයගලන්ට මතක් කරනවා මේ වීකෙන්ඩ් එකේ යන්න සිංගයකට ගිහිල්ලා බලන්න මේ ඉන්වර්ටර්, ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක. හරිම ලස්සනයි ලුක් එක. ඒකත් විශේෂණ කියන්න ඕනේ මේක 2-door ෆ්‍රිජ් එකක්. ඊට අමතරව 276 ලීටර් 276ක් ලොකු ලාර්ජ් කැපැසිටි එකක් තියෙන ෆ්‍රිජ් එකක්. එන හොඳ ලොකු ෆ්‍රිජ් එකක්. මේකට දාලා තියෙන ගෑස් එකත් කෙලින්ම කාර්යක්ෂමතාවය වැඩි කරන, ඒ වගේම පරිසර හිතකාමී R600A ගෑස් එක තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ විශේෂම කාරණාව තමයි 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන්. සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකක් විදුලිය කොච්චර පරිභෝජනය කරනවද, ඒකෙන් 50%යි මේ ෆ්‍රිජ් එකට යන්නේ. ඉතින් අර ගෙදර තියෙන ෆ්‍රිජ් එක කාට හරි නිකන් දීලා හරි කමක් නැහැ. ඔබට පුළුවන් නම් සිංගල් එකේ මේ අලුත්ම ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකට යන්න. ඒක මරු. ඒක හොඳ තෝරා ගැනීමක්. ඔබ කවදාවත් පසුතැවෙන්නේ නැහැ මේ තීරණය ඔබ අද ගත්තොත්. දැන් ඔන්න සල්ලි පැත්තට අපි යනවා. කීයද ගාන? රුපියල් 142,999ක් වෙනවා. එකපාර ගෙවන්න ඕනේ නැහැ. මොකද අපි කටයුතු කරන්නේ සිංගල් එකත් එක්ක. හරිද? ටික ටික ගෙවන්න. ඒගොල්ලෝ ගාව තියෙනවානේ සිම්පල් පේ ක්‍රමය. ඒ හරහා ටික ටික ගෙවාගෙන යන්න. කාඩ්ස් තියෙනවා නම් ඒත් ඔබට පුළුවන් පොලිය නැතුව ගෙවාගෙන යන්න. කාඩ්ස් ඕනෙම නැහැ ඉතින්. මේ සිම්පල් පේ හරහා රුපියල් 5,950 ඉඳලා ගෙවාගෙන යන විදිහ ඔබට වැඩේ කතා කරගන්න පුළුවන් සිංගල් එකත් එක්ක. එහෙනම් හරිනේ ෆ්‍රිජ් එක ගෙදර ෆ්‍රිජ් එක නම් වැඩිපුරම විදුලිය පරිභෝජනය කරන්නේ සහ සාමාන්‍ය ෆ්‍රිජ් එකකටත් වඩා ඔබේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක විදුලිය කනවනම් අනිවාර්යෙන් ඔබ ඊළඟට ගන්න ඕනි තීරණය ගැන තමයි මම කිව්වේ. යන්න සිංහකට සිංහකේ ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක ගන්න. හරිද? ඒ වෙලාවෙ මතක තියාගන්න ඔනර් ෆෝන්ස් ගැනත් මම ටග්ගාල මතක් කරන්න. මාකට් එකේ වැඩිපුරම මිනිස්සු හොයන මිනිස්සු ඉල්ලන ෆෝන් එක තමයි ඔනර් කියලා කියන්නේ. හේතුව තමයි හැම පුද්ගලයාටම තමන්ට වියදම් කරන්න පුළුවන් ගානට, තමන් කැමති විදිහට, ඒ තමන්ට ඕනි ෆීචර්ස්, ඒ හැම දෙයක්ම හැම පුද්ගලයාටම ගැලපෙන විදිහට ගන්න පුළුවන් ෆෝන්ස් තියෙනවා ඔනර් ගාව. එක හරිම ස්පෙෂල්. ඒ කියන්නේ මේක විතරයි තියෙන්නේ, මේක මේ අවුරුද්දට දෙන ෆෝන් එක, මේක විතරයි මේ මේක. ඉතින් මේක නැත්නම් උගලන්ට ඉස්සරේ වටික ගන්න පුළුවන්. හැබැයි මේ කාලෙට අපි දෙන්නේ මේ ෆෝන් එක විතරයි කියලා කතාවක් ඔනර් ගාව නෑ. ඔනර් බජට් ෆෝන්ස්ද, ඊට පස්සේ ලක්ෂ ගණන් වල, මිලියන ගණන් වල ෆෝන්ස් දක්වා ඒගොල්ලගේ ෆෝන්ස් රේන්ජ් එකම ක්‍රියාත්මක වෙනවා. ඒ ඔක්කොම ඔගලන්ට බලා ගන්න පුළුවන් සිංහයකට ගියෝතින්. සිංහ තමයි බලලා නියෝජිතයා. යා වටා තවාලවි නියෝජිතවරු ඉන්නවා. ඒ හැම තැනකදීම ඔබට ඔනර් ෆෝන් එක ගන්න පුළුවන්. මේ දවස්වල වැඩිපුරම කතා කරන ෆෝන් එක තමයි X9D. මේක හරි ස්පෙෂල්. හේතුව තමයි මේ ෆෝන් එක මීටර් දෙකක් විතර උස ඉඳන් වැටුණා කියලා හිතන්නක. අපි මේ කියන්නේ පොලේ ගහන එක නෙමෙයි, අර යකාකේන්ති කියලා ගල ඒක නෙමෙයි. එහෙම ඉතින් එහෙම කරනවා නම් ඔබ ෆෝන් එක පාවිච්චි කරන්න. මම අකමැතිම දෙයක් තමයි ඔය ෆෝන් පොලේ ගහන එක. මමගේ ජීවිතේට මම සල්ලි දීලා ගත්තා හරි, මගේ අම්මී තාත්තී සල්ලි දීලා ගත්තා හරි, මගේ මනුස්සය සල්ලි දීලා ගත්තා හරි, මොකක් හරි දෙයක් මම ජීවිතේට පොලේ ගහන්නේ. මොකද රණ්ඩු ඉවරුණාට පස්සේ රණ්ඩු ඉවරනාට පස්සේ නිකන් හිතෙනවා අයියෝ අපරාදේ කියලා. එහෙම හිතන්නේ මොකටද නේද? ෆෝන් පොලේ ගහන එකට මම නම් කිසිසේත්ම එකඟ නැහැ. හැබැයි ඔබ එහෙම කෙනෙක් නම් ඔබ ඇත්තටම ඔබ ෆෝන් එකක් යූස් කරන්න ඕනෙත් නැහැ. ඔබට සාමාන්‍යයෙන් නිකන් අර වැටෙන, ඒ කියන්නේ අපි දැන් දන්නේ නැහැ සමහර වාහනේ ඉඳගෙන යනවා එකපාර හිට ගන්නවා මේ ත්‍රිවිල් එකෙන් බහිනවා කියලා හිතනවා. එකපාර හිට ගන්නකොට ෆෝන් එක වැටෙනවා. වැටුණාට පස්සේ තාර පාරට වැටෙන එක තමයි හොඳම කෑල්ල. මට දැන් හිතනවා අරවින්ද වායි මතු කරලා දෙවියෝ දෙවියෝ කමන්නෑ දෙවියෝ ඔමට නැවතත් අරවින්දව ලබා දෙන්න දෙවියෝ ප්ලීස්. ස්ට්‍රිංග් මයික් එක ඔෆ් කරලා
2: දෙවියන්ට බෑනේ මයික් එක ඔන් කරන්න.
0: ඒක මං කරන්න බෑනේ. මං දෙවියන්ට කිව්වා මට තියෙන ලොකුම කරදරේ නැති කරලා දෙන්න.
2: අනේ ඔයාව එක සැරේ පොට හස්බන්ඩ්ට පව් වරමිමි.
0: නෑ යා ඉන්නම කෝල් කරා. යා ඉන්නවා. ඔයා නැති වුණානේ අරවින්ද. ඔයා එකපාරට මේව වෙලා ගියා, නැති වෙලා ගියා.
2: දෙවියන්ට කිව්වා මේ වඩ තියෙන කරදරේ නැති
0: කරලා දෙන්න. ලොකුම කරදරේ නැති කරලා දෙන්න. මං හීනෙන් මතු තුනේ ඒ ඔයාගේ.
2: දෙවියනේ මට තියෙන කරදර නැති කරලා දෙන්න.
0: අරවින්ද. අරවින්ද. ඈ ආයි නැති වුණානේ මේ මිනිහා. අනේ දෙවියනේ මට තියෙන ලොකුම කරදරේ ආපහු මට දෙන්න.
2: අන්න ඒකයි.
0: මමේ જાති අමතමින්
2: සිටි මගේ අයියා. මම අයියා නැතුව මට වැඩක් නැහැ කියපු ගෑණි කියන ඒවා ඉතින් මම නැති අල්ල බලන්නේ නේ. ඔහොම තමයි.
0: හදිසියේ කොල්ලට පොඩි
2: කලකදී රහා කලකදී වහ වෙනවාලු.
0: නෑ ඉතින් ඔයා ඉතින් හදිසියම ගියානේ ආගේ
2: දෙගොඩ තලා යන වතුරට පනිනවලු. අන්න ගොඩ
0: නෑ නිතින් එහෙම කරේ
2: සොර සතුරන් ගතනවා.
0: ඒගොල්ලෝ ෆෝන් ගන්න එපා කියලා මම කිව්වා. මං ආස නැති වැඩක් තමයි ওই කේන්ති කියලා ෆෝන් එක පොලේ ගහන එක.
2: මේ වගේ අපිට ඕනේ.
0: ඇයි?
2: ෆෝන් බිස්නස් එක යන්නේ එතකොටනේ.
0: ආ ඔකේ.
2: මේ වගේ අය ෆෝන් දෙක තුන ගන්න.
0: ආ ඔකේ ඔකේ.
2: විලාවෙටට බලලා ආ මේක ලක්ෂ එකමාරයි මේක ගහනවා.
0: ආ ඔකේ.
2: ආ මේක ගහන්නේ 25000ක
0: ගහනවා. මේක ගහනවා. හැබැයි ඇත්තටම මේ වෙලාවට එහෙම තමයි වෙන්නේ. අඩු ගානක ෆෝන් එකක් අතේ තියෙනවා නම් තමයි ඒක කරන්නේ. නැත්නම් ඇඳට ඇඳට දාන්නේ.
2: හයියෙන් ඇඳට දාන්න.
0: බම්පලාවිලා බිම වැටුණොත් තමයි heart attack. හරි. අපි කතා කරමු.
2: කතා
0: කළ ඉවර නෑ. මට කියන්න ඕනේ උනේ ඔනර් ෆෝන් එක මීටර් දෙකක් උඩ ඉඳලා වැටුණත් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නෑ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට, බොඩි එක තැලෙන්නේ නෑ. ඒ තරම් ඒක විශේෂ තාක්ෂණයක්. ඒ තාක්ෂණය පාවිච්චි කළා තමයි ඔනර් ෆෝන් එකේ X9D ෆෝන් එක හදලා තියෙන්නේ. ඒක තියෙනවා සිංහ එකේ. ගෙවන්න ගන්න.
2: ගෙවල ඉවර වෙනකම් පොලේ ගහන්න යන්නේ. ආ ඕ ඕ. නේද? නැත්තම් ෆෝන් එක නෑ තාම ගෙවනෝ. එවන් කියන්නේ.
0: එයා මට මේ මම දැන් අර මේ ගියා මේ පෙරඩුවා වාහන බලන්න ගිහිල්ලා මම ගාව මම ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් මම මට ඉනවා මිලියන මෙච්චරක් ඉනවා මගේ ෆලෝවර්ස්ලා ඔයගලන්ට මොනවද මට දෙන්න පුළුවන් ඔෆර් එක මොකද්ද කියලා වන් ඇහුවා ගිහිල්ලා හරිද රසේ
2: වාහනේ නිකන් ගන්නයි බලන්න
0: ආ මම ඩ්‍රයිවර් එක දුන්නා ඉතින් හොඳයි නේද ඒක
2: හොඳයි මිනිස්සු බලන පරණ ගන්නට ගුණ ගන්න මෙයා බලන නිකන් ගන්න හොඳයි පුතා
0: එයා ගාව මිස් මේ මිද ගන්න මිස්ටර් අපිට දෙන්න පුළුවන් ෆ්‍රී වයිෆයි දෙන්න පුළුවන් අපිට ෆ්‍රී වයිෆයි අනේ seriously
2: මම මොකද තොප කරන්න ඕනේ නැහැ ඒගොල්ලෝ. ඔයාට එහෙම ඉන්ෆ්ලුවන්සර් දාලා නටන්න ඕනේ නැහැ පෙරඩුවා වලට.
0: Definitely.
2: ඔය වාහනේ දැක්කොත් මිනිහෙක් ආසයි
0: තමයි. ආසයි හිතනවා. Yes.
2: ඊට පස්සේ ඔක මතක් වෙනවා. හොඳම දේ තමයි ඔය සමහර වාහන වල සමහර බ්‍රෑන්ඩ් නේම්ස් වලට අපි බ්‍රෑන්ඩ් නේම්ස් වලට ලොකු ගණන් ගෙවනවා.
0: හරි.
2: ඒක කිව්වට තේරෙන්නේ නැහැ. ඒ ඔප්ෂන් ටික එහෙමම තියෙන. ඒ පෙනුම එහෙමම තියෙන. ඒ වාහනේ ද වාහනයක් හදන්න මොනවද පාවිච්චි කරන්නේ යකඩ
0: හරි
2: ඇලුමිනියම්
0: ප්ලාස්ටික්
2: ලෙද රබර් ප්ලාස්ටික් ප්ලාස්ටික් වල එක එක වර්ග තියෙනවා
0: එක එක ඔයිල් වර්ග
2: එතකොට ওই ටික තමයි තින් අපි කම්බි එන මුරුච්චි මොනවා ගත්තත් රෙදි
0: ආ
2: රෙදි කියන්නේ අපි මේ මේ සරම් මහන
0: සරම් වල චීතරේ
2: නයිටි මහනේ වනේ මේ වෙනම තියෙනවනේ අර වාහනේ වාහන ලස්සන කරනවානේ සීට් එක ෆැබ්‍රික් කරනවා
0: හරි
2: වා ගිහින් බලන්න පෙරඩුවා වාහන ගොඩක් ඒවයි පොඩි ස්පෝර්ට්ස් ටච් එකක් ගෙනහැලා තියෙනවා
0: වාව් නයිස්
2: පොඩි හැච්බැක් කා එක
0: හා ඕකේ
2: බකට් සීට් එන්නේ බකට් සීට් වල පෙනුම හරි ලස්සනයි වාහන වලට හොඳ කලර් කම්බිනේෂන්ස් තියෙනවා
0: හා ඕකේ
2: වාහනේ පාට අනු ඒගොල්ලෝ වාහන ඇතුළෙත් පොඩි පොඩි වෙනස්කම් කරනවා වාහන එළියේ තියෙන සමහර පොඩි පොඩි ලස්සන දේවල් වාහන ඇතුළේ කලර්ස් වලින් ඒගොල්ලෝ පොඩි කම්බිනේෂන් එකක් හදලා තියෙනවා.
0: ආ වාසිතනවානේ එතකොට.
2: ඉතින් ඇත්තටම දැන් ඔයාගේ බජට් එක මේ අපි මොනවා කතා කරත් අපි ගන්න වාහනේ මොකද්ද කියන එක අවසාන වශයෙන් තීරණය කරන්නේ අපේ බජට් එක.
0: Definitely.
2: දැන් මෙතන ඔබේ බජට් එකට සෙට් වෙන වාහන ටික ඔක්කොම තියෙනවා. කොහෙවත් ඔබට අහන්න හම්බ වෙන්නේ නැහැ. මිලියන 8.25කින් ඔබට වාහනයක් ගන්න පුළුවන් තැනක්. එන්නේ නැහැ දැන්. එන්නේ නැහැ. මොකද දැන් ඔය බොරු ගණන් වාහන වලට දාපු මිනිස්සුන්ට මේ හදිසිය අඩු කරන්නත් බෑ නේද හිතු මනාපේ හිතන ගණන් ඔය ගොඩක් තැන් වල කියනවා දැන් පෙරඩුවා එහෙම මූණ බලලා ගණන් කියන්නේ පෙරඩුවා ගාන කලින් ඉඳලම කියනවා
0: හරි
2: පරණ ස්ටොක් එකේ තාම ඔබට ගන්න පුළුවන් මේ වාහන සීරීස් එකම වගේ තියෙනවා පරණ ස්ටොක් එකේ දැන් ඔබ කල්පනා කරගන්න දැන් මේ අපි මේක දැන් ටිකක් කල් ඉඳලා සතියක් කමාරක් ඉඳන්
0: කියනවනේ
2: වාහන පහක් නෙමෙයි ගෙනහැලා තියෙන්නේ නේද
0: කියනවනේ ඔව්
2: වාහන ලෝඩ් එකක් තියෙනවා
0: yes
2: ඒ මිනිස්සුන්ගේ තියෙන හොඳකම පරණ ගානට දෙන්නම් කියලා ඒගොල්ලෝ තීරණය කරනවා යුනිමෝ එකනේ
0: අනිවාර්යෙන්
2: යුනිමෝ කියන්නේ යුනයිටඩ් මෝටර්ස් අනුබද්ධිත ආයතනයක් යුනයිටඩ් මෝටර්ස් එකට තියෙන අපි සම්පූර්ණ බලය ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එක හිතන්
0: හරි
2: ඒක එහෙම යුනිමෝ එකටත් තියෙනවා ඔබ පෙරඩුවා වාහනයක් ගත්තම ඔබට කම්පැනියෙන්ම සියලු දේ කරගන්න පුළුවන්. රෙපෙයාර් එක, සර්විස් එක, ඒ ඔක්කොම කම්පැනියෙන්ම ඔබට කරගන්න පුළුවන්. දැන් මිනිස්සු ඉස්සර වගේ මිනිස්සු කම්පැනියට කියලා වැඩේ කරගන්න කැමති.
0: කැමති. Yes, yes.
2: මේ මැලේෂියාවේ තියෙන award winning වාහන සීරීස් එකම මෙහි ගෙනහැල්ලයි තියෙන්නේ. Award winning. ඒගොල්ලන්ගේ හොඳම SUV එක බැලුවොත් මොකද්ද? මැලේෂියාවේ තිබිච්ච මොකද හොඳම හැච්බැක් එක මොනවාද කියලා බැලුවොත්
0: හරි
2: ඒ ඔක්කොම පෙරඩුවා සීරීස් එකේ වාහන
0: නියමයි නියමයි
2: ක්වොලිටි ගැන බය වෙන්න එපා මැලේෂියාවේ ගිහිල්ලා තියෙන මිනිස්සු දන්නවා මැලේෂියාවේ බඩු කොච්චර ක්වොලිටිද කියලා එහේ ක්වොලිටි නැත්නම් බඩු විකුණන්න බෑ එහේ විකුණන්න බෑ ක්වොලිටිය මේන් ක්වොලිටි තමයි ප්‍රධානම දේ
0: ඒතර ඒ රටේ මිනිස්සුත් පුරුදු වෙලා ඉන්නේ ක්වොලිටි දේවල් ගන්නනේ
2: අනිවාර්යයි
0: මරු
2: ඒක ලංකාවට කියලා වෙනම පෙරඩුවා වාහන හදන්නේ ඒගොල්ලන්ගේ රටේ විකුණන වාහනේම තමයි මේ අපිට වෙලා
0: තියෙන්නේ.
2: හ්ම් හ්ම්. සමහරවිට එහෙම වෙනවනේ.
0: හ්ම් හ්ම්. මෙහෙට එකක් අර හෙට එකක්.
2: අන්න හරි. ඒගොල්ලන්ගේ රටට හදනකොට ඔක්කොම ටික හොඳ එකෙන් දාගෙන හදනවා. සමහර අය කරනවා වෙන රටකට යවනකොට කොම අහක දාන කෑලි ටික එකතු කරලා තමයි මේ වාහනේ හදලේ.
0: හ්ම්.
2: පෙරඩුවා එහෙම හදන්නේ නැහැ.
0: කෝල් කරන අපි නම්බර් එක දෙන්නම් කතා කරන්න. 0117565170ට.
2: 0117565 170. ඒ තමයි පෙරඩුවායකට ඔබ කතා කර පෙරඩුව නෙමෙයි අතරම යුනිමෝයකට ඔබ කතා කරන්න ඕන නම්බර එක.
0: රයිට් මං අවසන් මැලේෂියාවේ ඒ මිනිස්සු විදියට ජීවත් වෙන්න හැමතිස්සෙම ක්වොලිටි දේවල් ගන්න. මට හිතනවා මට ඒ ස්ටාර්ට් එක ගන්න පුළුවන් කවදා හරි දවසක මම ගෙයක් හදනකොට මම මගේ ගෙදර ඔය ඇලුමිනියම් සම්බන්ධ සියලුම වැඩ කටයුතු ටික ඇලුමෙක්ස් එකෙන් කරගන්නම්. අන්න එතනින් මම ස්ටාර්ට් එකක් ගන්නවා ක්වොලිටි මිනිස්සෙක් වෙන්න අරවින්ද. දැන් මැලේෂියාවේ ආකේ ක්වොලිටි දේවල් තියෙන්නේ, ක්වොලිටි දේවල් මිනිස්සු ගන්න. මං ආසයි ඒකට. කවදා හරි ලංකාවෙත් ඒ මිනිස්සු ක්වොලිටි දේවල් නේ ගන්න. ඒ මිනිස්සු නිකන් මේ හැම තිස්සෙම ඩිස්කවුන්ට් පස්සේ යනවා, නිකන් ලාබෙලා බම්බෝ මේ වෙලාවේ ලාභේ කී කිය ලත වෙන මිනිස්සු නෙමෙයි කියලා අහන්න මම ආසයි.
2: දැන් ඔබ කොයි වගේ කෙනෙක්ද? ඔබ ඔබට මේ වෙලාවේ තියෙන ලාභේ වටිනවද දීර්ඝ කාලීන සැනසීමට වඩා? එහෙනම් අපි කතා කරන්නේ වැරදි මිනිහට.
0: හරි, ඔකේ.
2: හරි. අපි ඇවිල්ලා නරක මිනිස්සු.
0: මේ නරක මිනිස්සු නෙමෙයි. ඔයා නරක මිනිස්සු. මම හොඳයි.
2: ඔව්. මෙයා හොඳ මනුස්සයා. මෙතන නරක මිනිහා මන්නේ. මෙතන මාව නරක කරගන්න. මෙතන මේ හරිද? මම නරක මිනිහට ඔය කියන්නේ.
0: එහෙම කියනවා පොඩ බය හිතනනේ.
2: දෙන්න. ඩිස්කවුන්ට් පස්සේ දෙන්නේ. මාව නරක මිනිහා කරගන්න.
0: මාවත් නරක මිනිහා කරගන්න.
2: හරි. ඩිස්කවුන්ට් පස්සේ යන්න. ඩිස්කවුන්ට් පස්සේ කියලා හුවෙන්න එපා.
0: ඇත්තට ඕනේ.
2: මොකද අපි ඇලුමිනියම් ගැන දන්නේ නැහනේ. ඇලුමිනියම් ගැන අපි දන්නේ නැහැ.
0: යා ඒකනේ.
2: ගල් අඟුරු කාලා බලන්න බැරි නම් ඇලුමිනියම් කාලා බලන්න පුළුවන්ද කියලා මං අහන්න
0: කැමතියි. හරියට හරි. කොහොමද අපි දැනගන්නේ?
2: අපි බලනවා.
0: හරි.
2: අපි SLS බලනවා නේද? අපිට මේක ස්ටෑන්ඩඩ් නේ. හ්ම්. බලනවා තවත් එක එක එක එක
0: පහතික තියෙනවා. එහෙමම අපි බලනවා.
2: ආ මේ ISO ස්ටෑන්ඩඩ්ස් වලට. SLS ස්ටෑන්ඩඩ්ස් වලට. එහෙමම එක එක ප්‍රොඩක්ට්ස් වල තියෙනවා. ඇලුමිනියම් වලත් තියෙනවා. එහෙම සර්ටිෆිකේෂන් හැමෝටම දෙන්නේ.
0: හරි.
2: දැන් හිට අනිද්දා කවුරු ඇලුමිනියම් කඩයක් දාගත්තා කියලා ආ එන්නකෝ මේ ඔයාලට මේ සහතික වර්ගයක් තියෙනවා කියලා. එහෙම දෙන්නේ. හ්ම්. තමන්ගේ ඇලුමිනියම් නිෂ්පාදනයට යවන්න ඕනේ.
0: හරි.
2: යවල තහවුරු කරගන්න ඕනේ. හ්ම්. ඇලුමිනියම් වලින් ගයක් හදන්න පුළුවන් හරි ලස්සනට. ඇලුමිනියම් වලින් හදන බිල්ඩින් හරි ලස්සනයි. ඉස්සර වගේ බිල්ඩින් වල අපි දකින්නේ මේ ගඩොල් වැලි සිමෙන්ති නෙමෙයි. අපි දකින්නේ ග්ලාස් කර්ටන්ස් දකින්නේ.
0: යා.
2: මුළු බිල්ඩින්ගම වැහිලා තියෙන්නේ වීදුරු වලින්. ඒ වීදුරු වලට සපෝට් එක දීලා තියෙන ඇලුමිනියම් වලින්. මොකද කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ
0: හරි
2: ඇලුමිනියම් කියලා කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ රජ්ජුරුවෝ. ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වලින් අද ලෝකේ පුදුමාකාර මැජික් පෙන්නනෝ. හරි වොන්ඩර්ෆුල් දේවල් හදනවා. දැන් ඉස්සර කාලේ ලෝකෙ තිබිච්ච පුදුමහත මොනවද කියලා හිතන
0: නේද?
2: ඉස්සර අපි පුදුමහත කියලා මේ කියපුවා මොනවද කියලා හිතන જાතිය දේවල්
0: අලුතින් හැදිලා
2: තියෙනවා. අලුතින් හැදෙනවා. ඒවා නිකන් පුදුම හැටියට මිනිසුන්ට පේන්නේත් නැහැ. ඒ තරම් අපි දකිනවා. මේ ඇලුමිනියම් වලින් ආපු දුර තමයි අපි මේ. අපිට යකඩ වලින් එච්චර දුර යන්න බැරි වුණා. මොකද යකඩ අපිට ඕනේ.
0: හරි.
2: නමුත් ඔයසා විශාල ගොඩනැගිලි හදනකොට ගොඩනැගිලි බර එන්න එන්න වැඩි වෙනවා ওই යකඩ වලින් කරන්න ගියොත්. ඒ නිසා යකඩ කියන එක සදහටම රිප්ලේස් කරන්න හොඳ ඇලුමිනියම් වලට පුළුවන් වෙලා තියෙනවා. අපි හොයන්න ඕනේ ලාභ නෙමෙයි, අපි හොයන්න ඕනේ හොඳ ඇලුමිනියම් කොහෙද තියෙන්නේ. ඒක හොයන්න දෙයක් නැහැ.
0: හරි.
2: ඒක සර්ටිෆයි කරලා ඇලුමෙක්ස් එක ලංකාවේ මිනිස්සුන්ට අඳුන්වලා දීලා තියෙනවා.
0: සතුටයිද? දැන් සතුටයිද?
2: මේ නිතර කියන්න ඕනේ මේවා.
0: ඔව් ඒකත්.
2: ඒතර තමයි. ඒකම දේ නිතර කියන්න ඕනේ. අපි කියන්නේ වෙන විශේෂ දේ වෙන දේ නැහැ. ඒකමයි කියන්නේ.
0: ඒතකොට තමයි අවශ්‍ය වෙලාවට ටග් ගාලා ඒක මොලේට එන්නේ. මෙහෙම ආ මෙහෙම කිව්වා මෙහෙම කතා. ආ ඇලුමික්ස් ආ රයිට් ගාලා එන්නේ එතකොට.
2: අන්න එතකොට අන්නේ.
0: හරි අපි ඊයේ කතා කරා හච් 15 ගැන. අපි ඇහුවා ඔබ හච් මිකන්නේ සාමාන්‍යයෙන් රුපියල් 1199 එකට වඩා වැඩියෙන් වියදම් කරනවා නම් ඔබේ ඉන්ටර්නෙට් බිල් එක, ඩේටා බිල් එක
2: එහෙනම් ඔබට පිස්සුවක් තියෙනවා. 1199ට වඩා වියදම් කරන්න පිස්සුවක් තියෙනවා.
0: ඒක නම් ඇත්ත.
2: එහෙම පිස්සුවක් නැත්තම්.
0: හරි.
2: හච් එක දෙනවනේ මේ ඇප්ස් 15ක්ම. මෙව්වා මොනවද නංගි මේ හච් එකේ දෙන්නේ නංගි මේ ඇප්ස් 15කටම 1199 යන්නේ නංගි.
0: අයියා. අයියා ඒක නම්
2: GB35කුත් වැඩියෙන් දෙනවනේ නංගි.
0: ඒක නම් පිස්සුවක් අයියා.
2: රුපියල් 100 ඒක නම් බඩ මදි.
0: හරි.
2: හැමතින් කමන 100 කරි ෆ්‍රී ලෝඩ් එකක් දෙනවා.
0: 1199 යන්නේ පැකේජ් එකේ.
2: කොහොම 1199 ටනේ දෙන්නේ?
0: ඒකනේ.
2: තා මොකද්ද දෙන්නේ? මොනවාද තව ඕනේ?
0: මාවද මාවද?
2: ඒකේ ඩිරෙක්ට් පෝස්ට් එකක්. හත් එකේ ශාස්. ඊව දෙන්න බෑ.
0: මාසයි
2: ශාස්. හරි ආස ඇති ශාස්. දැන් ශාමාකට වරන් ශාමාට පිට්ටනියල දන්නේ නැද?
0: කොළ පාටද?
2: කොළ පාටද මොන පාටද කියලා බලන්න ඕනේ. ඉතින් අපි අමුතු මාගට්ට ගන්න තියෙන දේ. යුද්ධය නතර වුණා සාමයනවා කියලා කියලා තියෙන ලොකොට කොල පාටලා නෑ පුතා.
0: ඔ බලනවා මේ සල්ලි කීකී ආයෝජනය කළද කියලා.
2: 10යි 15 තමයි.
0: ඔ දෙන් දෙන් දෙන් දෙන්.
2: 10යි 15 20යි. 10යි 15 20.
0: 35ක් දාලා තිනේ මොකටද?
2: හෝ 10යි 20 30.
0: අපේ ස්ටොක් මාර්කට්.
2: අපේ ස්ටොක් මාර්කට් වුණා. හෝ 10යි 20 30. බලන්න බලන්න. හොඳ තැනකට ඇවිදින් මෙහෙමයි. මං හිතන්නේ ට්‍රම්ප් ලොක්ක යුද්ධේ මං හිතන්නේ 30-40 වතාවකට වඩා නවත්තලා සාමය.
0: ඒක ෂුවර් කරන්න බෑ.
2: සාමයක් පිස්සුවක් කියලා තියෙන අපිට මේ හිතේ.
0: මම දැන් ওই ස්ටොක් මාකට් එකේ දානවට වඩා මම තීරණය කරා අරවින්ද මම සල්ලි දානවා කමර්ෂල් බැංක් එකේ ෆික්ස් ඩිපොසිට් එකක. මොකද මට හැම තිස්සෙම ස්ටොක් මාකට් ගිහිල්ලා මෙහෙම කොහමද ආ මෙහෙම වෙනවද එහෙම මට බෑ. මට ඒක
2: ස්ටොක් මාකට් එක කියන්නේ රිස්ක් එකක් තියෙන තැනක්.
0: තියෙන තැනක්. ඔව්.
2: ඒත් මෙහෙමයි ස්ටොක් මාකට් එක කියන්නේ high risk high profit තියෙන තැනක්.
0: Definitely.
2: අමොත් සමහර අය ඉන්නවා මේ රිස්ක් එකට කැමති නැහැ.
0: අනිත් හැමතිස්සෙම ටච් එකේ ඉන්නත් මං කැමති නැහැ.
2: හැමෝටම රිස්ක් එක ගන්නත් බෑ.
0: හරි ඔකේ.
2: නේද? සාමාන්‍ය ෂෙයා මාකට් එකකට දානවා නම් සල්ලි දාන්න කියන්නේ ටිකක් වියදම් වෙලා නිකන් මොනවා වුණත් කමක් නැහැ කියලා හිතන සල්ලියකින් තමයි ෂෙයා මාකට් එක පටන් ගන්න කියන්නේ. ඒ කියන්නේ සල්ලි ටික මොනවා හරි වෙලා නැති වුණා කියලා ඇඬෙන්න බෑ. පොඩ්ඩ බැරි වුණොත් ඇඬෙනවා නම් ඒ සල්ලි ගැන මතක් වෙලා ඒව දාන්න බෑ ෂෙයා මාකට්.
0: රයිට්.
2: ඔබ ස්වභාවයෙන්ම එච්චර ලොකු රිස්ක් එකක් ගන්න කැමති කෙනෙක් නෙවෙයි නං. එහෙමයි ඉන්න ඕන තරම්. බට හොඳම තැන තමයි මේ වෙලාවේ කමර්ෂල් බැංකුවේ 11%ක් දක්වා පොලිය දෙනවා. ඒකට ඉතින් ඔබ දාන සල්ලි සහ ඔබ ඒ සල්ලි තියන්න බලාපොරොත්තු වෙන කාලය කියන නිර්ණායක දෙකම ගන්නවා. ඒ දෙකම මත පදනම් වෙලා තමයි 11% දක්වා. දවස් 100ද 200ද ඔබ ෆික්ස් ඩිපොසිට් එක දවස් 500කට වෙනකන් යනවාද කීයක් දානවාද?
0: ඒක
2: ඔක්කොම බැංකුවෙන් ඔබෙන් අහනවා. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒක අහුවාම ඔබට දැනගන්න පුළුවන්
0: ඔබේ පොලිය
2: 11%ම යනවා නම් කීයක් දාන්න ඕනද කියලා. ඒක බැංකුවෙන් අහගන්න පුළුවන්.
0: මම දැක්ක විදිහට දවස් 500ට ඒක හම්බ වෙනවා 11%. ආ. ඒක ලංකේ දාලා තිනවනේ කමර්ෂල් බැංක් එකේ Facebook එකේ යනවනේ පොඩි ලිස්ට් එක. ඒකේ තියෙන ඔක්කොම විස්තර දවස් 100ට කොච්චරද 200ට 300ට 400ට 500ට. හැබැයි තව පොඩි දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. කමර්ෂල් බැංක් එකේ ඩිජිටල් හරහා හරි එංගලන්ගේ මොකක්ද
2: අනේ ෆ්ලෑෂ් ඇප් එක.
0: ෆ්ලෑෂ් ඇප් එක හරහා හරි වැඩේ කරගන්නවා නම්
2: ඊටත් වැඩි වෙනවා.
0: ඊටත් වැඩි පොලියක් දෙනවා.
2: අතන මම දන්නේ නැහැ කොහොමද ඒක කරන්නේ කියලා මේ. හැබැයි ඒක හොයලා බලවට කමක් නැහැ නේද? කමර්ෂල් බැංකුවට කතා කරලා මහන්න කොහොමද අර ඔයගොල්ලන්ගේ ඇප් එක හරහා මේ සල්ලි ටික දාලා ඔయితත් වඩා වැඩියෙන් මට පොලියක් ගන්න පුළුවන්ද කියලා. ඒ සල්ලි වලට මොනවාක්වත් වෙන්නේ නැහැ. ඒ සල්ලි වැවෙන එක විතරයි
0: වෙන්නේ. හරි.
2: මිනිස්සු ඉස්සරහනන සල්ලි හැම කොහොමද සල්ලි වැවෙනවද? සල්ලි ගස්වල හැදෙනවද
0: කියලා.
2: මේ සල්ලි ගස්වල හැදෙන එක තමයි මේ. කමර්ෂල් බැංකුව මේ දවස්වල සල්ලි ගස්වල තමයි හදන්නේ. නැත්තම් ඔහොම සල්ලි වැවෙන්නේ විදියන්නේ.
0: ඒකනේ ඒකනේ. කෝල් කරන අපි නම්බර් එකක් දෙන්නම්. 13:16. උදේ 9:00 විනාඩි 33.

0: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 hada weda karya David Peters Motor Company Private Limited
1: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank Debit Card Challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV Fridge Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි අවසන් දිනුමැදි මෙන් side by side fridge laptop iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Combank Debit Cards Give
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric ත්‍රිරෝද රථය David Peters e-mobility වෙතින් 0114700550
3: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB runner එක light water phone bilatt sahana menna
4: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB runner රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
5: සුබ දවසක් අලුත් වෙලා
6: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
5: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයිම ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න

0: Airtel හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV
3: ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකී.

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited with
3: commercial bank වෙනුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
4: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය. David Pierce e-mobility වෙති 0114700550.
5: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
6: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000 WhatsApp කරන්න.
7: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, Multan-ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
8: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යය. David Pierce Motor Company Private Limited
9: with him. මට apple මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා මට මල් ගොඩාක් දීලා.
10: ඔව්වා මොනවද නංගි, අර Hatch 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
9: Hatch 15 පිස්සුවක්ම තමයි.
11: Finishing වහලක් ලෙස color upload වැජබෙනා.
12: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
14: අතේ මිටේ තියන ගාලට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
15: 98.2 98.4
16: පන්නේවාගේ කමුකකේ
17: ඕප්‍රේක්
16: නෑවාගේ
17: පතිමුරේ
16: ස්පයිනේ මචං
17: අද විතරයි සිකුරාදා
15: සියතා දෙවයින පුරා.

0: சதுரகம்
1: சதுரகம்
0: யம் கிசி ஹரித்த பயக் திசனவா
1: ஓகே
0: ඔබගේ යම් කිසි හරිත පැයක් ඔබගේ ෂෙයා මාකට් වල දිස්වෙනවාදයි බලන්න. ඔබන්ට බලන්න අර ඉතිපොක මං අර පත්තු වෙලා ආයෙත් අව කොහෙට හරි දෙකක් තුනක් වනලා දැම්මොත් එහෙම ආයි මෙහෙම ඔක්කොම ජම්බු වාගේ වෙනවා.
1: ඕ ඒක ඇත්ත. මැංගුස් කලර්.
0: ඔව්. ජම්බු පාටට එනවා පොඩ්ඩ බැරිනොත් ෂෙයා මාකට් එක. අඬන්න බලාගෙන ඉන්නේ මේකත් පොඩ්ඩ බැරි.
1: මං හිතන්නේ ආහ මගෙත් හොඳයි ග්‍රීන් කලර් ඇවිල්ලා. මං මූන් ස්ටෝන් එකක් දැම්මනේ. මූන් ස්ටෝන් එකේ වාසනාව
0: අපලකට දැම්මේ
1: මනේ මට වාසනාව තව වාසනාව වැඩි කරගන්න දැම්මේ මෙතන මේකේ මොකක් හරි වෙනවා අර වින්ද මෙතනින් මොකක් හරි වෙයි වට
0: ඊට වඩා වාසනාවයි මාව එල්ල ගත්තා නම් බෙල්ලි
1: එහෙම බෑනේ මං බැලුවා ආගේ බෙල්ල එල්ලෙන්නේ බැරි උනානේ ආ ආ මොනවාද පරු පරු
0: ඔයා බැලුවේ නෑ මගේ බෙල්ල එල්ලෙන්නේ
1: මට ඔයා මට සහෝදරයෙක් වගේ ෂාරුක් ඛානේ කාජල් වගේ අපි දෙන්න
0: මම ෂාරුක් ඛාන් වගේද කාජල් මොකද්ද වගේ
1: මම කාජල් වගේ නෙමෙයි මම
0: කාජල් නේ නෝන්ජල්
1: මම ජෙනිෆර් ලොපෙස් වගේ උනාට
0: ෂාරුක් ඛාන් කාජල් ෂාරුක් ඛාන් නෝන්ජල් හරි හරි හරි හරි පොඩ සුදුයි
1: ෂු ෂු ෂු හරි
0: සුද තියෙනවා සුද නම් බංකොක් කුල්ටක් තියෙනවා
1: දන්නවද මම සාමාන්‍යයෙන් ඔය කිරි ආහාර කියන පැත්තට මම ටිකක් බරයි. ඒ කියන්නේ මම හෙල්දි ලයිෆ් එකක් මම බලාපොරොත්තු වෙනවා. මම ඇඟ ඇතුළට දාගන්න ඕනේ හෙල්දි දේවල් අරමින්. ඉතින් දවසකට මම යෝගට් එකක් කන එක, මුදවපු කිරි කන එක මගේ හැබිට් එකක්. මම මේ ගර්ල්ස්ලාට කියන්නේ ඔයගොල්ලෝ අහනවානේ අක්කි අක්කි ඔය කොහොමද මේ ෆෙයා ස්කින් එකක් තියාගන්නේ? පළවෙනි
0: එක මම කියන්නම්කෝ.
1: මගේ හිත හොඳයි පළවෙනි එක.
0: යෝගට් කනම අනේ මේ.
1: මගේ හිත මාර හොඳයි. ඒක
0: එළියට මාව නරක මිනිහා කරගන්න එපා.
1: හැමෝම
0: අහනවා කොහොමද මේ සුදු වෙන්නේ මං කියන්නම් අපේ නංගියා කොහොමද සුදු වෙන්නේ කියලා එයා කිරි ආහාර කනවා කිරියා එතකොට බටර් කනවා
1: අනිතික මගේ ස්ලිම් බොඩි එක ඒකට හේතුව තමයි නොන් ෆැට් තමයි මම බොන්නේ පැල් බත්
0: පොඩි නගර කවන ස්ලිම් බොඩි slim body poiṭṭa ne honda lorry body thiyena
1: slim body chutta mahata
0: ne slim body ara slim body ne slim body
1: ondra kotu na mat kathai ne arvinda
0: mastika tiyenno one thing ange ne humben adala dama talagoya wage jeevath vela wedan ne ne
1: hama tanama me baku body okkoma eliyata peena ondra kittena man
0: asa baku kodu dar peena baku gadu wage ne
1: bade issara da edithina baku gadu
0: එහෙම කරනවා ඉතින් කරලා මේ මාසෙකට දෙපාරක් අතර ඉන්ජෙක්ස් ගන්නවා එතකොට කොහොමද ඔය පේන් කිලර්ස් පන්දන්නේ ඔය ටික යෝගට් කාලා කිරි වීදුරු වි ඔක්කොම මේවා කරලා කිරි හදම් බීලා සති දෙකකට සැරයක් ඉන්ජෙක්ෂන් එක ගහ ගන්නවා ඉතින් සුදු වෙන
1: ඔයාව කියන්නේ කොරෝනා
0: කපුට සුදු වෙනවා මේ ගහන ඉන්ජෙක්ෂන් ගහILL
1: එහෙම කියන්නේ බානේ
0: කපුට සුදු වෙනවා ඔහොම ඉන්ජෙක්ෂන් ගහන ගහයි
1: හරි දැන් අපි කිරි ගැන කතා කරගෙන ආවා අපේ රටේ
0: අමාරුද ඉන්ජෙක්ෂන් එක ගහන කොට
1: මොකද්ද කොරෝනා වලටද
0: කොරෝනා වලට මේ සුදු වෙන්න ගන්න ඔය ප්‍රමිතියක් ඇති එකක්ද ගහන්න
1: ඔව් ආ
0: කබර වාගේ
1: මේක නෙමේ කතාව ඇත්තටම දැන් අපි කිරි ගැන කතා කරනකොට මං ප්‍රශ්න කීපයක් වාගෙන් අහනවා අපේ රටේ කිරි ගොවීන් විශාල පිරිසක් එකතු කරගෙන කරන කිරි නිෂ්පාදනය නම් කරන්න
0: පැල්වත්ත පැල්ල
1: ආ ගුඩ් එතකොට මාකට් එකේ තියෙන අඩුම මිලට ගන්න පුළුවන් ග්‍රෑම් 400 කිරි පිටි පැකට් එක කුමක්දයි මං ඔබෙන් ඇසුවත් ඔබ කියන්නේ පැල්වත්ත කියලාද
0: ඇයි මං පැල්වත්ත
1: එතකොට නිෂ්පාදිත දිනේ අලුත්ම කිරිපිටි එක මාකට් එකේ තියෙන කුමද්දයි ඇසුවතම

0: ශොපැන් වින්න එක රුපියල් මිලියන පහක් වටින මෝටර් රථ කායක ඉලෙක්ට්‍රික් කායක ජයග්‍රහණය කරේ. ආගේ කොහමද ආයෙ වලට ඒක කොහමද ඔගේ ඇක්ෂන් එක? මේ අරවින්ද ඔයා තමයි රුපියල් මිලියන පහක ඉලෙක්ට්‍රික් කායක ඔයා තමයි දිනලා
1: තියෙන්නේ. හ්ම්. තමයි ප්‍රතිචාරය.
0: අයියෝ. හ්ම්. ඔයාට සමහරක් මිනිස්සු වගේ කිසිම කියන්නේ ප්‍රීතිය කියන එක ප්‍රකාශ කරන්නේ
1: නැහැ.
0: මං ආස නැහැ එහෙම අයට.
1: මොකද මිනිස්සු කැමති නැහැ අපි වැඩි සතුටින් ඉන්නවා.
0: ඒකද?
1: ඒ නිසා කෝටි ප්‍රකෝටි ගාණක් ඇතුණත් ඉන්නේ මෙහෙම තමයි. වැලේ වැල් නෑ වගේ හැසිරෙන්නේ.
0: දැන් අපි සමනගලට
1: අද බලනකොට මට තමයි ඇදිලා තියෙන්නේ ඔය මිලියන 5 කාර් එක.
0: ඒත්
1: නිකන් ඉන්නේ මං දැක්කාම පෙන්නේ කාර් එකක් නෙමෙයි මූට තිබිච්චයක් නැති
0: වගේ
1: ඉන්නවා.
0: කැඳක් නෑ වගේ ඉන්නවා.
1: කැඳ නෑ වගේ හැසිරෙන්න ඕනේ.
0: දැන් හිතනවා අපි
1: දැන් තමන්ට තියනවා කියලා පෙන්වන්න යන්නේ නැහැ තියෙන මිනිහ.
0: ඔව් ඇත්ත ඇත්ත. ඒ වුණාට මම නම් ආසි එක සෙලිබ්‍රේට් කරන්න. කෑ ගහලා සතුටු වෙලා ප්‍රීති වෙලා.
1: ඔව්.
0: දැන් හිතන්නකෝ අපි දෙනවා දැන් පොකට් මනි වලින් එහෙම දෙනවා දැන් පුංචි ළමයිට කිව්වම
1: කෑ ගහලා සතුටු වෙලා මට ප්‍රීති වෙන්න පුළුවන්.
0: හරි.
1: මිනිස්සු බලනවා නෑයි කියලා.
0: ඔව් තාම දිනලා නෑනේ.
1: තේනවා?
0: ආ ඕකේ.
1: මිනිස්සු බලනවා ඇයි කියලා. අපට වාසියක් සතුටක් මොනාරි ආපාව නිකන්. නිකන් ඉන්න ඕනේ. පෙන්නන්නේ.
0: ආ ඕකේ.
1: ඒක තමයි අලුත්ම විදිය ඉන්න.
0: මම දන්නා ඒක.
1: දන්නවද? මෙයාගේ කොහොක ඊර්ෂ්‍යාකාර මිනිස්සුත් එක්කනේ අපි ජොබ් කරන්නේ. පෙන්නන්න හොඳ නෑ මොනවා වුණත්. ඒකයි. right?
0: හරි ඔය මොකද්ද කරන්නේ? එහෙම ජාග්‍රහණය කරනවා මොකද්ද කරේ කියලා මට කිව්වොත්.
1: මම කරේ.
0: හරි.
1: 2500ක මම බහන්න ගත්තා.
0: හරි.
1: තෝරාගත්ත නිෂ්පාදන තුනක් නම් කරපු නිෂ්පාදන තුනක් හැම වෙලාවෙම මගේ බඩු මල්ලේ තිබුණා.
0: Very nice.
1: මම ලොකු දෙයක් කරේ නෑ.
0: හ්ම්.
1: යාළුත් එක සෙල්ලම් කරා.
0: හරි ඔකේ.
1: වෙලාව නිදාගත්තා.
0: හා.
1: එදා දෙන්න වැඩ එදාම කළා.
0: නම් කරා. එදා කාගිල්ස් ගිලා 2500ක වැඩ එහෙමම කරා. හරි.
1: එදා දෙන්න වැඩ එදාම ඉවර කළා.
0: හරි.
1: බිල් එකේ තියෙන කෝඩ් එක SMS කළා.
0: අමතර පන්ති ගියාද?
1: අමතර පන්ති යන්න සල්ලි නෑ.
0: ඔයා ජාග්‍රහණේ කරා. වව්.
1: ආ මං ජාග්‍රහකෙක් වුණා. මම ලොකු දෙයක් කරේ නෑ. මම ලොකු දෙයක් කරන්න යන්නෙත් නෑ. මට කරන්න වෙලාවකුත් නෑ.
0: ඉතින් ඔබට ඇයි බැරි? අරවින්දට පුළුවන් නම් ඇයි ඔබට
1: බැරි? නැත්තම් මේ මිලියන 5ක කාර් එකක් ගන්න මොනවා නම් නොකරන්න වෙනවද කියන්නකෝ.
0: ඕ ඇත්තනේ නේද?
1: 2500ක බඩු ගත්තා. නම් කරන ලද නිෂ්පාදන තුනක් මගේ බඩු බෑග් එකේ
0: තිබුණා.
1: මගේ බිලේ කෝඩ් එකක් තිබුණා.
0: හරි.
1: ඒක මම 0.73181 මම SMS කළා. මට මිලියන 5යි කාර් එක. ඉතාම සරලයි.
0: හරි ඔකේ.
1: මිනිස්සු අමාරු දේවල් කරන්නේ. මිනිස්සුන්ට මොකක්ද දෙන්නේ? කප්පරුක පහල වෙනවා කිව්වා. මිනිස්සු අමාරු දේවල් කරන්න ආස නැහැ.
0: රයිට්.
1: ඉතින් කාගිල්ස් එක තමයි හැමදාම ඒගොල්ලන්ගේ තියෙන ඔක්කොම ලේසි තරඟ තියෙන්නේ. බලනකොට ලොකු තරඟයක්වත් නැහැ ඉතින්.
0: ඔය ඉතින් නිකන් ක්‍රියාවලියක් තියෙන
1: පොඩි. ඔව් හැමදාම කරන එකට.
0: ඔව්. අර SMS එක තමයි.
1: පොඩි කන්ඩිෂන් දෙකක් තුනක්. ඒ අපි වැඩිපුර දෙයක් කියලා කරන්නේ අර කෝඩ් එක SMS කරන එක විතරයි නේද?
0: අයියා ඉතින් අනිත් බිල් එක ගන්නවා සල්ලි ගෙවනවා 2500ට වඩා කොහොමත් අපි
1: බලන්න. මං හැම වෙලාවෙම බලන තියෙන මං නිකන් වැඩිය බලන්නේ නැතෝ ඒ බඩුව අර ගන්නවා.
0: ඔව්.
1: බලනකොට අර නම් කරන ලද නිෂ්පාදන 22ක් තියෙනවනේ මේ දවස්වල. ඒ 22කින් අඩුම තරමි හැම වෙලාවෙම නිකන්. නිරායාසයෙන්ම මම දෙකක් විතර අරන්. සමහර වෙලාවට මම බහන්න 3-4ක්ම අරගෙන. ඒගොල්ලෝ අයියෝ මේ ඉතරෝ නැහැ නේ අයින් කරන්න. අයින් කරන්න නැහැ වදිනවා. බා නිෂ්පාදන 3යි තියෙන්න ඕනේ. ඔබ ඒවත් එක්ක. ඒවට ලොකු ගාණක් ඔය 2500න් ලොකු ගාණක් යට කරන්න ඕනේ නැහැ. රුපියල් 5600ක් ඇතුළත මේ මැච ගහ ගන්න පුළුවන්.
0: පුළුවන්. yes.
1: ආන්න මතක තියාගන්න.
0: මට ආසයි ඉන්ටර්විව් එකක් කරන්න මේ එක්ක ජාවාරම් කාර්යයක ඉන්ටර්විව් කරන්න ආසයි. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න තමයි.
1: ජාවාරම් කාර්යයක ඉන්ටර්විව් කරන්න.
0: මට
1: ඔයාලා ලේසි වා ගන්න.
0: සීරියස්ලි?
1: හ්ම්. හස්බන්ඩ් ගේමු.
0: ආ එහෙම ජාවාරම් එයා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යවන ජාවාරම් නේ.
1: එයා කොහෙද යවන්නේ?
0: පොඩි පොඩි සීන් නේ. නිකන් පොඩි මැච් එකක් ගහගෙන පොඩි ජාවාරම් එක
1: ජාවාරම්
0: බලන්න පොඩි ඒවා
1: චූටි ජාවාරම්
0: චූටි චූටි දැන් මේව ඇවිල්ලා
1: මූටි වත ලොකු සල්ලි දෙන්නේ චූටි ජාවාරම් මට
0: මම ඇත්තට එහෙම වුණොත් මම එයාගෙන් අහනවා
1: ඔයාට ඔයාගේ හස්බන්ඩ් මොනවද කියන්නේ ජාවාරම්
0: යා බිස්නස්මන් කෙනෙක්
1: ඔ කොහොමද ජාවාරම් කරේ එහෙම තමයි
0: අපි ඒක වෙන දවසක අනිවාර්යෙන් කතා කරමු අරවින්ද
1: ඔයා කරන්නේ TikTok කෑම ඒවා කරලා ඒවා කවර් කරන එක නේ TikTok වලට යටින් දුවන්නේ ජාවාරම්.
0: කෝ ප්‍රොසෙස් එකක් තියෙනවා. හරිද? ඒවා මෙහෙම වචනෙන් දෙකෙන් කියන්න බෑ. හරි.
1: අර දවසක හොයාගන්න පුළුවන් වෙයි.
0: ඔයා ඔයා මොනවද කරන්නේ ජාවාරම්?
1: මම ඔයගේ මහත්යත් එක්ක කරන ජාවාරමක් තමයි.
0: ආ ආසාවෙන් ඉන්නවා.
1: දාවා

0: මොනතන්නේන්නු ඒ වචනේ කවුද නැදන්නේ ජාවාර
1: ජාවාරම් වරු කියන්නේ නෑනේ
0: ජාවාරම් වරු දැන් ඔන්න බලන්න ජාවාරම් වරු ඔබ ඔස්ට්‍රේලියාවේ යවන්න තත් කළයි
1: හරි
0: තත් කරයි
1: තත් කරයි
0: එහෙම තමයි හැම ජාවාරමෙක්ම හැම වෙලාවෙම තත් කරනවා
1: නෝ
0: දුර්වල මිනිහෙක් හොයන්න
1: යා පොඩි ට්‍රයි එකක් දෙන්නේ පොඩි එකක්
0: ජාවාරමුන් දක්ෂයි
1: හා
0: ඒගොල්ල කතා කරන විදිහෙන් ස්වරූපෙන් අපිට දැන් කවදාත් හිතනවා වාගේ අස්පන්නෙක් කතා කරන මේ ජාවාරම් කාරී
1: නෑ ඒක ඒක සංගවාගෙන පැටියෝ අනේ නංගි මල්ලි කියන එක එළියට
0: දාලා
1: තමයි
0: පුදුම කැක්කමක් තියෙන අපි ගැන
1: අපි
0: ජීවත් වෙන විදිය ගැන කන බොන විදිය ගැන හිටි ගමම්ම මේ ජාවාරමුන්ට ලොකු වේදනාවක් එනවා
1: හරියට හරි
0: අපෙන් නිතර අහනවා මෙහෙම ජීවත් වෙලා මොකටද මල්ලි කියලා
1: හරියට හරි ওই වචන ටික මට හොඳට පුරුදුයි
0: හස්බන් නිතරම කියනවා
1: ඇති
0: මල්ලි ජීවිතේ වෙනස් කරගන්න කැමති නැද්ද හැමදාම මෙහෙම ඉන්නද කල්පනාව
1: ආසම රට මොකද්ද ඔස්ට්‍රේලියාව
0: ඔව් නිකම්ම ගියවෙනවා
1: ඕ
0: නිකම්ම ඔස්ට්‍රේලියාව කියලා කියවෙනවා සිතේ මෙත් ලොකුවටම තියෙනවා
1: ඊට
0: පස්සේ තවට ගදාගෙන ඒගොල්ලෝ සිතියමක් අරන් එනවා බලන්න මල්ලි මේ රටේ ලස්සන
1: හරි ඕකේ
0: සේ වීඩියෝත් පෙන්නනවා
1: හරි
0: ගිහිල්ලා ඒ තියෙන ලස්සන ගෙවල් පෙන්නලා කියනවා මේත් අපි යවපු කට්ටියක් තමයි
1: කියලා අනිත් එක ඒගොල්ලෝ ගේන්නේ සිතියම පොඩක් පොඩි කරලා එතකොට චූටි දුරයි මෙහෙම මූදෙන් යන්නේ මේ බලන්න පොඩි දුරයි දැක්කද අඟල් පහයි
0: මෙහෙම මෙතනින් නැග්ග මෙතනින්
1: බැස්සා මේ
0: එහෙම කියන්නේ සිතියම මෙලොවම ඔව්
1: මෙච්චරයි
0: අඟල් 3 4 යන්න තියෙන්නේ ඉතින් නැගගෙන යනවා යනවා යනවා කෑමයි වරුණාද වැසිකිලි කැසිකිලි පහසුකම් තියනවාද මේ කානිවල් ක්‍රූස් එකේ නෙමෙයි ගෙනියන්නේ තේනවද අර සද්දන්ත මාළු බෝට්ටුව ගේ යට දාලා ගෙනියන්නේ යට දාලා ගෙනියන්නේ උඩින් බලපුවාම කිසි කලබලයක් නැති ඔරුවක් නිකන්
1: නිකන් බෝට් එකක්
0: නිකන් මේ මාළු බාණ්ඩාව අනේ ඇතුලේ මිනිස්සු ගොඩ පුරවලා හුස්ම ගන්නවත් තිරක් නැහැ යට ජනෙල් කවුළු තියලා ඇඳන් දාලා
1: ටොයිලට්
0: දාලා අඟල් 75 ටීවී හයි කරලා නෙමෙයිනේ තියෙන්නේ
1: අයියෝ
0: ඒත් ආස්පන් කියන්නේ ඒ ටීවී හයි කරලා එහෙම තියනවා නේද
1: ඔව් ෂෝක් කියලා
0: අම්මේ උඹලට ඉදන් පායන මිනිස්සුන්ට මේවා කරන්නේ නෑ නෑ නෑ අම්බෝ
1: මිනිස්සු ඇත්ත කියලා ඉතින් හරි
0: ඇත්තනේ එහෙම කරලා අරන් යනවා සමහර මිනිස්සු ගියාද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ එහේ පොලිසියට හරි යහුණා නම් අපි දන්නවා අහුවෙලා හරි ඉන්නවා කියලා ඔය අතරමඟ කී දෙනෙක් මැරෙනවද කියලා ඔබ නිකන් ගණන් හදලා තියනවද?
1: ඒකනේ අර කියන්නේ ඇඩ් එකේම
0: කියන්නේ. ඔය කොහොමද දෙන්නේ? ඔයා කියන්නේ මන් දන්නේ නැහැ මිනිස්සු කොහොමද එහෙම යන්නේ කියලා. ඔය එකපාරක් අපිට යන්න හම්බුණා මේ මෙහෙද්දි නෙමෙයි අපිට යන්න හම්බුණා මහා රාවණා කොටුවට. මහා රාවණා කොටුව කියන ලයිට් හවුස් එකට යන්න අපිට අවස්ථාවක් හම්බුණා. අම්මෝ පොඩි දුරයි යන්නේ මේ කිලෝමීටර 10 15ක් වගේ යන්න තිබ්බ.
1: හරි.
0: මොන සමයන්ද?
1: ඇයි?
0: යන්න නෙමෙයි අසනීප වුණා ඒ යන කිලෝමීටර 5ක් යනකොට සනීප නැහැ. තනිකර කබා සීන් එක නේද? තේලප්. ලේ යන ගාන්ට. දරන්න බෑ. හිතන්නකො දවස් ගණන් මුහුද යන එක. මිනිස්සු නෙමේ මල මිනි වගේ වෙලා යන්නේ. ඉතින් එහෙම කියලා ගේම ඉල්ලන්නද? බෙල්ලෙන් අල්ලලා දායි මුහුදට. කාටවත් කිසිම සරණක් නැහැ. යක්කු වගේ සෙට් එකක් ඔය බෝට්ටු වල ඉන්නේ. මිනිස්සු නෙමේ යක්කු ක්ෂය වගේ මිනිස්සුලු ඉන්නේ. ඔය ගෙදරට එන අර hina වෙලා කතා කරන
1: ඒ ඩයල් ටික එතන නෑ.
0: පල්ලි සල්ලි වාගෙන නම් එච්චර අවුලක් නෑ. ගෙදර ඔප්පු තියනන් ටියලක් ගලමන් අරන් දෙන්නම්. අයියෝ හරිම හොඳ මිනිස්සයා. කරියර මිනිස්සුන්ට උදව් කරනවා කියලා ඔප්පු
1: තියන්නේ. හනකොඩත් හිරගඩු
0: වෙනවා. ඔව් මේව ඔක්කොම අහලා යන මේ මිනිස්සු ඉන්නවනේ ඉතින්. මිනිස්සු නම් වෙන්න බෑ ඔය යන්නේ. මං හිතා අපිට මෝඩ වෙන්න පුළුවන් ලයිෆ් එකේ. ඔය සම්පලයට මෝඩ වෙන්න පුළුවන් කියන එක නම් පුතා සෙල්ලමක් නෙමෙයි. ඔය ගන්නට මෝඩ වෙන්න එපා. ඔය මේ ඕස්ට්‍රේලියාවෙන් බෝට්ටුවෙන් ගිහිල්ලා එහෙම ගිහිල්ලා ගොඩ දාලා ආ ක්ලයිඩ් වල පදිංචි වෙලා ගෙයක් අරගෙන ආසයි ඉතින් එහෙම තියනවා නම් එහෙම කරන්න බෑ පුතා.
1: එහෙම කරන්න ඇත්තටම පුළුවන් නම් රටමයි. මුළු රටේම මිනිස්සු.
0: ඒ වෙලාව මාත් යනවා.
1: මාත් යනවා.
0: මෙතර කී කියන නැගලා යනවා ඒ බෝට්ටුවක් දැක්කල්.
1: එහෙම කරන්න පුළුවන් නම් එහෙම කරන්න බෑ. බැරි බව දැනගන්න. රයිට්? අපි කතා කරමුකෝ බජාජ් ත්‍රී වීල් එක ගැන අලුත්ම ත්‍රී වීල් එක ගැන හරිම ප්‍රශංසනීය විදියට තමයි මිනිස්සු කතා කරන්නේ හේතුව මම පළවෙනි මේක කියනනම් අරින් මේක හරිම ලස්සනයි ඉන්ටීරියර් උනත් හරිම අර සනීපට සැපට හදලා තියෙන ත්‍රී වීල් එක තමයි අලුත්ම එක. ඔබටත් පුළුවන් ඔබේ ඔය පරණ බජාජ් එකේ ඒ තත්ත්වයට අරගෙන එන්න පුළුවන්. එහෙම අපි නෑ කියන්න හැබැයි
0: ඒක ඔයෝ මේ ඔක හරියට ස්පෙයාර් පාර්ට්ස් එක ජෙනුවින් නේ වෙන්
1: දාලා
0: ඔව් වෙලාවට සර්විස් එක කරනවා. රිප්ලේස් කරන පාට්ටක දාපක ජෙනුවන්න වාහනේ ඉන්ටීරියටික සුද්ධ කරලා සුද්ධ පවිත්‍ර කරලා බලාගන්න ඕන. ඒ ත්‍රීවීල් එකේ ඒ අදටත් අලුත් පෙනුම තියෙන පරණ ත්‍රීවීල් මන්
1: දැකලා තියෙනවා. ලස්සනට පාවිච්චි කරන මිනිස්සුනේ.
0: ඕ ඒක ඉංග්‍රීසි නම්බර නෙමෙයි.
1: හරි.
0: අර ඉලක්කම් ආපු කාලේ. හ්ම්. නා ඩෑෂ්. එහෙම ආපු කාලේ. ආ. අදට මම දකිනවා පුදුම ලස්සනට මේන්ටේන් කරන් ඉන්නේ වාහන වලට ආදරේ මිනිස්සු ඉන්නවා එහෙම.
1: හරියට හරි.
0: නේද? හ්ම්. මම වාහන වල මං වාහන වලට ආදරේ මදි.
1: මම මාර ආදරේ.
0: මං වාහන වල මං ඊටට වාට ආදරේ. මගේ සහායිකා විදිහට මං වාට කියන්නේ.
1: එනවා වාහනේ දෙන්නකෝ මට.
0: අනේ මම වාහනේට ආදරේ. පාසියටමයි හැලෝ. හැම දෙයක්ම ගන්නනේ බලන්න.
1: ඇත්තද කියලා බැලුවා ඔය කියන්නේ. වචන නම් අරවින්දි තිය ගොඩට නැද්ද වචන?
0: මම පණ දෙන්නම් වාට. පණ දෙන්න.
1: මම වකුගඩුවක් දෙන්නම්.
0: අය වකුගඩුවක් දෙන්න.
1: තුවක් ඕනේ නෑ.
0: වාහනේ අර ඉස්සරහා මේ එල්ලන්. කවුද? මේ වකට මේ. මේ වාචරේ වකුගඩුවක්.
1: රයිට් අපි මේ බජාජ් ත්‍රිවිල ගැන කතා කරමු. වාසි පැත්ත ගැන
0: විශේෂ. ඔය වකුගඩුවල ගල් තිබුණ නේද කාලේ? ඒකෙන්ද ගේද?
1: එකතු කරලා එකතු කරලා තාත්තිගේ තිබ්බ ඔක්කොම
0: තිබුණා. මෝ
1: ගල් ගොඩවල්.
0: එහෙනම් තන් තම් පටන් තම් තම් යන යන තැන වැටෙන පොඩි මොනවද මේ? මේ වකුගඩුවල තිබිච්ච ගල් කෑල්ල.
1: මේ ඇත්තම බජාජ් ත්‍රිවිල එකක් ගත්තම ඒක එක වැඩකට කියලා නෙමෙයි. මේක නියම මේකට විතරයි නේ. මේක ගත්ත එහෙම නෙමෙයි වැඩ කීයකට අපිට පාවිච්චි කරන්න පුළුවන්.
0: සමහර මිනිස්සු තියාගෙන ඉන්නවා ගෙදර වැඩ ටික කරලා.
1: හරියට හරි.
0: ඒගොල්ලන්ට වෙන මොනවාක්වත් කරගන්න ඕනේ නැහැ. ළමයිට ඉස්කෝලේ දාන්න, පන්ති දාන්න, ඒ රූමේ ගහන්න තියනවා නම් ඇති.
1: හරි.
0: සමහර අය එහෙම කරලා දවල් වරුවට පොඩි හයර් කෑල්ලකුත් රන් කරනවා.
1: යස්.
0: සමහර අය ඒක ඩිලිවරි වලට පාවිච්චි කරනවා. අද කොච්චර ඩිලිවරි සර්විසස් වල බලන්නකො මොකද්ද වාහනේ බජාජ් ත්‍රිවිල් එකන තියෙන්නේ. ඒක ඉකොනොමිකල්.
1: හරි.
0: ඒකෙන් ඒ වුණාට ට්‍රාන්ස්පෝර්ට් කියලා සැර ගණන් ගන්නවා.
1: ඕ.
0: හැබැයි අපි දන්නවා එච්චර සල්ලියක්
1: යන්නේ නැහැ කියලා.
0: ඩිලිවරේට යන්නේ නැහැ කියලා.
1: ස්කූල් සර්විස් කරන අය දැකලා තියෙනවා මම බජාජ් ත්‍රිවිල් එකේ.
0: යස්. පුළුවන් ඉන්ඩිවිජුවලි කරන්න පුළුවන්.
1: හ්ම්.
0: දැන් ඉස්සර වගේ නෙමෙයි අලුත් ත්‍රිවිල් එකේ දොරවල් ඇවිල්ලා තියෙන නිසා පොඩි සේෆ්ටි එකක් පොඩ්ඩක් පැත්තක් තියෙනවා හොඳට.
1: තියෙනවා. බලලා තියෙනවා ලස්සනට.
0: ඒක තමයි. වාහනේත් ලස්සනයි. ඩිජිටල් මීටර්ස්. ඩිජිටල් ඉත ඒවත් ඉතින් ඩ්‍රයිවර්ට තමයි.
1: හරි.
0: එයාට ආසයි. උදේට වාහනේ දාන පීතර ඩිජිටල් හම්මෝ ඩිජිටල් මීටර්
1: ඩිජිටල්
0: මීටර් රේඩියෝ එකත් ඔක්කොම හයි කරලා ඒවල ස්පීකර්ස් ඔක්කොම දාලා ඒවල තියෙනවා
1: අනිත් එක හොඳට තෙල් කරනවා
0: මොකද කියන්නේ
1: හොඳට තෙල් කරනවා
0: හොඳට තෙල් කරනවා හොඳට තෙල් කරනවා ඊට පස්සේ අපි එහෙම යනවා බජාජ් එකේ අපි එහෙම අල්ලනවා ඔය ගැම්මේ මල්ලනවා
1: හරි
0: බලනවා මොකද්ද මේ අපි ගැම්මේ මල්ලන්නේ
1: බජාජ් ප්ලැටිනා 100
0: බජාජ් ප්ලැටිනා 100 100 cc එන්ජින් තමයි බයික්ස් වල ෆුවල් එෆිෂන්සි එකට මැක්සම වග කියන බාණ්ඩ. හ්ම් හ්ම්. දන්නවද?
1: හා ඕකේ.
0: 100 cc. ඒකනේ ගොඩක් අය 100 cc එකක් ගන්න.
1: හා හා.
0: 100 cc එන්ජිමක් බයික් එකක හොඳටම ෆුවල් කරන එන්ජිමක් තමයි. දැන් නිකම්ම 100 cc එන්ජින් එකක් නෙවෙයි මේක. මේක EFI තාක්ෂණයෙන් ආපු එන්ජින් එකක්.
1: හරි. ඒ කියන්නේ හොඳටම තෙල් කරනවා.
0: ඔව්. ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන්. ඔන්න ලස්සන නීඩල් එකකින් වගේක ස්ප්‍රේ කළා තමයි ෆුවල් පම්ප් කරන්නේ පිස්ටන් එක අස්සට.
1: හ්ම්
0: හ්ම්. ජොර ජොර ජොර ජොර.
1: හරි ඕකේ.
0: එහෙම වැඩ කරන්නේ නැහැ කාබිලේටර් සිස්ටම් එක නෙමෙයි. රයිට්? එතකොට EFI සිස්ටම් එක. මිට පස්සේ ඒ EFI සිස්ටම් එක නිසාම අපි ඔගොල්ලන්ට සයන්ස් එකේ මතක නම් එන්ජිම පූර්ණ දහනයට ඒ පැත්තට තල්ලු කරනවා. ලෝකේ දායි නම් තියෙන හොඳම සටන තමයි හැමතිස්සම ෆුවල් වලින් වැඩිම කාර්යක්ෂමතාවයේ බලාපොරොත්තු වෙන විදිහට එන්ජිම හදන එක.
1: හරි ඕකේ.
0: ඒ සටන ලෝකේ ඉවර නෑ. හැමදාම අලුත් තාක්ෂණයක් ආපුවාම එනර්ජි එක නාස්ති වෙන එනර්ජි අඩු කරගෙන කාර්යක්ෂමතාවේ වැඩි කරගෙන ඉස්සරහට යන එන්ජින් තමයි හැමෝම හදන්න බලන්නේ.
1: ඒක ටික ටික ටික ටික ඉස්සරහට යනවා.
0: ඊට පස්සේ බයික් එකක සේෆ්ටි පැත්තේ තියෙන හොඳම තියෙන්න මොන එකක් තමයි ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එක. පොඩි වතුරක් පාරේ තිබුණොත්
1: හරි
0: රෝද දෙකේ වාහනේ කලබලයට බ්‍රේක් පාරක් වැදුනොත්
1: ලිස්සන්න
0: පුළුවන් ඔය සිස්ටම් එක තිබුණ නැත්නම් රෝද ටික එකම තැන ගල් වෙන්න බ්‍රේක් වැදුනොත්
1: හරි
0: ඊට පස්සේ පාර දිගේ
1: හරි හරියට
0: ලුහුටල යන්න බලනවා
1: හ්ම්
0: හ්ම් කොහොමද මනා තෙන්න බලන්නේ
1: ලුහුටල යන්න
0: බලන්න ලුහුටල යන්න බලන්න
1: අර දැකලා දෙකී ගල්
0: ඔව් විසුලුයි බල්ටි දෙකම එකවර බලා ගන්න පුළුවන් හැබැයි බජාජ් ප්ලටිනයකට ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එක ඇවිල්ලා තියෙනවා. DTSI එන්ජින් එක. මේක ඇවිල්ලා බජාජ් ලගේ. ඒගොල්ලන්ගේම තාක්ෂණයක්. ඒගොල්ලෝ ඉතින් හරි පරිම ලොකුම නම්බුවක් තමයි ඒගොල්ලෝ ගාව තියෙන DTSI එන්ජින් එකක් කියන එක. ඒ එන්ජින් එක තමයි
1: බජාජ්
0: ප්ලැටිනම් තියෙන. ඉතින් මීටරයක් ගහගත්තාම කිලෝමීටර 65ක් 70ක් දුවනවා කියන එක බජාජ් ප්ලැටිනම් එකකට නැතිං මේ කාලේ අපි ඒව බලනවා. බැනි කරන් කොහොමද කරන්න?
1: ඊට පස්සේ ඔබ බලයි
0: මීටරයක් ගහන්න කොච්චර කල්පනා කරනවද?
1: අනිවාර්යෙන්. ඔව් අම්මෝ.
0: අපිට නිකන් හිතන මිනිස්සු ෆුල් ටැංක් කරන්නේ නැහැ හැම වෙලාවෙම. ලීටරයක් දෙයක් ගහන්න. එහෙම බල බල යන්නේ. ඒක එහෙම කමක් නැහැ. ඒක එහෙම තමයි. සමහර වෙලාවට සැර කාලවලදී.
1: හරි.
0: අපි එහෙම කරන්න ඕනේ.
1: ඒකට හොඳ සොලියුෂන් එකක් තමයි මේ ප්ලැටිනම් එක.
0: ඔව්. නැහින් අඳාන හිටියා කියලා ඒක කවුරු කියන්නේ ඔබ දුකෙන් හිටියා කියලා. ඔබ නිකන් ඔබට ඇඬෙන්න වගේ කියලා. එහෙම කාටවත් ඇඬෙන්නේ නැහැ. නේද? ඇඬෙන්න වගේ ඉඳලා වැඩක් නැහැ. ඕන අඬන්න. කිසි වැඩක් නැහැ. ඇඬෙන්න වගේ ඉඳලා කවුරුත් එලා අනේ අයියෝට ඇඬෙන්න වගේද? අනේ ඔයාට ඇඬෙන්න වගේ නේද? ඉතින් අපිට
1: නඬමු අපි දෙන්න.
0: එහෙම නැහැ. හැමෝම ඇඬෙන්න වගේ ඉන්නෝ. නේද? අපි ඔනලවන්නේ කවුරුවත් නැහැ. අපි සොලියුෂන් හොයාගෙන ඉස්සරහට යන්න ඕනේ. ටියුබ්ලස් ටයර්ස් එන්නේ.
1: හරි.
0: මේක දිග හරිම සනීපදායක සැපදායක සීට් එකක් තියෙනවා. ඒ නිසා ලොง ඩිස්ටන්ස් කිලෝමීටර් 60 70ක් ලීටරෙන් දුවන්න පුළුවන් නම් ලෑස් වෙන්න එපා දුරක් යන්න මේක ඉඳගෙන. හොඳ සැපට මේක ගමන බිමන යන්න පුළුවන්. අනිත් එක නිකම්ම 100 cc නෙමෙයි ප්ලැටින එක ලස්සනයි කියලා බයිසිකල් පදින ඕන කෙනෙක් අවිවාදයෙන් පිළිගන්න. බජාජ් ප්ලැටින.
1: ඕකේ. සමහරක් දේවල් ගැන මම ආදර පසුතැවෙනවා. අපේ ගේ හදනකොට අපි ඒ ගේ හදන්න පාවිච්චි කරපු වහලට පාවිච්චි කරපු දේවල් ඊට පස්සේ සිවිලිමට පාවිච්චි කරපු දේවල් ගැන අද අපි වරි වෙනවා. මට හිතෙනවා මේ දවස්වල මම ගයක් හදනවනම් මට ඒ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙලා තියෙන දැන් මේ වෙනකොට.
0: එහෙනම් අපි දාන්නේ ඇලුමික්ස්. අපි වහලේ ගහන්නේ
1: කලර් අප්.
0: අපිට දැන් තියෙනවා දැන් ඔගොල්ලන්ට තියෙන මේ සමහරලාට කියනවා
1: හරි
0: good things for those who wait.
1: ඕනේ
0: නැද හොඳම දේවල් හම්බ වෙන්නේ පොඩ්ඩක් සැනසෙල්ලේ ඉවසීමෙන් හිටපොයිටි
1: කියලා.
0: හා වහලේ සම්බන්ධව හරිම ඩිසිෂන් එකට ඕගොල්ලෝ යන්න අපිට බැරි වුණා අපිට වැරදුනා. අපේ ජීවිතේ ගොඩක් දේවල් වැරදුනා. ගාක් වැරදුනා. මට මේ ෂෝ එකට මේ මිනිස්සු ගන්න තැන ඉඳලා වැරදිච්ච කෙනෙක් නේ මං.
1: මට මොකදද? මට වැරදුනා. ඉන්ටර්විව් ආපු තැන ඉඳලා මට වැරදුනා.
0: කොහොමද වැරදුනේ? වරද්ද ගන්න එපා විශේෂයෙන්ම සීලිම වරද්ද ගන්න එපා. දැන් සීලිමට හොඳම ප්‍රොඩක්ට් එක හඳුන්වලා දීලා තියෙන ස්ට්‍රිප් සීලිමක් ගහනවා නම් ලීවලින් ගහන්න එපා. මාර කරදරයි.
1: ඔව්
0: අප්පා මිනිස්සු ලීවලින් අර ආසාවට ගැහුවා නම් තමයි ඉස්සර ඒකේ වියදම කොහොමත් වැඩි. ලීවල වියදම අනිත් එක ලී එක එක මිනිහා ගාව එක එක ගණන්. අනිත් එක අපි ලී ගැන දන්නෙත් නැහැ. එනේ මිනිස්සුන් මේ තේක්ක තේක්ක තේක්කක ගා ඉන්නවා ලීගෙන දැන් මේ මොන තේක්කද බා මේ ලුණු විදෙල්ලන නේ ගා ඉතින් ලුණු විදෙල්ල ලුණු විදෙල්ල
1: අනිත් එක වේයොන්ට කෑම සප්ලයි කරන මොකර එකක් ඔබ කරන්න ඔබ කැමැත්තෙන් ඉන්නද?
0: ඔව්
1: වේයොන්ට
0: කේටරින් සර්විස් එකක් දාලා මේ වාල්
1: ඉතින් ඒ නිසා
0: රයිට් මේක ඇවිල්ලා සබ්ස්ටිටියුට් එකක් ලී වලට හොද්දත
1: හොඳ ආදේශක
0: හොඳතම අඳුත්තම කලපු
1: හොඳතම
0: ආදේතක ආදේතතය මේක ආදේශකයක්
1: හරි
0: මේකට සත්තු කන්නේ නැහැ මේක දිරන්නේ නැහැ මේක පෙඟෙන්නේ නැහැ
1: හරි
0: මේක ඉදිමෙන්නේ ඇඹරෙන්නේ කොර වෙන්නේ නැහැ
1: හරි ඔකේ
0: චොර වෙන්නේ නැහැ මේක ගහගන්න
1: හරි
0: එකපාරම ස්ට්‍රිප් සිවිලිමක් නම්
1: කලර් අප්
0: නම්බර තියෙනවා
1: දෙන්න නම්බර එක 0115 748 738 එහෙම නැත්නම් colorup.lk.com සයිට් එකට ගියොත් ඔගලන්ට කොස් මහෝගනි තේක බුරුම තේක මේ ෆිනිෂ් එකෙන් තියෙන ලස්සන ආදේශක
0: සිරාවට
1: බලා ගන්න පුළුවන්. ඒනම් අපි වීකෙන්ඩ් එකට යනවා නේද? ඉතින් අද දවසේ වැඩ ටික ඉවරයි.
0: Beautiful.
1: Yeah, මේ වීකෙන්ඩ් එක long weekend නෑනේ.
0: ආ මේක long weekend නෑ. නමුත් long weekend එකට වඩා සැනසීමක් අපිට තියෙයි. ට්‍රම්ප් ලොක්ක මේ පාරවත් වචන තියාගත්තා.
1: ඒක නම් ඇත්ත.
0: යුද්ධ නවත්තනවා, සාමගි විසුම අත්සන් කරන තැන, දිනය සහ වෙලාව විතරයි කියන්න තියනවා කියලා කිව්වේ.
1: Okay.
0: ඉතින් අපි යාක්ෂා කරමේ වෙනුවෙන් ගාතම නම් තියනවා නම් දන්නේ තියනවා කියමු.
1: Wish you a Merry Christmas.
0: Wish you a Merry Christmas. This land belongs to you. This land belongs to me.
1: This land belongs to all of us to live in harmony. සාමය ඕනි අපිට, සාමය.
0: සාමය මෙච්චර ගණන් කියලා අපි දැනන් හිටියෙම නෑ වාගේ නේ.
1: කීයද? බිලියන?
0: බිලියන 75ක් සාමය වටිනාකම. බිලියන 75ක්. ඇමරිකන් ඩොලර්ස් පුතා. ඇමරිකන් ඩොලර්ස් බිලියන 75ක් වියදම් කරලා අපි ඉගෙන ගන්නවා. සාමය තියෙන්න තිබ්බනේ කියලා.
1: Yes.
0: නේද? සාමය පරවිය. උප පත වෙලා හිටියේ පහුගිය දවසේ, දැන් ඔන්න එහෙම. පොරවෙන්නේ. එහෙනම් නිකන් සරපට ගාලා සද්ද එනවා. එහෙනම් අපි හම්බෙමුනේ. අපි හිතමු සඳු දයන කොටත් මේ සාමය මෙහෙමම තියේ. ශ්‍යාමාකට් කොළපාට ලතී. මම අරවින්ද.
1: මම ආශරයා. සුබ සති අන්තයක්.

0: අපේ ජීවිතේ වීරයා.
1: අපච්චට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ති, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙර ඩුවා එක්සියා. ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට. දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
6: කොමර්ෂල් බැංකුවෙන් ලැබෙන

0: හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ඉමෝවිතින් අලුත් Tata passenger vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක free service පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97. කොන්දේසි සහිතයි.
6: 98.2 98.4.
7: පන්නේවගේ කමුකොකේ
8: ප්‍රේක් නෑවගේ
9: පති මුරේ සුන් ස්ප්‍රයිනේ මචං.
10: සියත දෙවයින පුරා
11: උදේ 10 විනාඩි 15යි දැන්.

0: क्या था टॉप स्टोरी
1: पालमो विसाय विसतरंगे जायखोदे वांटा සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු 2020 තරගයෙන් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම කඩුලු 7ක පහසු ජයක් ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 148 ක ඉලක්කය කොදෙව් පිටිකරුවන් විසින් පසු කර ගියේ පන්දු 4ක් ඉතිරිව තිබේදී. බටහිර ඉන්දියා කොදෙව් ඉනිම වෙනුවෙන් නායක ෂායි හොබ් පන්දු 54 කදී ලකුණු 65ක් රැස් කළා. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 32කට කඩුලු 4ක් බිඳහැලුවා. පළමෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ආර 20 අවසානයේ කඩුලු 9ක් තැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 147ක්. කමිදු මෙන්ඩිස් ලකුණු 51යි. දැන් දේශීය පුවතක්. කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික පෙරහර හේතුවෙන් හෙට එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ පෙරහර වීථි සංචාරය කරන කාලය අතරතුරයි. එම කාලයේදී මෝතර සිට පිටකොටුව දෙසට ගමන් කරන වාහනවලට හෙටි අවතහන්දියෙන් වමට හැරි ජෝර්ජ් ආර්ද සිල්වා බාවත ඔස්සේ ආමර බාබර හන්දිය ඔස්සේ ගමන් කළ හැකි. පිටකොටුවේ සිට මෝතර දෙසට ගමන් කරන වාහනවලට චීන වීදිය ගෑස් පහ හන්දිය ඔස්සේ මහාවිද්‍යාල මාවත ඔස්සේ ආමර බාබර හන්දියෙන් ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ. රථවාහන ගාල් කිරීම සඳහා රථගාල් කිහිපයක් වෙන් කර ඇති බැවින් පොලිසිය උපදෙස් මත කටයුතු කරන ලෙසද ජනතාවට දැනුම් දී සිටිනවා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4 සියත

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. ඕන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න. රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
4: මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයිය මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: ඔබත් ලවසන් ක්ලාසස් වෙත NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM ද සිටි යුනිවර්සිටි, The place to be.
7: අම්මේ මන් තමයි මේ සැරේ වැඩිම ලකුණු ගන්නේ.
8: නෑ නෑ මන් තමයි වැඩිම ගන්නේ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
13: සියත පොකට් මනි.
14: අනුග්‍රහය.
15: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ චල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
18: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
19: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1270 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
20: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
21: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
22: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න.
0: ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7, 0.476, 0.700. මාධ්‍ය ශක්තිය 100 ටීවී 100 FM KISS FM.
1: 98.2 98.4
22: පන්නේවාගේ කමුකකේ
23: ප්‍රේක්
22: නෑවාගේ
23: පති මුරේ
22: සුන්ස් ෆ්‍රයිඩේ මචං
23: අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා.

දෙදහයයි විනාඩි 48යි දැන් වෙලාව. දෙයියනේ කියලා මේ වීකෙන්ඩ් එකේවත් තිලකවර්ධන සෙලියුලෙකට ගිහිල්ලා ඔය දැන් පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක මාරු කරගන්න. අපේ ඔෆිස් එකේ තෙක්කෙනෙක් ඉන්න හැමදාම ෆෝන්ස් බලනවා, මේක හොඳයිද මේක හොඳයිද කියලා අහනවා. හැබැයි ෆෝන් එකක් නම් ගන්න පාටක් නැහැ. තියෙන ෆෝන් එකේ ප්‍රශ්න ගොඩයි. කැමරාව වැඩ කරන්නේ නැහැ. ෆයිල් දෙක තුනක් දාපු ගමන් ෆෝන් එකේ ස්ටෝරේජ් නැහැ කියනවා. වීඩියෝ එකක් එහෙමනම් ජීවිතේකට ගන්න බෑ තප්පර පහකට එහා. අර නොටිෆිකේෂන් එකක් එනවා ෆෝන් එකේ ස්ටෝරේජ් එක ෆුල් කියලා. ඉතින් ඔච්චර ප්‍රශ්න තියෙන එකේ නරගල තිලකවර්ධන සෙලියුලෙකට ගියා නම් එතනට ගියාම ඔබට ෆෝන් එකේ සම්පූර්ණ ගාන මුලින් ගෙවන්න කියන්නේ නැහැ. ෆෝන් එකේ ගානේ ඔබ මුලින් ගෙවන්න ඕන 130යි. ඉතුරු ටික ගෙවාගෙන යන මාස 24කුත් ඔබට දෙනවා. ඩවුන් පේමන්ට් එක ටිකක් වැඩිපුර දානවා නම් ඔබට පුළුවන් වාරික අඩු කරගන්න. මතක් කරලා යනකොට ඔබට ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න ඕන. දෙන්නටම වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. ඊට පස්සේ ඉතින් වැඩේ කරගෙන පෑයෙන් කහමාරෙන් ෆෝන් එකත් අරගෙන ඔබට එන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම එයාලා ඔෆිෂියලි අනවුස් කරලා තියෙනවා එයාලගේ හැම අවුට්ලට් එකකම දැන් ඔබට කොකෝ පේමන්ට් කරන්න පුළුවන් කියලා. ඒකත් එක්ක ෆෝන් එකත් අරගෙන තමන් හරි ඇක්සසරීස් ටිකක් ඔබට ගන්න තියෙනවා. කොකෝ පේමන්ට් වලින් වැඩේ කරගන්න පුළුවන්. යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ, වත්තල, කඩවත, ගම්පහ ඡායල, නිට්ටඹුව, මහනුවර, කුරුණෑගල මේ කින ප්‍රදේශවල තිලකවර්ධන සෙලියුල තියෙනවා. දැන් වෙලා උදේ 10:50යි.

0: අපේ ජීවිතේ වීරය.
1: අපචර ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක්

0: හැට හිතට දැනුන ඒ ආදරණීය කතාව. 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
0: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
2: සියත පාත්තරේ විදහසා. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
4: මිස් ජවරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවසනමත් බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
8: නැහැ. හෙට උදේ 8ට.
9: අදහුනා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
10: අනේ සර්, බස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
9: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
10: මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
9: ඈ?

0: यह था टॉप स्टोरी।
1: අධිකරණ වල පහසුකම් ඉහළ නැංවීමට පියවර. අධිකරණ සංකීර්ණ වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව රජය පවසනවා. අමාත්‍ය හර්ෂණ නාණයක්කාර අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණ සංකීර්ණ වල ඇති ගැටලු මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
2: 2022න් පස්සේ සියලුම ව්‍යාපෘතීන් නැවතුවා. මොකද ආර්ථික බංකොලොත් භාවිත සමගම. ඊට පස්සෙ අපි තමයි ඇවිල්ලා මේක දැන් ආරම්භ කරගෙන යන්නේ. මං පිළිගන්නවා සමහර උසාවිවල පොදු ජනතාවට තියෙන පහසුකම් හොඳටම මදි. ඒ නිසා ඒවා වැඩි දියුණු කරන්න මමත් අමාත්‍යාංශ ඉංජිනේරු කණ්ඩායමත් අධිකරණ සේවා කොමිස සභාවත් ඒව හඳුනාගෙන මූලිකතාවයන් හඳුනාගෙන අපි කටයුතු කරනු ලබනවා. ඒ වගේම මං පිළිගන්නවා උසාවියට එන හැමෝටම ඔහු විත්තිකාරයෙක් වේවා සැකකාරයෙක් වේවා සාමාන්‍ය පුද්ගලයෙක් වේවා ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් බේදයකින් තොරව තිබෙන්න ඕනේ කියන කාරණාව.
1: දැන් තවත් දේශීය පොතක්. අකුණුසැර වැදීමට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිටි මගින් ආරක්ෂිතව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත් කර යවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ ආදේශක ගුවන් යානයක් යොදා ගනිමින් එම මගින් සිඩ්නි නුවර කරා පිටත් කළ බවයි. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-606 දරන ගුවන් යානයට අද අලුයම අකුණුසැර වැදී තිබුණා. එහි ගුවන් මගින් 217 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 16 දෙනෙකු ගමන් කළා. යානයට අකුණුසැර එල්ල වූ පසු ගුවන් ගමන අත්හිටුවා යළි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි යානය ගොඩබැස්වීමට නියමුවා පියවර ගෙන තිබුණා. ඒ මිනිත්තු 40ක ගුවන් ගමනකින් පසුවයි. අකුරු පහරට ලක් වූ ගුවන් යානය අලුත් වැඩියා කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලංකන් ගුවන් අංගණය වෙත යොමු කර තිබෙනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: සියත ටොප් ස්ටෝරි.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: 98.2 98.4 සියත

0: සිස්ටේමිට තියන කාලට එකින් වැඩ කරගන්න විදිිය ගැන උපදෙස් දෙන්න ඕන තරම් කට්ට ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරුකරගන්න ගේමක් ගහන්ට ලෑස්තිනකුට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශය. අද 10වල් 12 සියයට ප්‍රවෘත්ති තුලින්.
2: එතකොට සාමාන්‍ය නියඟයක් වගේ එන්න පුළුවන් අගෝස්තු වල වගේ එළිනෝ තත්ත්වයක් එනවා අනිවාර්යයෙන්ම මේවි.
1: සියයට ප්‍රවෘත්ති අහන්න. සියයට ප්‍රවෘත්ති අහන්න. සියත දිවයින

උදේ 11 විනාඩි 22 දැන් වෙලාව. කාඩර් gift එකක් යවන්න online store එකක් ඔබ හිටියානම් ඔබට ගැළපෙනම තැනක් තමයි තිලකවර්ධන online store කියලා කියන්නේ. මුලින්ම ඔබ යන්න ඕන www.thilakawardhana.com website එකට. හරිද? එතනට ගියාට පස්සේ ඔබට තෝරගන්න ගොඩාක් දේවල් තියෙනවා. එහෙම තෝරගන්න මොන හරි එක දෙයක් ගත්තට පස්සේ ඔබෙන් අහනවා මේක gift එකක් විදියටද ඔබ යවන්නේ කියලා. අන්න ඒකට පොඩි answer එකක් දුන්නාට පස්සේ යාළුවෝ ඔබට පෙන්නනවා ලස්සන මේ box ටිකක්. මේ gift එක මොකේද යවන්නේ කියලා. ඒක තෝරගත්තට පස්සේ ඔබට පුළුවන් ඔබේ order එක place කරන්න. ඒක නම් පොඩි ගාණක් ඇඬෙනවා හරිද? gift එක යවන්නේ කොළඹ කිරිබත්ගොඩ අවට ප්‍රදේශයකට නම් ඔබ order එක දාලා පැය 3ක් ඇතුළත ඒ gift එක යවන කෙනාගේ අතටම ඔබ order එක ගිහිල්ලා දෙන්න තිලකවර්ධන online store එක ලෑස්ති වෙලා ඉන්නවා. එනහතත් ලංකාවේ ඕනම තැනකට යාළගින් දාන ඕනම order එකක් යාළ deliver කරලා දෙනවා. අද ඒක වෙන්නේ වැඩ කරන දවස් 3ක් ඇතුළත. ඒත් එක්කම ඔබට ඔච්චර එහෙම online shop කරත් හරියන්නේ නැහැ store එකකට යන්න ඕන කියලා හිතනවනම් ඔබට යන්න පුළුවන්කම තියෙනවා. කිරිබත්ගොඩ මහනුවර ඩිට්ටබෝ චාලකුරු නැගල මේකේ හැමතැනම තිලකවර්ධන stores තියෙනවා. ආයෙත් online store එක පැත්තට ඉන්නේ ඔබට gift එකක් විදිහට නේ ඔබටම මොන හරි එවා ගන්නවනම් ඒ ප්‍රශ්නයක් නැහැ. එතනින් virtual ම fit on කරලා බලන්නත් ඔන්න පුළුවන්කම දීලා තිනවා. ඒකත් එක්ක ඔබට වැඩේ ලේසි online store එකක් වුණාට ඔබට physically ම ගිහිල්ලා වැඩේ කරගන්න වගේ දැනේ. මේ දවස්වල යාළගේ online store එකටයි outlets වලටයි ඇවිල්ලා තිනවා අලුත්ම shoes collection එකක්. ඒකත් ඔබට මේ weekend එකේ ගිහිල්ලා බලන්න පුළුවන්. weekend එක කොහොමවත් කමක් නැහැ. weekend එකේ ගියොත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. වැස්සත් එක්ක යන්න බෑ මොන හරි කම්මැලි කමක් එහෙම තියෙනවනම් ඔන්න online store එක තියෙනවා. ඔබට visit කරලා shop කරන්න පුළුවන්කම තියෙනවා.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: hina wenna menna welawa.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ educational tour එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ කව මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලෙට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක්
2: නැහැ. 98.2 98.4
3: අද විතරයි සිකුරාදා
4: සියත දිවයින පුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඩොලරය අදත් ඉහළට ශාන්ට ඇප එල්නිනෝ නිසා වැස්සි අඩුවේ
3: ජූලි අගෝස්තු වැස්ස ගොඩාක් අඩු වෙනවා
2: ඉරානයේ ඩ්‍රෝනියානා දෙකකට ඇමරිකාවෙන් ප්‍රහාර

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.

0: නාමයයි
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිලවිකාශක.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
4: අනුවටයි දශම හතරෙන්. අනතුරට

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඩොලරය අදත් ඉහළට. ශාන්ට ඇප. එල්නිනෝ නිසා වැසි අඩුවේ. පළමු 2020 ගැටුමේ ජය කොදෙව්වන්ට. ඉරානයේ ඩ්‍රෝන යානා දෙකකට ඇමරිකාවෙන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on theater.
1: එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන් ජූලි සහ අගෝස්තු මාසවලදී මෙරට නියං තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ආහාර සහ ජල කලමනාකරණය සම්බන්ධයෙන් රාජ්‍ය අවධානය යොමු කළ යුතු බවයි.
2: ශ්‍රී ලංකාව විදිහට අපට බලපාන්නේ අපේ නිතතික මෞසමේ වැස්ස අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අපට මැයි මාසේ වැස්ස ලැබුණා. ජූනි මාසෙත් අපි හිතන සාමාන්‍ය ප්‍රමාණයේ වැස්ස ලැබෙවි කියලා. ඊට පස්සේ ජූලි අගෝස්තු වැස්ස ගොඩාක් අඩු වෙනවා. එතකොට සාමාන්‍ය නියඟයක් වගේ එන්න පුළුවන් අගෝස්තු වල වගේ. එල්නිනෝ තත්ත්වයක් එනවා අනිවාර්යයෙන්ම මේවි. එල්නිනෝ තත්ත්වයක් ආවම ලබන යලකන්නේ, ඒ කියන්නේ මාර්තු අප්‍රේල් ලබන අවුරුද්දේ ඒත් වැස්ස අඩු වෙනවා. එතකොට අපට ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. කොහොම කළත් අපිට ඉදිරියේදී ජල කලමනාකරණයක් කරගන්න වෙනවා. ආහාර පිළිබඳව හැමදේම අපි ඒ ගැන දිගින් දිගටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දෙන්න ඕන නිවේදන ටෙක්නිකල් සපෝට් එක දෙනවා. එතකොට අනික් ඔය වාරි මාර්ග, කෘෂිකර්ම, ඊළඟට හෙල්ත් සෙක්ටර් එක, බලශක්ති, ඒ වගේ අංශ, ඒ වගේ පාර්ශවකරුවන් එක්ක අපි සම්බන්ධ වෙලා ඒගොල්ලන්ව දැනුවත් කරනවා ඉදිරි ක්‍රියා මාර්ග ගන්න කියලා.
1: ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්නිනෝ තත්ත්වය මේ වන විට ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර කාලගුණාංශ නිවේදනය කළා. අමරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය සඳහන් කළේ මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති බවයි. එය එල්නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවද එම ආයතනය සඳහන් කළා. විද්‍යාක්ෂයන් පැවසුවේ මෙවර එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හිවත් දරුණු එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. මෙම මාසයේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 5256 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍යංශ පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්ත අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39108 දෙනෙක්. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ තවදුරටත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් රෝහල්වල ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.
3: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50%ක සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ අවධානමක් තියෙන මේ තත්ත්වයත් එක්ක.
1: වාර්තාගත ලෙස ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මදුරු මර්ධන දින 3ක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ පසුගිය 8වනදා සිට 10වනදා දක්වායි. එම දින 3ේදී පරීක්ෂාවට ලක් කළ සමස්ත පරිශ්‍ර සංඛ්‍යාව 97871ක්. ඒ අතරින් පරිශ්‍ර 25626ක් මදුරුවන් බෝවිය හැකි අවදානමේ පැවති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. රුපියලට සාපේක්ෂව අමරිකා ඩොලරේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. අමරිකා ඩොලරේ විකිණුම් අනුපාතය අද දැක්වෙන්නේ රුපියල් 341.36ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වුණා. මේ අතර මෙරට තුළ ඩොලර් ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය නවරත්න බණ්ඩා පැවසුවේ අපනයන ආදායම කඩිනමින් ඉහළ නැංවීම ඊට විසඳුමක් බවයි.
4: ප්‍රතිපත්තියක් විදිහට නම් ගන්නේ වෙළඳ පොලේ තියෙන රුපියල් ප්‍රමාණය වැඩිවීම තමයි ඇත්තටම රුපියලයාගේ අඩුවෙන්න හේතුව කියලා අපි විනිමය අනුපාතික පැත්තෙන් කතා කරන්නේ. ඒතකොට ඒ වාගේ අවස්ථාවකදී අපිට කරන්න පුළුවන් දේ තමයි ඩොලර් නැත්නම් විදේශ ආදිද නිදහස් කරලා රුපියල් ප්‍රමාණය මිලදී ගන්න. ඒක තුළින් අපිට රුපියලයාගේ ස්ථාවර පවත්වාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් තීරණය කරලා තියෙන මොකද පාවෙන විනිමය අනුපාතික. ඒතකොට පාවෙන විනිමය අනුපාතික පවතින අවස්ථාවකදී ඇත්තටම මහ බැංකුවට ඒකට නැදිලක් දෙන්න බෑ. ඒ කියන්නේ එතකොට රුපියල්ට තියෙන ඉල්ලුම සැපයීම අනුව තමයි ඒකේ මිල තියෙන්නේ. එතකොට දැන් ලංකාවේ අපේ අපනයන අඩු වෙනවා කියලා කියන්නේ විදේශවලින් අපේ රුපියල් ඉල්ලන්නේ. හැබැයි අපි ආනයන වැඩි කරගෙන තියෙන නිසා මේක විශාල වශයෙන් අපි ඩොලර් ඉල්ලනවා. ඒ ඩොලර් ඉල්ලන්න ඩොලරේ අගේ වැඩි. රුපියල් ඉල්ලුම පහළ ගියන නිසා රුපියල්ගේ පහළ යනවා.
1: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා ඇපමත උදාහරණ ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේ ශ්‍රාතසංගිස් බෝධරගම විසින්. සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කළේ. ඔහුගේ විදේශ ගමන් තහනම්. විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට නියෝග කළා. දූෂණ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දෙනුම් දී තිබෙනවා. ඒ වරුණ ජයසුන්දර ගොනු කළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මේ බව දෙනුම් දුන්නා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙත්සම ගොනු කර තිබුණා. පෙත්සම ලබන බදාදා යළි කැඳවීමට නියමිතයි. උපරිමාධිකරණයේ විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ලිපියක් යොමු කරමින් ලිපිය යොමු කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුවයි. කතානායකවරයා ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසද විපක්ෂය ඉල්ලීමක් කළා. අධිකරණ සංකීර්ණවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය පවසනවා. අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාම යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
5: තද බදෙත් එක්ක සමහර වෙලාවට අපි දන්නවා හදිසි අවස්ථාවකදී මුද්‍රා කරන්න යන්න තියෙන වැසිකිලි පද්ධති පවා යම් තැන්වල බරපතල ප්‍රශ්න තියෙනවා. විත්තිකරු හැටියට එන්නේ බොහෝ වෙලාවට එන අය බොහෝ දෙනෙක් නිර්දෝෂී වෙනවා. ඉතින් මේ නිර්දෝෂී වෙන අයත් එක්ක සමහර අය එනවා සහයෝගයටත් එනවා දෙමව්පියොත් එනවා දරුවොත් එනවා මේ කණ්ඩායම් ඔක්කොම එනවා. මේ එන අයට යම් කිසි පාසුකමක් දීම වරදක් නැහැ. මොකද අධිකරණයේදී දඬුවම් දෙන්න ඕනේ නැහැ අධිකරණයට සහභාගී වෙන අයට. ඔබතුමාගෙන් විශේෂයෙන්ම අහන්න කැමති සමස්ත අධිකරණ ගොඩනැගිලි සංකීර්ණ පද්ධතියම අර අත්‍යවශ්‍ය පහසුකම්ට මීට වඩා ලොකු දායකත්වයක් ලබා දෙන්න වැඩසටහනක් සකස් කරනවාද කියන එක.
1: අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ අධිකරණ සංකීර්ණවල ඇති ගැටලු මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
6: රු මන්ත්‍රීතුමා දක්වපු ගොඩක් අදහස් නිවැරදි. 2022 පස්සේ සියලුම ව්‍යාපෘතීන් නැවත්තුවා. මොකද ආර්ථික බංකොලොත් භාවිත සමගම. ඊට පස්සුව අපි තමයි ඇවිල්ල මේක දැන් ආරම්භ කරගෙන යන්නේ. මං පිළිගන්නවා සමහර උසාවිවල පොදු ජනතාවට තියෙන පහසුකම් හොඳටම මදි. ඒ නිසා ඒවා වැඩි දියුණු කරන්න මමත් අමාත්‍යාංශ ඉංජිනේරු කණ්ඩායමත් අධිකරණ සේවා කොමිස සභාවත් ඒවා හඳුනාගෙන මූලිකතාවයන් හඳුනාගෙන අපි කටයුතු කරනු ලබනවා. ඒ වගේම මං පිළිගන්නවා උසාවියට එන හැමෝටම ඔහු විත්තිකාරයෙක් වේවා සැකකාරයෙක් වේවා සාමාන්‍ය පුද්ගලෙක් වේවා ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ભેදයකින් තොරව තිබෙන්න ඕනේ කියන කාරණාව.
1: බන්ධනාගාරගත රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාරවලට ගොස් නඩු විභාග කිරීමේ හැකියාවක් ඇද්ද යන්න පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ප්‍රශ්න කළා.
7: හයිකෝට්වලට රැඳවියන් අරන් යද්දී මරණයට පත්වීම ඒ වගේම මහේස්ත්‍රාත් උසාවිය තුලත් වෙඩි තැබීම් සිදුවෙලා තිබෙනවා. ඉතින් මේ කාරණා උඩ රිමාන්ඩ් බන්ධනාගාරවල తాවකාලිකව මහේස්ත්‍රාත්වරු පත් කරලා එහෙම තමන්ගේ අපැහිල්ලීම් වැනි අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවශ්‍ය පරිදි කටයුතු කිරීම පිළිබඳව කලින් යෝජනා තිබුණා. වැලිකඩ බන්ධනාගාරය වැනි අනිකුත් රිමාන්ඩ් බන්ධනාගාරවල මහේස්ත්‍රාත්වරුන්ට ගිහිල්ලා ඒ සැසිවාරයේ පවත්වලා අවශ්‍ය පරිදි කටයුතු කරන්න පිළියම් යොදනවාද කියලා මම අහන්න කැමතියි.
1: ස්ථාවර නියෝගවලට පටහැනි අතුරු ප්‍රශ්නයක් බැවින් ඊට පිළිතුරු ලබා දිය නොහැකි බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.
8: ඔබ අහන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් වුවද 33(1) යටතේ අතුරු ප්‍රශ්න මගින් අහන්න පුළුවන් මුල් ප්‍රශ්නේ ඇතුළත් නොවන කාරණා මතු කර නොලැබිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නය වැදගත්, ගොඩාක් වැදගත්. ඒ වුණාට මම මේ රීති අනුව මම ඔබට උත්තර දෙන්නේ නැහැ. නමුත් කරුණාකරලා මම ඔබගේ ආයචනා කරන එම ප්‍රශ්නය නැවත වතාවක් මට ඉදිරිපත් කරන්න නිසි ක්‍රමවේදය අනුව මම ඉතා කැමැත්තෙන් උත්තර දෙනවා. එහෙනම් සමා වෙන්න මම ඔබට උත්තර දෙන්නේ නැහැ. මොකද මේ රීති අනුව මම උත්තර දෙන්න මට බැඳීමක් නැති නිසා.
1: පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රී චමින්ද විජේසිරි සහ කථානායක ජගත් වික්‍රමරත්න අතර විවාදයක් ඇති වුණා.
9: ඔබතුමාගේ පොයින්ට් එක කියන්න ගරු විජේසිරි මන්ත්‍රී.
10: ඉන්දික තමයි මේ ස්ථාවර නියෝග 31 තියෙන 34(1) ගරු මේ එකේ තියෙන ප්‍රශ්නයක කියන එක. ඒ කියන්නේ එකක්ද ගරු කථානායකතුමද ප්‍රශ්නද? ඒ කියන්නේ ප්‍රශ්නයක නිසි ආරමුණ ප්‍රශ්නයක කිව්වම අතුරු ප්‍රශ්නේද මුල් ප්‍රශ්නේද කියන කාරණේ.
9: නෑ
10: ඒක මුල් ප්‍රශ්නේ කියලා ලියවෙන්න එපා ගරු
9: කථානායකතුමා. ඒ ප්‍රශ්නේ අනේ ගරු මන්ත්‍රීතුමා ආයත් ඔබතුමාට සිංහල තේරෙන්නේ නැහැ. මම අහගන්න. ගරු මන්ත්‍රීතුමා අහන්න ඉස්කෝලේ ගියාට ප්‍රශ්නේ තියෙන්නේ සිංහල තේරෙන්නේ නැති එකයි. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නයක නිසි අරමුණ විය යුත්තේ කියලා කියන්නේ ඔබ අහන ප්‍රශ්නය අතුරු ප්‍රශ්න නෙවෙයි.
10: එක ප්‍රශ්නයක්ද ප්‍රශ්න කරනවා.
9: ආය ඔබතුමාට ආයේ තේරෙන්නේ නැහැ සිංහල. ඔබතුමා මේ කාලේ නාස්ති කරන්න නැතුව ඉන්න.
1: ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මතු කළ ප්‍රශ්නයකට වැඩි කාලයක් ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ප්‍රශ්න කළා.
5: චර ලස්සන්ටේ ප්‍රශ්න අහන්න මිනිත්තු 21ක් දුන්නා. මේ වගේම අනිත් අයටත් ඔය අවස්ථාව මේක අලි නිසාද නැත්නම් පොළොන්නරුව නිසාද?
9: ගරු මන්ත්‍රීතුමා
5: මේක බොහොම හොඳයි. අපි අගේ කරම නැහැයි කියන්නේ.
9: ප්‍රශ්න අහන්න අතුරු ප්‍රශ්න අහන්න විනාඩි 2යි ගත්තේ ගරු මන්ත්‍රීතුමා. පිළිතුරු ලබා දීම 21ක් ගියා ගරු මන්ත්‍රීතුමා. අතුරු ප්‍රශ්න අහන්න විනාඩි 2යි.
1: මේ සභා නායක මාත්‍ය බිමල් රත්නායක.
11: අරු කතානායකතුමනි රවි කරුණාකමැතුමා මේ අලියා ලකුණ දරන පක්ෂිකින් තමයි පාලින්ද රැල්ල තියෙන්නේ. එතුමා අලින්ට විරුද්ධව කතා කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි අපිට තිබෙන්නේ. මෙතුමා අලි රැලෙන් චූටි අලි රංචුවෙන් වෙංගල වගේ මොකද ඊයේ මාස් 14 රැස්වීමෙත් අපි දැක්කේ නෑ ඔබතුමා.
9: හරි.
1: අධ්‍යාපනවේදී උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී සලකා බලන නිර්ණායක පිළිබඳ අධ්‍යාපන නියෝජ්‍ය මාත්‍ය මදුර සෙනවිරත්න පැහැදිලි කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරියල්ල විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
12: අධ්‍යාපන වේදී උපාධිධාරීන්ගේ උපාධි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කමිටුව මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරලා තියෙනවා. මෙතෙන්දි මම ඉස්මතු කරන්නම් සලකා බලන අධිකාරියන් සම්බන්ධයෙන් නිර්ණායක සම්බන්ධයෙන් විශේෂයෙන්ම ක්‍රෙඩිට් සංඛ්‍යාව අවුරුදු 4ක් විය යුතුයි කියන එක ඊළඟට මාර්ගගත නොවන මේක ප්‍රශ්නයක් විදිහට තමයි මාර්ගගත උපාධි ඊළඟට සති 10ක අඩු ගණනේ සති 10කවත් ඉන්ටර්න්ෂිප් එකක් ලබා ගත යුතුයි කියන කාරණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නිර්ණායක රජ කොමිෂන් සභාවද ලබා දීලා තියෙනවා මේ වෙනකොට.
1: මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
13: නිවුස් එකක් බලන්න බෑ. හැමෝම එල් නීනෝ, ජනාධිපතිත් එල් නීනෝ, ඇමතිවරුත් එල් නීනෝ, තවත් අය එල් නීනෝ. වෙනමම සෙග්මන්ට්ස් යනවා නිවුස් වල. හැබැයි මම ආරම්භරින් කියන්න කැමති මහාචාර්ය අවේ වික්‍රම මැතිතුමත් මමත් සම සභාපතිත්වයේ දරන වැඩිපුරම මන්ත්‍රීවරු සහභාගී නොවන ක්ලයිමට් කෝකස් එකෙන් තමයි අපේ රටේ නිර්මාණය වෙන එල් නීනෝ ප්‍රශ්නය ගැන, එල් නීනෝ විතරක් නෙවෙයි ලා නීනා ප්‍රශ්නය ගැන අපි පූර්ණ විග්‍රහයකට ලක් කර පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.1කින් ඉහළ යනවා. 1997-98 2015-16 වසරවල පැවති විනාශකාරී තත්ත්වයන් වලට සමාන සුපිරි එල් නීනෝ එකක් අපේ රටත් පාත්‍ර වෙනවයි කියන එක දල වශයෙන් 63%ක සම්භාවිතාවක් තිබෙනවයි කියන එක. දැන් ජාත්‍යන්තර ආයතන National Oceanic and Atmospheric Administration NOAA එක දැන් පෙන්නලා දීලා තිබෙනවා.
1: දිවයිනපුරා පිහිටි වැඩිහිටි සුරකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුන් සඳහන් කළේ ලබන 15 වනදාට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි අපයෝජන වැළැක්වීමේ දිනේදී මාර්ගගත ක්‍රමයේ එම සමීක්ෂණය ආරම්භ කරන බවයි. වැඩිහිටි තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත අනුව වැඩිහිටියන්ට නේවාසික සත්කාර සපයන ආයතනවල වැඩිහිටියන් 5 දිනකට වැඩි සංඛ්‍යාවක් සිටිනම් එම ආයතන ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා. මෙම සමීක්ෂණයේදී වැඩිහිටි නිවාසවල සිටින වයස අවුරුදු 50ට අඩු ආබාධ සහිත තැනැත්තන් වෙනත් ස්ථානවල රැඳවීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතයි. මේ අතර හොරණ බටගොඩ ප්‍රදේශයේ පසුගියදා ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ 4 දෙනෙකු තවදුරටත් හොරණ දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩිහිටි නිවාසයේ හිමිකරු අපමත මුදාහැරීමට අධිකරණය ඊයේ නියෝග කළා. ගෘහස්තව සිදුවන ගිනි ගැනීම් වළක්වා ගැනීම සඳහා ගත යුතු ආරක්ෂිත පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතු බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රධාන ගිනි නිවීම් සේවා නිලධාරී PDKA විල්සන් පැවසුවේ බොහෝ ගිනි ගැනීම් හටගනුයේ ජනතාවගේ නොදැනුවත් භාවය හේතුවෙන් බවයි.
14: ගෑස් එකක් රීක් එක හඳුනාගත්තේ ගමන්ම අපි කළ යුතු දේවල් තියෙනවා නොකළ යුතු දේවල් තියෙනවා. කළ යුතු දේවල් තමයි පුළුවන් තරම් ඉක්මනට හැකියාව තියෙනවා නම් ගෑස් එකේ මේන් රිලින්ඩර් වැල් එකෙන් වහන එක. ඒක තමයි කළ යුතු අංක එක. ඒකම පුළුවන් තරම් ඉක්මනට මේක ගෘහස්ථය ඇතුලේ තියෙනවා නම් දොරවල් ජනේල් අරිනවා එළියට තියෙන ඒවා. ඒ කියන්නේ සාමාන්‍ය වාතාශ්‍රය ලැබෙන්න සලස්වන එක. ඒකම පුළුවන් තරම් අනිත් අවට තියෙන අය දැනුවත් කරන එක. මේ ගෑස් එකේ තියෙනවා. එතකොට කුඩා දරුවෝ දෙමව්පියෝ ඒ හැකියාවන් අඩු අය ගොඩ දෙනෙක් ඉන්නවනේ ඒගොල්ලෝ ඒ තැනෙන් ඈත් කර තබා ගන්න එක. බැරි වෙලාවල් විදුලි ස්විච් එක මෙයා දාලා තියෙනවා නම් මේ ගෑස් ගන්ධය තියෙන ස්ථානයේ ඒ ස්විච් එක අහපව් ඕෆ් කරන්න යන්න හොඳ නැහැ. විදිනු තියෙන්න අරින්න ඕනේ. බැරිවලාව ගෑස් ස්විච් එකක් දාලා නැත්නම් ඒ කියන්නේ විදුලි බල්බයක් දාලා නැත්නම් ඒ ස්විච් එක ක්‍රියාත්මක කරන්න යන්න හොඳත් නැහැ. අඩුම ගානේ තමන්ගේ හෑන්ඩ් ෆෝන් එකවත් මේ ගඳ මේ ගෑස් ලීක් තියෙන ප්‍රදේශය තුල ගඳ තියෙන ඒරියා එක තුල භාවිතා කරන්න හොඳ නැහැ.
1: ගින්න හට ගැනීමට මූලික වූ සාධක අනුව ගින්න පාලනය කළ හැකි ආකාරය වෙනස් වන බවද ප්‍රධාන ගිනි නිවීම් සේවා නිලධාරි PDKA විල්සන් සඳහන් කළා.
14: දැන් තෙල් ගින්න ගැදුවොත් තෙල් ගින්න නිවන්න ක්‍රම තියෙනවා. එතකොට දැන් නිවාසයක් තුල ඒ ගිනි නිවන්න උපකරණ එහෙම නැහැ නේ. එතකොට තෙල් වාගේ දෙයක් ගිනි ගත්තොත් Tamanda තියෙන්නේ ওই වැලි වාගේ දෙයක් භාවිත කරලා ඒක වහලා දාගන්න. එහෙම නැත්නම් විදුලි ගින්නක් වාගේ නම් දැන් විදුලි ගින්නටත් තියෙන අර කාබන් ඩයොක්සයිඩ් වාගේ විදුලිය ගමන් කරන්නේ නැති මාධ්‍ය තියෙනවා. අන්න ඒවා භාවිත කරලා ගින්න නිවන්න. එතකොට අපිට නිවාසයක් තුල එහෙම උපකරණයක් නැති වෙන අවස්ථාවේදී මේන් ස්විච් එකෙන් විදුලිය විසන්දි කරලා හෝ නැත්නම් උනා නම් ඒක ඊට පස්සේ එතනින් ඒ විදුලිය සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වීම මගහැරෙනවා. ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට ළඟමැති ගිනි සේවයට කතා කරලා හරි මේ පිළිබඳව යම් හැකියාවක් තියෙන කෙනෙකුට ආයතන කතා කරලා මේක පාලනය කරගන්න එක තමයි කරගන්න
0: වෙන්නේ.
1: මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඉරානය පවසනවා. ඉරාන විදේශ මාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි සඳහන් කළේ ඇමරිකා ජනාධිපතිවරයා ගිවිසුමක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි. යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග දින කිහිපයකින් ගිවිසුමක් අත්සන් කළ හැකි බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අද අලුයමයි. සාමය වෙනුවෙන් ඉරානය සමග පැවති සාකච්ඡා තීරණාත්මක අදීරක පවතින බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. සැලසුම් කළ පරිදි ඉරානයට ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කර බවද ඔහු ප්‍රකාශ කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය සමග ගිවිසුම අත්සන් කරන දිනය සහ වේලාව කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර ඉරානයේ ඩ්‍රෝන යානා දෙකකට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකා හමුදාව ප්‍රකාශ කළා. හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ වාණිජ්‍ය නෞකා ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය උත්සාහ කළ බවයි එහි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කළේ. ඔහු පැවසුවේ ඒ වැළැක්වීම සඳහා අදාළ ඩ්‍රෝන යානා දෙකට ප්‍රහාර එල්ල කළ බවයි. අනවසරයෙන් හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ නෞකාවක් නතර කළ බවට ඉරාන හමුදාවද ප්‍රකාශයක් නිකුත් කළා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු 20-20 තරගින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 7ක පහසු ජයක් ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 148ක ඉලක්කය කොදෙව් පිතිකරුවන් විසින් පසු කර ගියේ පන්දු 4ක් ඉතිරිව තිබියදී. බටහිර ඉන්දිය කොදෙව් ඉනුම වෙනුවෙන් නායක ෂේ හෝප් පන්දු 54කදී ලකුණු 65ක් රැස් කළා. පන්දු යැවීමේදී වනිදු හසරංක ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙළුවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ආර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 147ක්. කමිදු මෙන්ඩිස් ලකුණු 51යි. තරගයේ පැවැත්ුණේ ජමේකාවේ සබීනා පාක් ක්‍රීඩාංගණයේදී. 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඒකාණ්ඩයෙන් දෙවන තරගයෙන් චෙක් ජනරජය පරාජය කරමින් දකුණු කොරියාව ජය ලැබුවා. ඒ ගෝල 2-1 වාර්තා කරමින්. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ගෝල 2-0 ලෙස දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය ලැබුවේ මෙක්සිකෝවයි. එහිදී මෙක්සිකෝ වෙනුවෙන් ජූලියන් කිවිනෝ සහ රාවුල් ජිමිනෙස් ගෝල වාර්තා කළා. පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය යරාත්‍රයේ මෙක්සිකෝවේදී පැවැත්වුණා. යළි සිරස්තල ඩොලරය අදත් ඉහළට. ශාන්ට ඇප එල්නිනෝ නිසා වැසි අඩුවේ. පළමු 2020 ගැටුමේ ජය කොදෙව්වන්ට. ඉරානයේ ඩ්‍රෝනයානා දෙකකට අමරිකාවෙන් ප්‍රහාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්තිමින් නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවසහයයි 30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: ඉතින් ඉරත් එක්ක මට වැඩක් කරන්න ඕන අලුත් කලාවක් ඔස්ට්‍රේලියා කොන්සර්ට් එකේදී යනගමන්. ඉතින් ඊට පස්සම මම ආදී මෙලඩි එක හදන්නේ. මම තමයි මියුටික් කරේ. ඉතින් ඒ වගේ මට හෙල්ප් කරා මියුරන්ද වික්‍රමචින්. ඇත්තටම වෙනත් සින්දුවක් මම මෙයාගේ සින්දුවක් සින්තරලා නෑ.
1: රැප් එකක් එක සින්දුවක් කළේ පළවෙනි පාරටනේ. කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක?
0: ඇත්තටම වෙන එක්ස්පීරියන්ස් එකක්. මොකද මගේ ෆෑන් බේස් එක හිතන්නේ මම රැප් එකක් එක සින්දුවක් කරයි කියලා. නමුත් මට ඕනම වෙනසක් කරන්න. ඉතින් ඒක තමයි මම මේ කරපු දේ. ඇත්තටම මතක් කරගන්න මේ ලින්ක් සම්පත් වෙනඳ පුළුවන්. ඉතින් මෙයාත් මට ලස්සන වීඩියෝ වටෙන් ටික හදලා දුන්නා. මම හිතනවා මගේ ෆෑන්ස්ලා මේ සින්දුව ගොඩක් ආදරෙන් බාරගනින් කියලා.
2: සින්දුවට මියුසික් වීඩියෝ එකකුත් එනව නේද?
0: මං හිතන්නේ තව ඉදිරි මාස දෙක තුනක් ඇතුළත මේක මියුසික් වීඩියෝද අනිවාර්යයෙන්ම රිලීස් වෙනවා මගේ YouTube channel එකේ.
3: ඉඟසුඟ පත්තන්නට නලවන්නට ආසයිද ටික ටික ලඟ වෙන්නට ඕනා.
4: Talk of the town.
2: මෙච්චරකල් බොලිවුඩ් ස්පයි යුනිවර්ස් එකේ වැඩපෙන්නුවේ ඇක්ටර්ස්ලා දැන් මේ ගේම් එක වෙනස් වෙන්නයි යන්නේ.
1: මේ පාර සුපිරිම ස්පයි මිෂන් එකට යන්න හදන්නේ ආලියා බාත් එක්ක ෂර්වරි.
2: ඇක්ටර්ස්ලා දෙන්නෙක්ම මේන් කැරක්ටර්ස් කරන ඇල්ෆා මූවි එක ගැන මේ විදි ගොඩක් දෙනෙක් කතා වෙනවා.
5: වොල්ෆ්ගේ බේටි වොල්ෆී උතිය සර්.
1: ආලියා එක්ක ෂර්වරි මේ ෆිල්ම් එක වෙනුවෙන්ම වෙපන්ස් ට්‍රේනින්ග් වගේම ෆිසිකල් ට්‍රේනින්ග් කරලා තිබුණා.
2: ප්‍රොඩියුසර්ස්ලා කියලා තිබ්බේ හෙවි බජට් ෆිල්ම් එක ඇල්ෆා මූවි එක ක්ලෑෂ් වෙන එක වළක්වන්න ෆිල්ම් එකේ රිලීසින් ඩේට් එක වෙනස් කරා කියලා.
6: Happy birthday.
4: Talk of the town.

0: බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
2: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,000 999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-2-7000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: මතකද AS තියා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියතම
1: 98.2 94 සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමු කොටේ ප්‍රේක් නැවගේ
2: පතිමු රේ සුන් ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: අපේ ජීවිතේ වීරය.
1: අපචර ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලට එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලෙන් ස්කෝලෙ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
3: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
7: නෑ. අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. business mind එක reboot කරගන්න කතා කරන්න. tickets 0770476 0700 මාධ්‍ය ශක්තිය සියත ටීවී සියත FM kiss FM
8: මතක් කරලා බලන්න ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
9: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
8: ඔව් ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සයෙක් නේ. ඒක සිහි කල්පනාවක් නෑ.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහ

0: හෙට උදේ අතට
1: අදහුන හොර ඒනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
2: අනේ සර් පස්සෝල්ටිගේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තානම් කියලා.
1: ඉතින් මිනිස්සුන් මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
2: මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
1: ඈ?

0: था टॉप स्टोरी।
1: දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීම. කන්කසන්තුරේ සිට මන්නාර මහරහා කල්පිටිය දක්වා බෙර්ලටෝ පෙන්වන බුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම බුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යාම හේතුවෙන්. සෙසු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර 5/22 වන ක්‍රිකට් තරගයේ ලැබෙන 14 වෙනිදා පැවැත්වීමට නියමිතයි. අද පැවති පළමු තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩලු 7ක ජයක් ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 148 ක ඉලක්කය කොදෙව් පිතිකරුවන් විසින් පසු කර ගියේ පන්දු 4ක් ඉතිරිව තිබියදී. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 32කට කඩලු 2ක් බෙදහෙළුවා. පළමුවෙන් පන්දුර පහදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු 9ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 147. තරඟයේ පැවැතුනේ ජමේකාවේ සබිනා පාක් ක්‍රීඩාංගණයේදී.
0: සියතා ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4
3: පාන් නැවගේ කමුකොකේ ප්‍රේක් නැවගේ පතිමු රේ සුන් ස්පයින මචං අද විතරයි සිකුරාදා
4: සියත දෙවයින පුරා.

0: එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මත උනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවයේ කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්නම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
3: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
6: මතක තියාගන්න, ගරු විපක්ෂනායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නැහැ.
7: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
8: විදේශික වෙන්නේ නැත්නම් මාලකට නිසන්නේ තේ පැත්ත.
4: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
9: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
10: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනවා වෙනුවට මම හිතන්නේ උතරම මේ විවාද කිරීම පළක් නැති වෙලා තියෙනවා. මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් ඇවිල්ලා කියලා යනවා.
11: බය නැතුව මේ ආණ්ඩු විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
4: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර 2 සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, number 221 Dharmapala Mavata Kolamba 7.
12: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
13: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
14: අයියා මට ඇපල් මලක් දෙන්න.
15: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
14: අයියා මට මල් ගොඩාක් දීලා.
15: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
14: හච් 15 පිස්සුවක්ම තමයි.
16: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගේ කෙල ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.

0: දැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

0: වචුම්කා
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: පාන් නැවගේ කමුකොකේ
3: ඕ
2: ප්‍රේක් නැවගේ
3: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩ මචං අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒත් ඇස්තෙර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු විලයි
4: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අතික. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්.
5: අනුග්‍රහය. පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන ඉන්නද?
6: ඇයි කන් දෙක පුරවලා කන්නද?
5: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා
7: සින්දු සියත
8: එකම
5: ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ
2: හෝ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: අපේ ජීවිතේ වීරය.
1: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: සියත පත්තරේ විදහසා උදේ 7:50ට. අනුග්‍රහය සීඩීබී එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
6: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: 2026 ෆීෆා උණුසුම ජූනි 12වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
9: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
12: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනි.
15: ලොකේ කොනේ කොහේ හෝ Friday වන සියතම
14: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
16: සියත
14: දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: හවස දෙකයි වෙනාඩි දෙකයි.

0: Theater Top Story.
1: කොළඹ අපරාධ කොට්ටාශය අධ්‍යක්ෂට නොතීසි. ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැවැත්තා තවදුරටත් රැඳුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ටාශය දැනුම් දී තිබෙනවා. ඒ සිද්ධියට අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම ඉදිරියේ කැදව අවස්ථාවේදී සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඔස්මන් ගුණසේකර නැමැත්තාගේ නිවස හා භූමිය පරීක්ෂා කර තිබුණා. එහි තිබී ලේඛන කිහිපයක් හමු වූ බවත් ඒ අතර කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ රතු නිවේදනය තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ගනේමුල්ල සංජීව නැමැත්තාට පෙර තිබූ නඩු, දැනට පවතින නඩුවල තොරතුරු සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් මෙන්ම දුරකථන අංක සම්බන්ධයෙන් ලේඛනයක්ද ඒ අතර තිබී හමු වුණා. පොලිසිය සඳහන් කළේ ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳ සැකකරු අවධානයෙන් සිට ඇති බවයි. ඔහුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරු පැදියක් සහ ගිනියවියක් හමු වූ බවත් ඒවා පිළිබඳ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවත් පොලිසිය පැවසුවා. සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙවන්දි නැමැත්තිය තවදුරටත් දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔස්මන් ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ටාශයේ රඳවා සිටින සිය සේවාදායකයා හමුවීමට ගිය අවස්ථාවේදී ඊට අවසර නොලැබුණු බවයි. එම චෝදනාව ප්‍රතික්ෂේප කළේ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින්. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මීළඟ නඩු දිනේ කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා. පැමිණිල්ල ලබන 26 වනදා යලි කැඳවීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4 සියත

good afternoon. හවස 2:00 වෙනාඩි 12 වෙලාව. කලින් පැය භාගයේ සින්දු භාගේ භාගේ වගේ හුණද? ඈ? නිකං හිතා ගන්න බැරි වගේ සින්දු එහෙම නිකං එහෙම මෙහෙන් යවනද? ආ, ඒව ගණන් ගන්න එපා. එහෙමත් වෙනවා. මං එන්න කලින් කොහොමත් මේ මැෂින්ස් පවා පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? නටනවා, දඟලනවා. පොඩ්ඩක් ඉතින් එක එක වැඩ කෑලි දානවා. හැබැයි හවස 2:00 පස්සේ මැෂින්ස් එක්ක සින්දු එක්ක වැඩ කෑලි දාන්නේ මම. ආයි තින් වෙන කාඩවත් හැරෙන්නවත් බෑ. හරිද? හැපිලා බලමුද? මේ හොඳට ඕම වැස්ස. හැබැයි තින් මේ වැස්ස තව කීප දවසයි කියලා හිතෙද්දි නේද අම්බෝ ඔළුව විකාර වෙනවා. ඊට පස්සේ එක දිගටම පායනවා කියලා කිව්වහමනේ ඇඬෙනවා. ඉතින් වැස්සෙම හරි කමන්නෑ, මේ පැත්තට ඇවිල්ලා යන්න එන්න. වට්සප් මෙසේජ් එකක් දාන්න. අද විතරයි. අද මිස් වුණොත් බබා, ආයි තින් ලබන සඳුද තමයි හොඳේ මේ කෙල්ල වල්ල ගන්න පුළුවන් වෙන්නේ. එනිසා අද මෙසේජ් එකක් කොහොම හරි දාන්න. 0711 982 4

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ වුණ රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතයේ පවතින රට තුළ එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. මේ මොලේ වුණ රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝ වෛරස් කියන මොලේ වුණ රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝ වෛරස් කියන මේ මොලේ වුණ රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙනුවිට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: කමර්ෂල් බැංකුවේ නුබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
4: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 92 492 0.7 1 1 327

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 1114700550 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම් 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා නාමයේ 0.79ක ආසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා
9: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
10: සියත පොකට් මනි අනුග්‍රහය
11: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25%ක පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19ට කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
12: සියත දෙව

0: ඕකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ෂෝයික
1: යකෙවලින්ගන්නවා
2: ගොදත් අදරේ සුදකෝචේ
1: ඉතාලියගන්නවා
3: සාතුස්ටයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරිය
4: සුදු කච්චි මනි හරංයෝ
1: ජැපන් රොමේනිය
0: ලෝකෙටම එකයි සැම කෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

දවස දෙකයි විනාඩි 25යි වෙලාව. නුගේගොඩ නිල්ලු හලෝ. ඔයාගෙන් තමයි අද මම වැඩ පටන් ගන්නෙ. ඔයාට තමයි මුලින්ම සින්දුවක් දෙන්න කියලා බැලුවේ. ඉතින් කොහොමද කෙල්ලේ? හොඳට ඕම වැස්ස නේද? අද උදේ ඔෆිස් එන්න කම්මැලි හිතුන් නැද්ද? වැඩට එන්න කම්මැලි හිතුන් නැද්ද? හිතුනද? ඈ? ඒ උනාට ආවා නේ. මට හිතෙන්නේ මේ මට වගේම තමයි ඔයාටත් නේද? වැඩට එන එක තමයි තියෙන එකම සතුට නේ? නැත්තම් ඉතින් ගෙදරට වෙලා මොනවා කරන්න දන්නේ නේද? ඉතින් කොහමද යාළුවා? සනීපෙන් ඉන්නවද සමාලි? මගේ ආදරේ දෙන්න යාට හොඳේ. දෙන්නම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට කඩවත. කොමකෝයි කේනංග මෙසේජ් එකක් දාලා තියෙනවා. ශාමික. ඔයා කැබ් එක යන ගමන්ද? ඔයාද කැබ් එක යන්නේ සුසන්ත අයියාද? 58:18. සුසන්ත අයියට කිස් එකක් දෙන්න කියලාත් කියලා තියෙනවා. ඕකේ. ඔයාට ඕන නෑ නේද? ඔයා ඉතින් කියලා තියෙන්නේ මේ සුසන්ත අයියට විතරයි නේ කිස් එකක් දෙන්න කියලා. ඔයා ඉල්ලල නෑ නීති මන් දෙන්න. වහිනෝ කියලා මෙසේජ් එකක් දාලා තිනවා මොරටේ නොයල් ලාඩ්ස් එකේ කට්ටිය. ඕ මෙහෙටත් වහිනෝ. මොනාද කරන්න ඉතින්නේ? හැබැයි මේ වැස්සට මං ආසයි. වැස්ස නැති වෙන දවසට තමයි අපිට නේ අපිට ඊට පස්සේ ආයන එකේ රඟේ තේරෙන්නේ. හා තව ඉතින් මාසකින් එකහමාරකින් බලන්න බැරිය නේද? හැමෝටම කිස් දෙන්නේ අපිටත් එකක් දෙන්න. සැනික්ස් නක්බායගේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊයේත් මෙසේජ් දැම්මා මට මතකයි. කොහමද කොහමද? කොල්ල ටික සනීපෙන් ඉන්නවද? එතකොට සීයා? සීයා කොහමද? සීයාත් නිකන් නේ කොල්ලා වගේ තමයි. ඊයේ මට ෆොටෝ එකක් එවුවා මේගොල්ලොන්ගේ. ආයිති. ඔය ජොලියේ ඉන්න පාටක් තමයි සීයාගේ මූණෙන් පේන්නේ. හැට පැන්නත් වඳුරා බිම ගමන් නොයේ කියනවා. සීයාට වඳුරා කියලා නෙවෙයි කිව්වේ හොදේ. ඉතින් ආදරෙන් යාවත් එකතු කරගන්නෝ කොල්ලා වගේ ඉන්න අපේ සීයා. මොකද යාගේ නම පාලනේ. පාල සීයා ආදරෙන් එකතු කරගන්නෝ. අනිත් සෙට් එකක් තියෙනවා. කුමාරයි, අරුවන්, අරුන් ඊළඟට දිනේෂ්. මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා යසිරුත් එක්කම. අද වැස්ස. ඒ වුණාට අද ෆ්‍රයිඩේත් එක්කනේ. මම නිකන් හිතුවා අද ටිකක් සද්දබද්ද අඩු සින්දු ටිකක් ප්ලේ කරනවද කියලාද. ආයේ මට හිතුණා ෆ්‍රයිඩේ ගැම්ම නැති කරන්න ඕනේ නෑ කියලා. ඒ නිසා මං හිතාගත්තා මේ වගේ නටන්න පුළුවන් සුපිරි මෙඩ්ලි එකක් ප්ලේ කරන්න ඕනේ කියලා. යකා ක්‍රූ. මේක සුපිරියක් ඈ.

හිමින් නටන්න හිමින් නටන්න. මේක නම් ආයේ නේද නටන්නම කියාපු මෙඩ්ලි එකක්.

හති මට හති නටලා හති දැන් චුටි බ්‍රේකයක් ගමු. ඊට පස්සේ ආයෙ සින්දු හමු වෙලාව හවස් දෙකයි වෙනාඩි 36යි.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ

0: ත්‍රයි මණ්ඩලය.
1: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් යන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල්ලයක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න prime group 13යි.

0: පොලියක් කොම්බැන්ක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
3: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
4: මතකද ඒ ඇස් දිහා බලාගෙන

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියතම
1: 98.0 දශම දෙකෙන් 98.4 දශම හතරෙන් සියත දිවයින පුරා

kisse kak deney kak kena ne desin den kiyanne? Rap eke? Smoke a? Eme kanne kiyanne? Mage program ekata galapenama sinduwa. Neda? මේක ඉතින් සින්දු වලට වඩා වැඩියෙන් දෙන්නේ උම්මනේ.

0: අපේ ජීවිතේ වීරය.
1: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ඉස්කෝලේ ළමයි එන්නේ නැහැ ඉස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
3: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
6: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි
7: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
8: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: පරම්පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97

0: හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
1: අනේ සර්, බස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තානම් කියලා.
0: ඉතින් මිනිස්සුන් මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
1: ආ, මේක නම් ඉතින් මේ පෝස්ටර් එක ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
0: ඈ?
2: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
3: 98.4
4: පාන් නැවගේ කමුකොකේ
2: ප්‍රේක්
4: නැවගේ
2: පතිමුරේ සුන්ස්මයින මචං අද විතරයි සිකුරාදා
3: සියත දෙවයින පුරා
5: කියලා තිබ්බා ඔය ගැම්මටම AI song එකකුත් play කරන්න කියලා. මං හිතුවා මේ සින්දු play කරනවා කියලා. රණාජි හදලා තියෙන AI songs වලින් මං ආසම එකක් මේක කියලා හදව ගත්තේ. හරිම ලස්සනයි.

ඒක ඇත්තටම ලස්සනයි කියලා. ඕ අනේ පුදුම ලස්සනක්. කරිඳු ඒ මදිවට මගේ ෆොටෝ එකට ඊයේද පෙරේද දාපු එකට කියලා තියෙනවා පෙට්ටි කිකිලියෙක් වගේ කියලා මම. කිකිලියෙක් කියනක ඕකේ, පෙට්ටි කියන එක ඒක ඕකේ නෑ. හොඳේ කිකිලියෙක්. කොල්ලා මම කිකිලිය නම් ඉතින් ඔයා ඉතින් පිරිමිසතා තමයි, හරිද? ඩීකේ ඔයාවත් එකතු කරගන්නවා ආදරෙන්.

0: Theatre Top Story.
1: SM2 Adichodana. SM චන්ද්‍රසේන හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඒ අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායලයේ ගාසා තීරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටිනවා. ප්‍රහාරවලින් මියගිය ගණන 21ක්. මධ්‍යම ගාසා තීරයේ අල් බාලාහි ප්‍රහාර හේතුවෙන් කෘෂිකාර්මික ඉඩම් රසක් විනාශ වී ඇති බවයි පලස්තීන මාධ්‍ය පැවසුවේ. දැන් ක්‍රීඩා පුවතක්. 5:20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි. එම තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අත නම් කළා. චමරි අතපත්තු නායකත්වයේ දරන කණ්ඩායමට විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හරි ඇතුළු ක්‍රීඩිකාවන් කණ්ඩායමට ඇතුළත්.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4 සියත

අජිත් මලින්ද, රොෂාන් ප්‍රනාන්දු, සියතද සුදුකොච්චිද, රොෂාන් ප්‍රනාන්දු ද ඒක වඩා නැගලා ගියානේ. අවුවද වැස්සද රොෂාන් ප්‍රනාන්දු? ඕකේ, ඊළඟ සින්දු ලස්ති. රමණයාවේ දිනේෂ් කියලා තියෙනවා. හෙටත් හොඳටම වැස්සලු අද උදේ ඉඳන්. ඔන්නෝකයි ඉතින් තත්ත්වේ නේද? එක එක පැතිවලටනේ හොඳටෝම වැස්ස. සමහර පැතිවල හොඳටෝම පෑවිල්ල. අනේ මන් දන්නේ මොනවා වුණත් ඉතින් නේද, ජීවිතේ ඉස්සරහට ගෙනියන්න එපැයි අපි කොහොම හරි. වැස්සත් පැව්වත් ජොබ් එක කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ නේද? මේ මන්ද ඉතින්නේ ලයිෆ් එක. වැඩි ඔය ගැන හිතන්න නැතුව අපි මේ මොහොතේ ජීවත්වෙම සතුටින්. සින්දුවක් අහගෙන පොඩක් චිල් එකේ ඉමු. අද ෆ්‍රයිඩේනේ. ඉට්ස් ෆ්‍රයිඩේ මචං. රමණයාවේ දිනේෂ් එක්ක කිඹුලාවත් එකතු කරගන්නවා. උදේ කාන්ති අසිතත් ඉන්නවලුයත් එක්ක. හොමග මාන්ටි දයානිවත් එකතු කරගන්නවා. තව ගොඩාක් කට්ටි ඉන්නවා, ඒගොල්ලෝ ගැන පස්සේ කියන්නම්.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
4: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන් Global University Partners කතා කරන්න 0718 492 492 0721 132 77
5: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තැගි වැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ
9: සුබ දවසක් දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
11: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
12: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
13: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා
15: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කර ගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19 කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
19: සියත දිවයින පුරා

හට කොනින් හිනා වෙලා ෆොටෝ එකක් එවන්නද? කැතයි එහෙම. මෙයා WhatsApp messages තෝගයක් ඇවිල්ලානේ. පොඩ්ඩයි මේ පොඩ්ඩයි හිටිය කටපියාගෙන. එඩින්ගට messages තෝගයක් ඇවිල්ලා තියෙනවා. මවනල්ල top choice එකේ චතු එකතු කරගන්න ඕනේ. මම අද ඩාන්ස් කරනව නේද කියලා එයා අහලා තියෙනවා. ඔව් ඔව් ඔව්. අද නටන ගමන් තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඊළඟට පූල් එකේ බුද්ධික හලෝ. ඔයා ප්‍රොජෙක්ට් විසිට් එකට යනවද? කෝස්සල මල්ලිත් ඉන්නවද? ඕ යහන්ද උනේ නෑලු.

බුද්ධික ඊ අහන්න බැරි වුණානේ. ඔයාට තමයි එහෙනම් මේ සින්දු හොඳටම සෙට් වෙන්නේ. මං කියනවා කියලා හිතා ගන්න. මැණිකයාගේ කන දන්නේ නෑ. නමුත් අකේ බාල වෙන්නේ නෑ. වාඩි කියන්නේ හරිද? අද ඉන්නවලු පස් දෙනෙක්ම චින්තක, සිරි, අනිල්, කෝසල. ඔක්කොම එකතු කරගන්නවා.

එක්ස්ට්‍රා හෙන්න කියන්න කියාපු සිද්ධුවනේ හා හැරගියාට මා තනි උන්නේ දාලා ගියාට තින්නේ නේද අනේ අපිට නම් ගානක්වත් නැහැ නේ ඕකේ මට බුද්ධික කියලා තියෙනවා මේ මා වහන ලෙඩේ තියෙනවනේ යාට එන හැමතිස්සම අහන්න ඕනේ නෝට ඊය අහලා නැහැ පිස්සු කොල්ලා මේ එයා ඒ ලෙඩේ බෝකරාලු යාගේ වටේ ඉන්න අයට ඒ කට්ටියගේ නම් ටික තමයි මම අර සින්දුව මැද්දදි කිව්වේ ඉතින් හොඳයි හොඳ ලෙඩක් බෝ වෙලා තියෙන්නේ ඔගොඩ බෙහෙත් ගන්න ඕනේ නැහැ සතිය දවස් පහේම හවස දෙකට සියත ඇහුවනම් හරි එච්චරයි හොඳේ වෙන වෙන බෙහෙත් ගන්න දෙයක් නැහැ ඒ අතරේ මගෙන් අහනවා බුද්ධික මේ තල් කන්න ආසද කියලා. ඒ මං කාලා නෑනේ. පොල් නම් කාලා තියෙනවා. කඩලත් එක්ක පොල් දාගෙන මරු. ඊට පස්සේ පොල්ුයි මිරිස් මාළු හොදී පානුයි එහෙමත් රහයි නේද? තව තියෙනවා ඉතින්නේ පොල් එක්ක නම් කන්න ඕන තරම් දේවල්. මේ මුංගට කනවා තම්බලා නේ පොල් එක්ක. මම නම් ආස මුංගට සීනිත් එක්ක කන්න. එනවාට සීනි කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයිනේ. දැන් ඒ හින්දා එච්චරම සීනිත් එක්ක කන්නේ නැහැ. දැන් ඇයි මේ කෑම ගැන අපි කතා කරන්නේ? තල් ගැන කියලා එව්වනේ මෙයා. එයා මං හිතන්නේ ගියපු දිහා තල් තියෙනවලු. ගේන්නද කියලා අහලා තිනවා තල් ගෙඩි. ඇත්තටම රහයිදානේ. කෝ කාපු අය කියන්න බලන්න මට. කොහොමද කියලා. මටත් ඉතින් ට්‍රයි කරලා බලන්න නම් ආසයි. කොන්නේ ගේන්න බුද්ධික නේදානේ ලලිත් ප්‍රියංකර ඔයා කාලා තිනවද තල් ඔයා කියන්නක විස්තර ඔයා ගමේ කොල්ලනේ ලලිත් ප්‍රියංකරයි දුවා ඒෂවයි ආදරෙන් එකතු කරගන්නෝ කිරිවත්තුරේ සමීර අමාතක විහිළු කරනවා නේද සුද්දා අපි නම් කන්නේ පොල් සම්බෝල කියලා තියෙන පොල් සම්බෝල ඉතින් අපිත් කනවා ආසම කෑමක් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක් නේ මම මේ පොෂ් එකට හිටියට මාත් ආසයි පොල් සම්බෝලත් එක්ක බත් කන්න කරවල තෙල් දාලා නේ ආව් බඩගිනි ඇවිස්සනවා නේද ඉන්දි මැසේජ් එකක් දාලා තියෙනවා කයකේ යන ගමන් අහගෙන ඉන්නේ කියලා අම්බෝ මං හිතන්නේ මේ දෙවෙනි අවස්ථාව ඔයාවයි හස්බන්ඩ් වයි දෙන්නාම එකතු කරගන්න මොකද හස්බන්ඩ් කොච්චර බිසීද කියනවනම් මගේ ප්‍රෝග්‍රෑම් එක අහන්න එයාට වෙන්නේ නැ නේද නේද ඉන්දි අද යාන්තම් ඉන්නවනේ හරි ආදරෙන් එකතු කරගන්නෝ ඉන්දි හස්බන්ඩුයි ළඟට නෂෝන් බබා ෂේරා බබා ඔක්කොම අල්ලා ආදරෙන් සමහරු නටයි අද බෝතල් කරකවලා නටනව නෙවෙයි නැට වෙනවා ගී ඇහෙලා කෙස්සක දෙන්නද ඔය මූනට එබිලා නටනව ළඟට වී බඳවට අත යවලා ඇයියේ ලස්සනයි කවිය තැන්කියු දාමීත් ඔයාගේ කවිය වෙනුවෙන් මගෙන් පුංචි තෑග්ගක් චුඩි කෙස්සකක් හරිද හා ඊළඟට අපි අහන්නේ එදවසල හැමෝම අහන්න ආස හැමෝම වීඩියෝ එක විශේෂයෙන් බලන්න ආස සින්දුවක් ඊයේ ෆිෆා වර්ල්ඩ් කප් එක පටන් ගත්තනේ ඒ වෙනුවෙන් හදපු සින්දුව තමයි අපි ළඟට අහන්නේ ෂකීරායි බර්නා බෝයි තමයි සින්දුව කියන්නේ ඒකන අපි කලින් දවසේ කතා කළානේ ඒක නෙවෙයි වැඩේ WhatsApp එකේ ෆුට්බෝල් ඉමේජ් එක මේ අලුත් කරලා ඒක ෂෝ යන්නේ බලන්න ෆුට්බෝල් ඉමෝජි එක මේ එක වෙනස් කරලා තියෙනවා ඒක ඒක ආසයි කාට හරි යවන්න මාත් මේ අද උදේ දැනගත්තේ අපේ විශ්මි මට එව්වා ඒකට තමයි සීන් එක දාන්නේ තාම ඔබ ට්‍රයි කරලා බැලුවේ නැත්නම් ට්‍රයි කරලා බලන්න 2026 මේ ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන්මයි මේ වෙනස්කම සිද්ධ කරලා තියෙන්නේ කලින් තිබ්බේ මේ කළු සුදු ෆුට්බෝල් එකක්නේ ඒක වෙනස් කරලා FIFA World Cup එකේ නිල තරඟ පන්දුව ට්‍රියොන්ඩ කියන ඒ පන්දුවේ හැඩයට තමයි ඒ වගේ මේකේ කලර්ස් වලින් තමයි මේ ඉමෝජි එක හදලා තියෙන්නේ WhatsApp එකේ try කරලා බලන්න අනිත් එක මේක animation ඒ type එකට තියෙන්නේ
ඉමෝජී එක මේ යවනවන කාටහරි ඔබට පුළුවන් එක ස්ක්‍රීන්නකුඩ උට පනිනවා ශෝයි කාටහරි ගවට අපිට එවපු මෙසේජකට අපි රියක් කරනවන තම් සප්තානව නම්මන ඒවගේ මේ ෆුට්බෝල් එක දැම්මත් රියක් කරන්න පාවිච්චි කළ ඒත් ස්ක්‍රීන් එක ඩෝම් පටවුන් ගාල උඩ පනිනවා සද්දෙන්නෑ හරි ලස්සනයිති හැබැයි අනිත් හැමදේම වගේ තමයි මේකත් හරිම තාවකාලිකයි ෆයිනල් මැච් එක තියෙන්නේ ජූලි 19 මගේ බර්ත්ඩේ එක දවසේ ඒකත් ඒ ඇස්සි කියා ගන්න ඕනේ ෆයිනල් මැච් එක ඒ කියන්නේ ජූලි 19 පස්සේ මේක ඉතින් වට්ස්ඇප් එකෙන් තුරන් වෙනවා ඊට කලින් ට්‍රයි කරලා බලන්න යාළුවන්ට

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශය.
3: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
4: හිනාවෙන්න මෙන්න වෙලාව.
5: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
6: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
7: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්

0: කැරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා
7: සින්දු සියත
8: එකම
7: ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: අපේ ජීවිතේ වීරය.
1: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල්ට එන්න ගන්න. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: සියත පාත්‍රේ විදසා. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
5: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics එන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.

0: කමර්ශල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩිපුලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
3: මතක් කරලා බලන්න, ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
4: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ. මට හින්දි මතකයක් නෑ අපෝ.
3: ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට මතකයක් තියෙන මනුස්සෙන්නේ නේ. ඒක සිහි කල්පනාවක් නෑ.

ලෑස්ති වෙන්න එපා. අහගෙන ඉන්න තව ටිකක් කොහොමම මාව. මොකද තව ලස්සන සින්දු ගොඩක් තියෙනවා, ගොඩක් තියෙනවා. ඇත්තටම ඊළඟට මොකද දෙන්නේ කියලා මම මේ හිත හිත කල්පනා කර කර තමයි කතා කරන්නේ. පස්සේ මට මතක් වුණා මේකත් ගොඩ දවසකින් මම ප්ලේ කළේ නෑනේ කියලා. මේ සින්දුවට එකතු කරගන්නවා ආදරෙන් කොරියාවල ජේෂාන්ව. අද චුට්ට පරක් වුණා ඔයා එන්න නේද? ඇයි ඒ වැඩ වැඩිද? කොරියාවල වැඩ කරන ඒගොල්ලෝගේ කෝකිලා අයියවත් එකතු කරගන්න කියලා තියෙනවා. මොකද්ද මොකද්ද මේ ස්ක්‍රීන් ෂොට් එකක් එවලා තියෙන්නේ? අයියේ අර කියපු එපයා අහගෙන ඉඳලද? එවලා තියෙනවා මොකෝ සුදු කොච්චිගේ නමේ අගට වාසගම එකතු කරනවද කියලා කෝකිලා අයියා අහලා. අහගෙන ඉඳලා හොර ගෙඩියෙක් වගේනේ කෝසලයා. ආ කෝසල නෙමෙයි කෝකිල, කෝකිලයා.

0: ये था टॉप स्टोरी।
1: ගුවන් සේවයට තවත් කමිටුවක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උපාය මාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කිරීමට අනුමැතිය හිමිවත වෙනවා. ඊට අනුමැතිය දී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින්. එහි සෙසු සමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මූල්‍ය සහ ආයතනික උපාය මාර්ග විශේෂඥ දේශාර්ද මෙල් පත් කරනු ඇති. ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණය ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම විශේෂඥ දුමිත් ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙකු පත් කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකුද කමිටුවට අයත්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා, නීති විශේෂඥයන් හා ගුවන් සේවා කර්මාන්තයේ විශේෂඥයන්ද කමිටුවට පත් කෙරෙනු ඇති. රාජ්‍ය මත දිගුකාලීනව පැටවෙන මූල්‍ය බර අවම කරමින් මූල්‍යමය වශයෙන් තිරසර සහ වාණිජමය වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවාවක් ස්ථාපිත කිරීම සමාලෝචනයේ අරමුණයි. ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතා සහ විකල්ප ප්‍රතිව්‍යුහගත කිරීමේ ආකෘති පිළිබඳ නිර්දේශ ලබා දීමත් කමිටුව සිදු කරනු ඇති. වඩාත් සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කිරීමද කමිටුව විසින් සිදු කිරීමට නියමිතයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: 98.2 98.4 සියත

හවුද කියන්නේ ආදරය දෙන්න හාදු දෙන්න නෑ කියලා. දෙනවා දෙනවා. ආදරේ ටිකක් නෙවෙයි. ගොඩක් ආදරේ. ඉවර නෑ ප්‍රෝග්‍රෑම් එක. තා විනාඩි 50ක් විතර ඉන්නවා මං.

මෙඩ්ලියක ලස්සනයි කියලා ගොඩක් අය කියලා තියෙනවා. මේ රුකාන්තගේ සින්දුවට නම් මං හිතන්නේ වැඩිපුර මාස වෙලා තියෙන්නේ කුසල්ද කොහෙද. එයා මට කියලා තියෙනවා මේ ලස්සනයි නේද කියලා. මියුසික් උත් රුකාගේ නේද කියලා. ඔව් හැබැයි අපි මෙඩ්ලියක ඇහුවේ අවටා බෑන්ඩ් එකේ හඳින්. එතන තිබ්බනේ, එතන සින්දු කීපයක්ම තිබ්බනේ. රුකාගේ, ලේකාගේ, ඊට පස්සේ තව නාමල්ගේ සින්දුකුත් තිබ්බ නේද? සින්දු ගොඩක් තිබ්බ කොමාරි. අවටා බෑන්ඩ්ගේ කොලෝ ටිකත් ඒක ලස්සනටම කියනවානේ. ඒ වගේ මෑමිලියත් ලස්සනටම කියනවා. කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ? මට මේ පෑන්කේක් වගේ එක ෆොටෝ එකක් එවලා තිනු. අම්බෝ, ඒක නම් දරා ගන්න බෑ. මට නැති බඩගින්නක් ආවා ඒ ෆොටෝ එක දැක්කහම. දිල්ෂාන් එයාගේ අතින්ම හදපු පෑන්කේක් වල ෆොටෝ එවලා තිනවා. ෆොටෝ එකට නම් ඒ කියන්නේ පෙනුමට ලස්සනයි. රහණන් කොහොමද කියලා මට ෂුවර් නෑ. මොකද ඔයානේ හදලා තියන්නේ, ඒ නිසා පොඩ්ඩක් සැක සහිතයි. කොල්ලෝ රට ආවහම නිකම්ම ශෙෆ්ලා වෙනවානේ කියලා ෆොටෝ වගේක් එවලා තියෙනවා. ඔය මේ ඊළඟට දාලා තියෙන ෆොටෝස් වල තියෙන ඒවත් ඔයා හදපුවා කියලා නම් කියන්න එපා. මොකද ඒක නම් මට විශ්වාස කරන්න බෑ. හරිද? මොකද මෙච්චර හොඳට ලස්සනට පිළිවෙලට හොඳ පාටට මං හිතන්නේ Google එකෙන් ඩවුන්ලෝඩ් කරලා නේද ඒ ෆොටෝ. ෆිෂ් බන් තියෙනවා ඊළඟට. මොකද ඊට පස්සේ තියෙන්නේ ටටිනි කේක් එකක්ද? ඒ වගේ මට පේන්නේ, මං දන්නේ නැහැ. අම්බෝ, වටලප්පන් එකකත් ෆොටෝ එකක් එවලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මොකද? ඒක නම් නම කියන්න දන්නේ නැහැ. මම හිතන වාටත් හිතාගන්න බැරුව ඇති ඊළඟට තියෙන එකේ නම. මොකක් හරි කෑමක් වා හිතේ තියාගෙන හැදුවෝ, වැරදිලා වෙනම එකක් වුණා නේද? ඊට පස්සේ රෝල්ස් හදලා තියෙනවා, පෙන්නලා තියෙනවා මට ෆොටෝ එකකින්. ඊළඟට හැලප හැබැයි කැන්ද කොලේ නෙවෙයි නේද මේ? මොනාද ඒ කොළ වර්ගේ? මට මතක් වුණා හොඳ කොළ වර්ගයක්. එනට ඒව නෙවෙයි නේ මේ. හම්බෝ, වාන මාර ෂෙෆ් කෙනෙක් සුද්දා. කෙසෙල් කොලේදී හදලා තියෙන්නේ. මං හිතුවේ නෑ ඔහේ කෙසෙල් කොළ හොයාගන්න තියෙනවා කියලා. කෙසෙල් කොළ තියෙනු නම් කැන්ද කොළත් නැත නැද්ද? කෙසෙල් කොළ තියෙනවා, කැන්ද කොළ නෑ. එහෙමද? ෂේප් එකේ පෝච්චි එක වවා ගන්න, මෙහෙම පැලයක් ගෙනහිල්ලා. එතකට ඔයාට දිගටම හැල පහදන්න පුළුවන් හරිම විදිහට. බඩගිනි ඇවිස්සුනා. අද මම වේලාසට පණිනෝ. පහට දහයක් පහලක් විතර තියෙද්දි මාරු වෙනවා මට බඩගිනි. එපාද? හරි හරි, එපා නම් ඉතින් ඉන්නම්කෝ. හවස පහට විනාඩියක් වෙනකන් ඉන්නම්. හරිද? ඊට පස්සේ යනවා. හොඳේ කුසල්, ඔයාට එක තමයි ඊගාව සින්දුව දෙන්නේ. තනියෙන්ද අද? පුතණ්ඩිය නැහැ. දැරණියගල චමින්ද? ඔයා ඊයේ මේ සින්දුව මං හිතන්න ඉල්ලලා තිබ්බා. ඔයා හරි තව වෙන කවුරු හරිවත් හරි මට මතක නෑ. ඊයේ දෙන්න බැරුණා, ඒ නිසා අද මේක දෙන්න හිතුවා.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
2: මතක තියාගන්න ගරු විපක්ෂනායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නෑ.
3: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
4: විදේශික වෙන්නේ නැත්නම් මාලකට නිසන්න තේ පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
6: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ මෙතන මේ විවාද කිරීම පළක් නැති වෙලා දෙනවා මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් ඇවිල්ලා කියලා යනවා.
7: බය නැතුව මේ ආණ්ඩු විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-327-777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7. මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන් ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
8: ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
9: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
10: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited වෙත
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV. නිල විකාශය.
13: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැඩ.
14: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතය, පවුලින් නම්බුව, ඔහුව බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
15: නැහැ. පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
16: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
9: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
10: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited වෙනි
11: ඕනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
17: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
18: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය. දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න.
20: ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.99ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook. අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
21: ඔබතුමාට ආයෙ තේරෙන්නේ නැහැ සිංහල.
22: ෆුට්නෝට් පෙන්නන්න. ෆුට්නෝට් කවුද කිව්වේ කියලා නැගිටින්න කිව්වා. මුණ පෙන්නන්න මට කිව්වේ කෙනා.
23: මෙතුමා චූටි අලිරංචුවේ වෙංගල වගේ
20: සියත ප්‍රවෘත්ති අහන්න. සියත ප්‍රවෘත්ති අහන්න. සියත දිවයින

මැදින් අපේ සුදු කොච්චිව තියලා බලන්නකෝ මල් වගේද ඇගේ ලස්සන කියලා. මල් තරහින් නහක බලයි සුදු කොච්චිව දැකලා මේ ලස්සන මල කොහෙන්ද පිපියාවේ කියලා. ඌ ලලා මුරුංග ගහේ නගනවා කියලා මේ වැස්ස දවස්වල මෙහෙමත් මුරුංග ගහට නගන්න එපා. හරිද? මං වැටේ ඩොග් ගාලා අලුබෝවල්ල ජාගත්. හරිම ලස්සන යනේ කවිය. මම ලස්සන නැත. ඔයන් කවිය ලස්සනයි. ආදරෙයි ඉතින්. තන්වින් එකේ කොලෝ ටිකත් කියලා තියෙනවා ලස්සනයි කියලා සින්දු ටික. සංජීව ඇතුළු සෙට් එක මේකතු කරගන්නවා.

0: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
3: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook ස්ටේබල් ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි ඉක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් එළදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර 70. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0.11 732 1000 NIBM The City University The Place to
8: Commercial Bank ඔබේ

0: 5000ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
2: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

ජේඩි. ඔයා මොනාටද ආවේ? මොනවා ගන්නද? මොනවා ගන්නද ආවේ? අද ෆ්‍රයිඩේ නිසා බෙහෙත් බඩු ටිකක් ගන්න නේද?

0: என்னப்பா மேக்க குலாக்
1: ஓசையா தேரா ட்ரிப்பிட்
2: சியாதா ஹாட் அண்ட் ஸ்பைசி வித் சுது கொச்சி
0: ஹவஸ் பஹவெனகாங் சுது கொச்சி ஓயாத்தேக்க කොයි තාලි ඉන්න මගේ කොල්ලෝ ටික කෝ චාව් කියලා දාන්න නමත් එක්ක දාන්න හොඳේ මොකද මේ සින්දුව ඔගොල්ලෝ මතක් වෙලා ප්ලේ කරන්න හිතුවේ ඉතාලි ඉන්නවා අංකල් රෝ ආදරෙන් මතක් කරනවා එයාත් මගෙන් සින්දුවක් කිල්ලුවා කලින් ඊට පස්සේ ඉතාලියෙන් ඉන්නවා රබ්බිඩා ලහිරු මදු සංක ඇත්ත නම කියනවා තරහක් පිරිමහන්න වගේ මංවාගේ ඇත්ත නම කියනවා ගෙවල් කොහෙද කියලා කියන්නද ඔන්න ඒකනේ හදවත මොහොතකට නතර වුණා නේද

0: අපේ ජීවිතේ වීරයා.
1: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්න කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: අපේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙර ඩුවා එක්සියා. ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට. දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
6: කොමර්ෂල් බැංක නුඹේ ස්ථාවරතාවපත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්තුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැන්ක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
7: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශය.
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
11: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.

0: with Pieces Motor Company Private Limited with him.
1: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
2: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
1: ඔය ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ නේ. ඒක සිහි කල්පනාවක් නෑ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: හෙට උදේ 8ට.
5: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
6: අනේ සර් බස් හෝල්ටිගේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
5: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
6: ආ මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිල යනවනේ සර්.
5: ඈ?
7: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
8: අනුවටයි 0.2 අනුවටයි 0.4 සියතා

මම යන්නයි හදන්නේ. හවස පහට විනාඩි 4යි තියෙන්නේ. සම්පා, I'm sorry. මං ඉස්සෙල්ලා ඉතාලියේ මගේ යාළුවෝ කියලා කට්ටියක නම් ටික කිව්වනේ. මතක මතකයෝ මම කිව්වා. ඒ වුණාට සම්පාගේ නම මං කිව්වේ නෑ. එයා බලාපොරොත්තු වෙන ඉඳලා. නම නොකිය වුණාට ඔයාව මගේ හිතේ කොනක මන් තියලා තියෙන්නේ. ඒ නිසා දුක් වෙන්න එපා සුද්දා.

පේස රෝවලත් යාලුවෙක්කෙන්න. රොමේෂ්ද මන මතක විදිහට තවි තාලි යාලු ගොඩාකින්න අය ඔක්කොම ආදරෙන් එකතු කරගන්න. ඒවගේම සවුත් කොරියාවල ලෝකෙ වටින්ම මාව අහනවා. තැන්කිය.

පියා සලසලා මම යන්න හදන්නේ. යන කලින් මනුරජානාත් එවාගේම රහන් WhatsApp messages දාපු අනිත් ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. එහෙනම් අපි සඳට හම්බෙමු.

0: Kolkata Top Story.
1: පූජිත්ගේ නඩුවේ තීන්දුවට දින නියම වෙයි. පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තීන්දුව ජූලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ වෙනසුරු මඩුල්ල නියම කළා. එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කර අවසන්. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වෙනසුරු මඩුල්ල මෙම නඩුවේ තීන්දුව ජූලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවයි නිවේදනය කළේ. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරයකින් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා මත නඩුව පවරා තිබුණා. මේ අතර මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගුණකර තිබූ නඩුවද අද කැඳවා තිබුණා. පැමිණිල්ල වෙනුවෙන් දේශන ඉදිරිපත් කළේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන් ද සිල්වා විසින්. තවත් දේශීය පුවතක්. විෂමද්‍රව්‍ය භාවිත කර බස් රථ දහවනේ දුරු රියතුරන් 4 දෙනෙක් සහ කොන්දොස්තරවරුන් 2 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හොරණ අඟුරුවාතොට මොරකහේන බස් රථ 151 පරීක්ෂා කිරීම මගින් පොලිසිය පැවසුවේ සැකකරුවන් වයස අවුරුදු 34 64 පසුවන්නන් බවයි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පොලිසියෙක්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවා. සියත ප්‍රධාන පුවත් සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Top story. අනුග්‍රහය සෙමට අතතුන් ගමනට ජවයතුන් රටට පනතුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා සියත දිවයින

0: දවස පහය වෙනඩි පහලවයි.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදීමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. අදිස්සියට පරිස්සමට රතරන් තැනක්. CDB රන්නය එක.
5: Light, water, phone,
4: බිලට සහනය මෙන්න.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388. CDB රන්නය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
7: lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
10: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
12: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
13: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
14: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
15: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
17: සියත
16: දිවයින පුරා

0: ladang.
1: මකලෝ මොකක්ද අද 12 තමයි අපේ මෝඩ් එකේ.
2: ඒකද අපි ඉන්නවද අපි අපි හිතන්න ඕනේ බැරි වෙලාවත් අද Friday the 13th නම් ලාඩම් වැඩසටහන කෙබඳුද?
1: කෙබඳුද?
2: මෙන්න මෙබඳුයි ඈ.
1: ඕකේ.
2: දැන් ඔයා දන්නවද Friday the 13th කියන්නේ අවාසනාවන්ත දවසක් හැටියටනේ සලකන්නේ.
1: ඉතින් ඇයි ඔය අවාසනාවන්ත වැඩ මෙතෙන්ට ගේන්නේ?
2: නෑ වෙයි දැන් අවාසනාවන්ත කරද්දි වෙයි මම මේ හදන්නේ. මේ
1: වැඩසටහන. බලමුකද ලබන සතියේ සඳුදා නම් එක් කරගන්නත් පුළුවන්. මේ දඩ මේ අවාසනාවන්ත වැඩ කතා කරා.
2: මේ වැඩසටහන මුස්පෙන්තු කරද්දි Friday the 13th එන්න ඕනේ නෑ ඔයා හිතනවා. නැද්ද චාලි? නිකන් බොරුවට ඕනේ නෑනේ මේක. ඒ කියන්නේ ඒ කියන්නේ වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා කියහන්කෝ. ඒත් මෙහෙම තමයි. මොකද්ද ඔක අමුද්ද?
1: තරහයි.
2: ඒත් අර ඔය වංකේ තරහයි. රයිට්. සාමාන්‍ය මිනිස්සු සලකන්නේ මේ 13 වෙනිදා සිකුරාදා. ඒක 13යි සිකුරාදා කියන එකයි එකට આવොත් ඒකනේ අප්සෙට් එකක් හැටියට තමයි මිනිස්සු ගන්න. මොකද කාරණා දෙකක් තියෙනවා ඒකෙත්. එකක් තමයි මේ සිකුරාදා දවස සතිය දවස් අතරින් සමහර කල්චර්ස් වල සංස්කෘතීන් වල මිනිස්සු හිතනවා මේ මොකක්වත් වැඩක් පටන් ගන්න
1: හොඳ නැති
2: නෙවෙයි. පටන් ගත්තොත් වැඩක් හැඳි ගෑවිලා යන දවසක් සිකුරාදා කියන්නේ. සිකුරාදාට කරනවද වැඩගත් වැඩක් වගේ එහෙම එකක් තියෙනවා සමහරුන්ගේ. අනිත් එක තමයි අනිත් පැත්තෙන් ඔය මේ 13 කියන ඉලක්කම
1: 13
2: නේද?
1: ටිකක් 9 13.
2: ඔව් ඒක එක එක සංස්කෘතීන් වල සමහර අය 9 හොඳ නැති ඉලක්කමක් කියලා හිතනවා. දැන් ඔය ගිනිකොණ දිග ආසියාව පැත්තට වෙනකොට අංක 4 හොඳ නැති ඉලක්කමක් හැටියට ඒගොල්ලෝ
1: කොරියාවේ වගේ රටවල
2: කොරියාවේ එහෙම අතරම කොරියාවේ බිල්ඩින් වල හෝටල් බිල්ඩින් වල 4 වෙනි තට්ටුව නැහැ. ඒ කියන්නේ පළවෙනි තට්ටුව තියෙනවා. රයිට්. ඊට උඩින් තියෙන දෙවෙනි තට්ටුව. ඊට උඩින් තියෙන තුන්වෙනි තට්ටුව. වාඩ කියන්න තැන්නේ තුන්වෙනි තට්ටුවට උඩින් තට්ටුවක් නැහැ. ඊට පස්සේ ඊට උඩින් පස්සේ තට්ටුව තියෙනවා.
1: තට්ටුවක් නැහැ කියන්නේ කොහොමද ඒක හදලා තියෙන්නේ?
2: ඒවා දන්න පුළුවන්.
1: ඒකනේ.
2: ඒක තුන්වෙනි තට්ටුව තියෙනවා. හතරවෙනි තට්ටුව නැහැ.
1: හීස් අර කරේ උඩද ඒ කියන්නේ?
2: ඔව් තුන්වෙනි තට්ටුව තරක් දෙන ඊට උඩින් පහයි. එහෙම නැහැ. ඒක තමයි හතරවෙනි තට්ටුව.
1: ඒකනේ.
2: හතරවෙනි තට්ටුවට ගහලා තියෙන්නේ පස්වෙනි තට්ටුව කියලා.
1: ආ නම්බර් කරලා තියෙනවා.
2: ඔව් ඒ කියන්නේ ඒක තව විදිහකට අපිට තේරුම් ගන්න තුන්වෙනි තට්ටුව හදලා ඊට උඩින් හතරවෙනි තට්ටුව හදලා ඊට උඩින් පස්වෙනි තට්ටුව හදලා ඊට පස්සේ තුන්වෙනි තට්ටුවයි පස්වෙනි තට්ටුවයි මෙහෙම තල්ලු කරලා හතරවෙනි තට්ටුව තලලා කොහොමරි හතරවෙනි තට්ටුව නැහැ. ඒ වගේ සමහර රටවල
1: අමුතු විශ්වාසෙ තින්නේද?
2: සමහර රටවල 13 වෙනි තට්ටුව නැහැ බිල්ඩින් වල. සමහර තැන්වල නම්බර් කරන් යනකොට අංක 9 ගහන්නේ නැහැ. දැන් මේක ඒ අවාසනාවන්ත ඉලක්කමයි.
1: අවාසනාවන්ත දවසයි
2: දෙකම එකට ඇවිල්ලා අවාසනාවන්ත ෆැන්ඩිත් මෙතෙන්ට
1: ඇවිල්ලා
2: දැන් ඇවිල්ලා නෑ වගේ අද Friday the 13th දෙවෙනි කටවහකට ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක් හැටියට තමයි මිනිස්සු සලකන්නේ. ඔය මේ තව හේතුවක් තියෙනවා මේකට. දැන් ඔය ක්‍රිස්තියානි අය විශ්වාස කරනවා ජේසුස් වහන්සේ කුරුසිපත් කරන්න කලින් අවසාන භෝජන සංග්‍රහය. ඒ අවසාන භෝජන සංග්‍රහයට හිටියේ 13 දෙනෙක්.
1: ආ ඒකනේ.
2: එහෙනම් ඒගොල්ලෝ හිතන 13 හොඳ නැති ඉලක්කමක් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ටික ඇවිල්ලා තියෙනවා මේ මොකක්ද ඒකට කියන්නේ මේ නිකන් මේ මිත්‍යාමය
1: විශ්වාසයකට
2: මිනිස්සු 13යි Friday එක ළඟ આવොත් එහෙම
1: මල කෙලියයි.
2: ඒක ලෙඩක් කියලා. ඒ ගමන් සමහර මිනිස්සු ඉන්නවා 13ටයි Friday බම්බු ගහගන්න කියලා ජීවිතේ
1: විඳින.
2: අපි එහෙමනේ.
1: අපිට වැඩක් නැහැ නේ.
2: හොඳ නටන්න පුළුවන් සිද්දුවක් දාන්න. එන්න නටන්න.

ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා

0: ඇ්කෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන්න
2: හෙලි හැපිලි කියන්නක ඔයාලගේ කෑෂ්බෑක් කතාව
3: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ට එකට වත්සප් කර
4: මිලියන දෙක හමාරක් දක්වා කෑෂ්බෑක් ලබාගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනම් කොටේෂන් එකත් බිඳුවයි 76 780 වත්සප් කරන්න
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22
6: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි
7: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
8: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලට වශීවෙන්න ෆිනිසිං වහලක් නම් කලරප් තමයි
9: මේක තමා විස්තරේ දන්න ඕන්න පත්තරේ.

0: Ladang.
1: හොඳම දවසක් එනකම් බලාගෙන ඉඳලා.
2: ඔව්.
1: ඒ දවසේ හොඳම වෙලාව තෝරගෙන. මොකක් හරි වැඩකට අත ගහලා.
2: ඔව්.
1: හොම්බෙන් යන්නම වැඩ යන ගන්න මිනිස්සුත් ඉන්නවා.
2: ඔව් ගන්නේ එහෙම වෙනවා රෙ.
1: එහෙම වෙනවා.
2: වෙලාවල් බැලුවා කියලා එහෙම හරියනම වෙලාවක් නැහැ ඉතින්
1: නේ. අර හරියනදි අපි දැන් දවස්.
2: අපිට
1: මේ
2: ප්‍රශ්න දාගෙන
1: ඉන්න. අරවත් ප්‍රශ්න දාගන්න බෑ අපිට. නෑ සමහරුන්ට එහෙම සමහර විශ්වාසය අරකම ඒක අපිට මුකුත් එහෙම කියන්න බෑ. සමහරු ගණන් හදාගෙන නැති මම මගේ ජීවිතේ මම මේ දවසේ වැඩක් පටන් ගත්තොත් නම් හැඳි ගෑවෙනවම තමයි කියලා.
2: හැබැයි මේ දවසේ පටන් ගත්තොත් සුපිරියටම යනවා.
1: ගොඩ යනවා කියලා. සමහරු ඉන්නවා නිකන් මේ ෂර්ට් එක අඳින දවස තියෙනව නේද? මට හෙම්බිරිසා හදනවා නේද? කියලා. ෂර්ට් එක විකරන්නද?
2: ෂර්ට් එකේදම අර ෂර්ට් එකේ මොනාරි ඩස්ට් එක වගේ.
1: ඩස්ට් එක අප්සෙට් වෙනවාද? නෑ. තියෙන නියමක තියෙන ඒ ෂර්ට් එක විසි කරා අපෝ.
2: ඉවරයි.
1: ගන්න මේ බිරතද. නෑ විසි කරන්නේ නැහැ. ඒකත් තියෙනවා. ඉඳලා ඇඳලාත් බලනවා. අද දේද දන්නේ. ඇඳලා බලනවා හච් එක.
2: එහෙම තියෙනවා නේ.
1: ඒක සමහර ඉන්නවා එහෙම. ඉතින් අපේ මන් දන්නේ නැහැ ඒවා තව කට්ටියකට කියන්න පුළුවන්. ඉතින් ඒක හිත. හිතේ ඒක තියෙන හින්ද කෝභාරි හිතෙන් කෝභාරි එළියේ තියෙන හැම්බිරිස්සාවක් ඇඳලා අර ගල දා ගන්නව නහයට. ඉතින් මන් දන්නේ නැහැ. හැබැයි මිනිසුන්ගේ ජීවිතවල එහෙම කතා තියෙනවා. මේ කතාව අපි කියන්නේ ඔයාගේ ජීවිතේ එහෙම ඔයා විශ්වාස කරන වාට ගැළපෙන වාට සුබ දවස් තිබුණත් නැතත්. හරි. අපි චැලෙන්ජ් එකක් හිටියට ඕන නම් කියන්නම් ඔයා හිතන ඔයාගේ ජීවිතේ අසුබම දවස
2: තෝරගන්නකෝ.
1: ඔයාගේ ජීවිතේ අසුබම දවසේ. අසුබම වෙලාවේ.
2: හරි.
1: හැබැයි හරි ඩොකියුමන්ට් එක අරයි යන්න ඕනේ. අසුබ දවස විතරක් තෝරගෙන ඩොකියුමන්ට්ස් ටික නැති කරගෙන ගිහිල්ල බෑ. ඔයාගේ ජීවිතේ අසුබමයි කියලා ඔයාට හිතෙන දවසේ. අසුබමයි කියලා හිතන වෙලාවේ හරි ඩොකියුමන්ට් එක අරගෙන යන්න FC එකට මොකද වෙන්නේ කියලා බලන්න.
2: පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා.
1: පැයෙන් දවස සුබ වෙනවා. පැයෙන් වෙලාව සුබ වෙනවා. පැයෙන් ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා.
2: බලන්න දෙන්නේ. ඒවට වෙලාවල් ඕනේ නැහැ.
1: ඒවට වෙලාවල් ඕනේ.
2: බැංකුව ඇරලා නම් මේ කම්පැනි එක ඇරලා නම්.
1: ආ ඔය කැලෙන්ඩරේ බලන්නේ නැහැ කියලා බැංකුව ආපු දවසක ගිහිල්ලා කොයි පැයෙන් කොයිද වාලනේ කියන්න එපා. ඒ වරනේ කැලෙන්ඩරේ බලද්ද බැංකු සහ මූල්‍ය සමාගම් වැඩ කරන දිනයක් නම් එදාට යන්න. ඉතාලම අවම ලියකියවිලි තියෙන්නේ. එදාට යන්න කලින් 13:20කට කෝල් එකක් දෙන්න.
2: මොනාද ඕනේ කියලා අහන්න.
1: මොනාද ඕනේ කියලා AFC එකෙන් අහන්න. එහෙමනේ වැඩක් පිළිවෙලකට කරන්නේ.
2: නැත්නම් ඉතින් ඔක්කොම ගෙදර තියෙන මේ ඔක්කොම ටික අරගෙන ගිහින්
1: ඔප්පු තිරප්පු සේර වරගෙන යන්න ඕනේ නෑ. කලින් අහගන්න 13:21 4 digit number එකට කෝල් එකක් දුන්නා. අහගත්ත මොනාද ඕන ડોකියුමන්ට්ස් ටික කියලා. ඒ ડોකියුමන්ට්ස් ටික හරි සරල පුංචි ડોකියුමන්ට්ස් ටිකක් ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඒ ටික ලෑස්ති කරගත්තා. ඔයා අසුබමයි කියලා හිතන දවසේ අසුබමයි කියලා හිතන වෙලාවේ යන්න FC එකට ඒගොල්ලෝ ඒත් පැයෙන් ඔයාගේ වැඩේ ඉවර කරලා දෙනවා.
2: ඒ තමයි Alliance Finance.
1: මොටර්සයිකලයක් ගන්න හරි ත්‍රිවිල්ලයක් ගන්න හරි තමයි මේ විදිහට ලීසින් එක ගන්න පුළුවන්. ඔයා යන්නේ මොටර්සයිකලයක් ගන්න නම් ඔයාට හෙල්මට් එකයි ජැකට් එකයි වෙන නෑ. ඒ දෙක තමයි
2: නොමිලේ හම්බෙන්නේ.
0: ලන්ඩන්

0: ัง
1: සමහර මිනිස්සු ඉන්නවා සැන්ඩි, හැමෝම කියනවා නම් අසුබ දවසක් කියලා.
2: ඔව්.
1: ඒ මිනිස්සු try කරනවා නෑ, මම එදාට වගේ කරන්න ඇති.
2: මමත් එහෙමනේ. මමත් ආස නෑ ඔය අසුබ දවස් එහෙම නෑ. මේ ජීවිතේ හැම පැයක්ම සුබ විදිහට අපි ගන්න ඕනේ. පොසිටිව් වෙන්න ඕනේ.
1: පොසිටිව් වෙන්න ඕනේ. මේ හැම දිනයක්ම එක වගේ අසුබ දවස් නෑ කියලා හැමදාම නැගන්න එක ගන්න.
2: හැමදාම නා ගන්න.
1: අවුලකුත් දැන්නේ. සුබ දවසෙත් නාලා අසුබ දවසෙත් නාලා දෙකම එකවයි. කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට ඒකත් ඒක හොඳ හොඳ විදියක්. ඔයාලට පෙන්නල කිව්ව හැංගිල්ලෙන් ඇල්ල පෙන්න. දැන් මේ ඔයා කිව්වනේ අද අසුබ දවසක් කියලා.
2: හ්ම්.
1: මේ පේනවද? ඔය පේනවා. මොකද්ද පේන්නේ? ඔය නාලා තියෙන අසුබයි දෙන්න. එතකොට ඔයා ඊයේ සුබ දවසක්ද? ඔය ඊයේ සුබ. ඉතින් ඊයේත් මම මේ වගේම නෑවනේ. තේතර මොකද්ද මේ සුබ එකේ අසුබ එකේ තියෙන වෙනස?
2: වෙනස නෑ.
1: ඒකත් හොඳ විදියක්. සමහර try කරන අතර අසුබ දවස අසුබ දවසේ සුබ දෙයක් කරලා පෙන්නන්න පෙන්නලේ අසුබ දවස අසුබ දවසක් බව විශ්වාස කරන උන්ගේ මූණේ අතුල්ලන්න
2: ගිහින්
1: බලපන්.
2: ඒ
1: අසුබ දවසේ මම මේ මේ මේක කළා
2: කියලා.
1: එහෙම ආදේක දවසක් ඇත්තට මේක හරි ගිහිල්ලා තියෙනවා. මිනිහා මේ දව ගොඩක් අය ගැම්බ්ලින් කරන අය ඉන්නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් Friday the 13th ගැම්බ්ලින් වලට යන්නේ. සූදු කැලේද කට්ටිය ඔට්ටු දාන අය.
2: අසුබයි නේ.
1: අසුබ අසුබ එදාට ඔට්ටු පරදිනවා කියලා. ඒගොල්ලෝ යන්නේ නැහැ. ඔට්ටු දාන්න හැබැයි ඒකේ පොඩි දෙපැත්තක් තියෙනවා නේද? ඒකේ ඔට්ටු පරදින එකේ කිසිුණක් දිනන එකකුත් තියෙන්නේ නැහැ
2: නේද? ඒකනේ. එදාට ඉතින් ඔක්කොම දිනන්නෙත් නැහැ, පරදින්නෙත්
1: නැහැ.
2: හැබැයි
1: මිනිස්සුන් විශ්වාස කරනවා. ඔය අතරේ බ්‍රිතාන්‍යෙ හිටපු මිනිස්සෙක් මිනිහා හිතාමතාම Friday the 13th එම නැයිසේ.
2: අපි ගණන් ගන්න ඇව්වා.
1: මම විශ්වාස කරන්නේ නැයිසේ කියලා ඔට්ටුවක් දාලා Friday the 13th දවසේ ගිහිල්ලා ගත්තා ලොතරැයි.
2: ෂා
1: 13 වෙනි සිකුරාදා දවසක ලොතරැයි අරගෙන මොදන මිනිහරුනේ
2: මොකද උනේ
1: මොදන වාහිනිය
2: දින්න ලක්ෂ කීයක්ද ඩොලර් කීයක්ද
1: එදා ඒ මිනිහා ඒ ලොතරැයි යම් දිනුමක් පළවෙනි එක නෙවෙයි ඈ
2: හරි
1: හැබැයි සැලකිය යුතු ජයග්‍රහණයක් ලැබුවා ලබල ඉතින් මිනිහට එන
2: ගැම්ම
1: ගැම්ම Friday the 13th හරි නෑ කෝ මන් දින්න හැබැයි ඉවරට ඒක එහෙනම් ටිකක් මෝඩයි නේද ආඩම්බර වීම. දැන් ඒ ලොතරැයි ඌ තනියෙන් කරගෙන දෙදා.
2: නෑනේ තව ලොතරැයි
1: කියන්නේ. තව ඒක සෙට් එකක් ගන්න ඇද්ද? උන් පරාදයි.
2: උන්ට අසුබයිනේ.
1: උන්ට අසුබයි. ඔකෙත් හරිම මේ සංකීර්ණයි.
2: සංකීර්ණයි නේද ඒක?
1: කරල නෑ.
2: අනිතික ඕය ගැන පොඩ්ඩ පැහැදිලි කරන්න ගියාම සමහර මිනිස්සුනේ කේන්දිත් යනවා මක්කල.
1: මේ සමහර ලෝකේ හැමදේම මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න ඕනෙත්
2: නෑ.
1: හරි. පැහැදිලි කරලා දෙන හැමදේම අනික හැම මනුස්සයටම තේරෙන්නේ නැහැ.
2: නෑනේ.
1: දැන් මම මේ කේරටකෙන් උනත් ඉතින් කාරිය තේරෙන තරම් ඔයාලට තේරෙන්නේ නැහැ නේ මේ.
2: කොහෙන් හරි ගිහිල්ලා මොකද ගන්න. දැන් මමනේ මුලින් කිව්වේ හැමෝටම පැහැදිලි වෙන්නේ නැහැ කියලා.
1: ඔය කර ගිහිල්ලා මාව ගන්නවා. මටමයි මේ හැමදේම වෙන්නේ. මේ ලෝකේ හරි කුරිරුයි. පාව හැමතිස්සෙම ටාගට් කරලා සාධාරණට ලක් කරනවා.
2: මන් දානු සින්දුවා.
1: ඔයා හොන්නෝ හිතාගෙන ඉන්නේ. ඔක තේරුම් කරන්න පුළුවනේ. එහෙම නැහැ කියලා. ඔයා ඕම්බ හිතාගෙන ඉන්නේ.

0: රුපියල් 80,50,000කට දිවයිනපුරාපේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: නැස් ජවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මලකඩ යකඩ මලකෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
3: Commercial Bank වෙනුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
4: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100 head of weather car. David Peters Motor Company Private Limited
5: 2026 FIFA Unusuma June 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිලවි
7: කාලය. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් e-mobility වෙති. 0114 700 550.
0: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
12: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ඉස්කෝලේ ළමයි එන්නේ නැහැ. ඉස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
12: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ඉස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළ ඉස්කෝලේ ඉස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
12: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
13: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුන ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
13: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව හවස 6යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ගුවන් සේවය ප්‍රතිවිහ ගත කිරීමේ කමිටුවේ මුල්පිටුව හාන්ස්ට එල් නිනෝ නිසා වැසි අඩුවේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට අදත් ඩොලරේ යලි ඉහළයයි ලෝක කුසලාන තරගාවලි දෙකක් කැරඹේ
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: 98.2 98.4 එන්

0: ciao, ciao, ci vediamo presto.
1: La dan.
2: සතිය ඉවරවේ ගෙන යන්න
3: තල් චොට්ට
2: දවසයි ගත්
3: ඇයි සෙනසුරාදීර
2: ඒවා අපිට සතියවරදි තව පෑබාගෙන තඩුවෙලා තව පෑබාගෙන අඩු කාලෙකද අපිට සතිය ඉවර වෙනවා
3: අපි දෙන්නට
2: අපි දෙන්නට මේ බූට
3: චාලිටත්
2: ඉවර වෙනවා සතිය ඒ රැච්චරයි සතිය ඉවර වෙන්න යනවා අපිට අග්ගාලට 1800 ගණන් වලට
3: හරි ඇස් දෙක විහා ගන්නද
2: එපා නේද එහෙම හැප්පේ කියලා ඇස් දෙක විහාගෙන 1800 ගණන් වලට ගියාම එහෙම හැපේ ඒ කාලේ වාහන වලට හොනුත් නැහැ
3: හරි නෑරගෙන
2: අයින් මෙයා නැත්තම් දුවපාන් කිය කියන්නේ වාහන හොන් නැහැ ඇස් දෙක විහාගෙන යන්නපා
3: හරි
2: හොඳට ඇස් දෙක අරගෙන අපි යමු 1800 ගණන් වලට හරි 1800 ගණන් වල
3: කොහෙද
2: අපි යන්නේ නිව්යෝක්
3: නිව්යෝක් සිටි එක හරි මට දැන් මැවිලා පේනවා
2: දැන් මැවිලා පේනවා නේද බලන්න ඇස් දෙක පියාගෙන ඉඳලා මැවිලා පේන්නේ ඇස් දෙක පියාගෙන ඉඳින් පේන්නේ කළුවරට ඇස් දෙක පියාගෙන
3: ඇස් දෙක පියාගෙනත් මවා ගන්න පුළුවා
2: ඔව් පුළුවක් අණ්ඩා කාකසම් අබු කාකසම් නිව්යෝක් තරන්දි දේශම් නේද වද්දක් නැහැ විතර කියන්න අපි කියන්න දෙන්නේ නැහැ නේ කොහොමාරි
3: හරි ඕකේ
2: රයිට් 1800 ගණන් වල සැන්ඩි වෙනම කණ්ඩායමක් හිටියා නිව්යෝක් වල ඒගොල්ලෝ මේ ඒ කියන්නේ Friday the 13th club කියලා සමාජයක් හදාගෙන හිටියා club එකක් වගේ set එකක් ඈ Friday the 13th club ඒගොල්ලෝ මොකද තනද කරන්නේ
3: මොකද්ද
2: අවුරුද්දේ කැලෙන්ඩරේ බැලුවම පේනවනේ Friday the 13th වැටෙන දවස් ටික ඒ දවස් වලට අනික් මිනිස්සු නොකර ඉන්න වැඩ ටික ඔක්කොම කරනවා කියන 13 වෙනිදා සිකුරාදා අසුබයි කියලා නොකර ඉන්න වැඩ
3: තියෙනවා.
2: ඒ ටික කරනවා. කියන්නේ උන්ට ඕනේ එක මොක් කරද්ද? ඒ ක්ලබ් එකට ඕනේ Friday the 13th කියලා එහෙම අමුතු එකක් නැහැ. 13 වෙනිදා සිකුරාදා වැටුණා කියලා එහෙම අසුබයි, මුස්පේන්තුයි, මිනිස්සුන්ට කරදර වෙනවා, අවාසනාවන්තයි කියලා එකක් නැහැ. අපිට වෙනදා වගේ අපි කරන වැඩ ඔක්කොම කරලා සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ Friday the 13th යෙදෙන දවසට මීටින් එකක් ගන්නවා. සෙට් එක හම්බ වෙනවා නිව්යෝක් නුවර කිසියම් තැනකදී.
3: ඕකේ.
2: හම්බෙලා කතා බහ කරලා ඊට පස්සේ අර මිනිසුන් උඩ වැඩ කියලා එහෙම බෝඩ් ගහලා තියෙන තැන තියෙනවා. මිනිසුන් උඩ වැඩ කියලා බෝඩ් ගහලා නැහැ නිව්යෝක් වල.
3: ඒක ඉංග්‍රීසි වලින්නේ.
2: ඒගොල්ලෝ ගහන විදිහකට ගහලා තියෙන්න ඇති. ඒ වගේ මිනිස්සු උඩ වැඩ කරන උඩින් ගල් එහෙම වැටෙන්න පුළුවන් අවදානම් තැන්වල මුන්ටික යනවා ඇවිදගෙන.
3: හරි මොනයි යන්නේ.
2: කො උනාද? කො උනාද? ඉනිමගක් උඩ මිනිහෙක් නැගගෙන වැඩ කරනට උන් යනවා ඉනිමග යටි කෝ කෝ අපිට පොකුත් උනාද කෝ නෑනේ කීකී යනවා ඊට පස්සේ ලුණු හලනවා බිම කණ්ණාඩි කඩන ලුණු හලනවා කියන එක කොහොමඩක් අසුබ දෙයක් හැටියටනේ සලකන්නේ
3: අනේ මම හැමදාම උයනකොට මේ ඩිගෙම් මගේ ලුණු මගේ ඇති තනි කර අර කුඩු ලුණුන් තියෙනේ බෝතලෙම හැලෙනවා
2: හරි හරි හරියට හරි
3: අසුබයිද
2: අසුබයි අසුබයි
3: දෙයනේ
2: අයින ගහිලා හැදි ගෑවිලා යන්නේ යන්නේ
3: මං හිතන්නේ මේ වෙන්නේ ඒකද කොහෙද
2: ඇත්තටම ඔය ලුණු හැලෙන එක සෑහෙන කාලයක් ඉඳලා ලුණු බිම හැලෙන එක අසුබ දෙයක් හැටියට ලෝකේ සලකනවා
3: බිම නන්නේ මේ හැබැයි හැලුනේ මේසු
2: මේසු උඩින් ඊට පස්සේ මොකද කළේ අරගෙන ආයි හොදියකට දාගත්තද
3: කෙලිම සිංක එකට දැම්ම
2: ආයි ඒකද හැලිලානේ
3: හැලිලානේ
2: ඒකට හේතුවක් තියෙනවා සැන්ඩි එහෙනේ ඒ විශ්වාසයේ එන්නේ මුල් කාලේ ලුණු කියන්නේ හදාගන්න අමාරු එකක්. ලුණු හිඟයි. ටිකයි තියෙන්නේ. ඊට ටික බිමාලාගෙන හරියට බෑ.
3: අසුබයි.
2: අසුබයි. අනිත් එක තමයි
3: සල්ලි යනවනේ.
2: සල්ලි යනවා. ඊට අනිත් එක මේ ලුණු කෑමත් ඒ කාලේ හිඟයි. අවුරුද්දේ එක කාලයකට කෑම හදාගන්න බෑ සීතල කාලෙට අර එහෙමයි. ඒතර කෑම පරිස්සම් කරගන්න ඕනේ. කෑම පරිස්සම් කරන්න පාවිච්චි කරන දෙයක් තමයි
3: ලුණු.
2: එතකොට ඔයා ළඟ තියෙන ලුණු ටික බිම හැලුනොත් ඒක අපරාධයි. ආර්ථිකමය වශයෙන් පාඩුවක්. එතකොට මිනිස්සුන්ගේ ඔළුවට මේක දාන්න ලුණු කියන්නේ පරිස්සම් කරගන්න ඕන එකක් කියන එක ඔළුවට දාන්න තමයි ලුණු හැලෙන එක අසුබයි කියලා අදහසක්
3: ඇවිල්ලා තියෙන්නේ.
2: එතකොට මෝ අසුබයි කියලා මිනිස්සු නොකර ඉන්නවා.
3: නොකර ඉනවා කියන්නේ කොහොමරි පරිස්සම් කරගන්න.
2: ලුණු හැලුනොත් පාඩුයි කියනවට වඩා ලුණු හැලෙනක අසුබයි කිව්වම මිනිස්සු ඒක පරිස්සම් කරන් try කරනවා. ඒ වගේ ගත්තමයි ඔය කණ්ණාඩි කියන්නේ කැඩපත්. mirrors කඩන එක එහෙම නැත්නම් කැඩෙන එක අසුබයි කියලා අදහසක් මේක රෝමෙන් එන්නේ. ඒක රෝමානු විශ්වාස කළා mirror එක ඔයාගේ මුහුණ විතරක් නෙවෙයි ඔයාගේ ආත්මයම රිෆ්ලෙක්ට් කරනවා කියලා. එතකොට ඔයාගේ අතින් මිරර් එකක් හැඩුනොත් නැවත ඔයාගේ ආත්මය පිළිසකර වෙන්න අවුරුදු 7ක් යනවා කියලා තමයි රෝමන් වැසියෝ විශ්වාස කළේ. ඒ ඔය විශ්වාසෙත් තිබුණා. මේ යක්කු යනවා ඉතින් ලුණු හලහල යනවා, කන්නාඩි කඩ කඩ යනවා. ඊට පස්සේ 13 දෙනා එකතු වෙලා මේ කෑමට ඉඳ ගන්නවා. මේසේ වටේ 13යි 13. මොකද 13 මොකද අපිට 13 අපිට කරයි කියලා එහෙම කරපු මිනිස්සු ඉන්නවා. උන්ට මොකුත් වෙලා නෑ හද
3: උන්නාට
2: වෙන්න තිබුණේ මොකක්ද වර එහෙම වෙලා නෑ. ඉතින් මිනිස්සු එහෙම නෑ, සමහර මිනිස්සුන්ට එනවා ඒ උණ.
3: ඔව් එහෙම නෙවෙයි අසුබයි කියලා
2: විශ්වාස. මේවා එක්ක ෆයිට් කරන්න ඕනේ. ලංකාවේ සිට එහෙම අර ඒබ්‍රහම් පී කෞර් කියලා මහත්මයෙක් 60-70 ගණන් වල ඒ මහත්ය ලියපු පොත් ගොඩක් තියෙනවා. ඔන්න කියවන්න උනන්දු කට්ටිය පර්ණ ලයිබ්‍රරි වල ඇති ඒබ්‍රහම් පී කෞර්ගේ පොත් මං දන්නේ නැහැ දැන් විකුණන්න තියෙනවද කියලා. ලංකාවේ ඒ කාලේ පාවිච්චි කරන කට්ටඩි වැඩ, ගුරුකම්, මන්ත්‍ර යන්ත්‍ර අරව මේවා ගැන එලෝගෙන ගිහිල්ලා ඒවා බොරු කියලා ඔප්පු කරලා පොත් ලියලා තියෙනවා.
3: අනේ
2: දැන් වැඩක් වෙලා තියෙනවද?
3: නෑනේ තේම හැමම
2: නිකන් කෞර් මහත්තයාගේ මහන්සිය විතරයි. ඒව සමහරුන් දෙනවා භෞතිකවාදී උණ.
3: මේවා
2: කඩලා බිඳලා මිත්‍යා විශ්වාස බිඳ හෙළලා අපි ඔප්පු කරලා පෙන්නන්න. ඔප්පු කළාට වැඩක් නෑ.
3: ඒවම ආය වෙනවා.
2: ආයි ආයි මිනිස්සු ඒවට යනවා. මොකද විශ්වාසය කියලා කියන්නේ වෙන එකක්.
3: මිනිස් මං හිතන්නේ මානවයා පටන් ගැම්මේ ඉඳන්ම තිබ්බ දෙයක් තමයි ඔය විශ්වාසය කියන්නේ නේද?
2: එහෙමත් විශ්වාස කරනවා.

0: Radang.
1: අපි ඉස්සෙල්ලා කතා කළානේ ෆ්‍රයිඩේ ද 13th ක්ලබ් එක ගැන.
2: ඔව්.
1: ඒගොල්ලෝ තැන් තැන් වල ගියානේ මේ මේක බොරු බොරු කියලා ඔප්පු කරන්න try කර කර.
2: ඔව්.
1: ඒක ලොකු ස්කේල් එකෙන් කළා එක වෙලාවක කට්ටියක්. හරිද?
2: කවුද?
1: මේක කළේ බ්‍රිතාන්‍ය නේවි එක. ඒගොල්ලෝ නැවක් හැදුවා HMS Friday කියලා.
2: HMS Friday.
1: HMS Friday. අය නැවේ නම.
2: හහ.
1: එහෙම හදලා ඒගොල්ලෝ නැව ලොන්ච් කරන්න දාගත්තේ දිනේ Friday the 13th.
2: හරි
1: 13 වෙනිදා දවසක් සිකුරාදා දවසක් තමයි නැව ලොන්ච් කරන්නේ. නැවේ නම HMS Friday. බලන්න ඉතින් තර ලොකු වැඩක් කරනවා නම් Friday the 13th. ආයේ මේ අපේ පොඩි පොඩි වැඩ කරගන්න අසුබ වෙන්නේ කොහොමද
2: නේද? ඒකනේ.
1: ඒකනේ කියන්නේ එහෙම කියලා දැම්මමයි නැව ගිලුණා. ඒ නැව ආයි දැක්කේ නැහැ කවුද?
2: අසුබද
1: දන්නේ. අපි දන්නේ ඔන්න Friday the 13th. අසුබ නෑ කියලා පෙන්නන්න ගිහලා නැව පිටින් අන්තරස් දාන වුණා කියලා
2: කියන
1: වාර්තා වෙලා තියෙනවා. ඉතින් මම මේ කියන්න try කරන්නේ 13 වෙනිදා අසුබයි කියලා නෙවෙයි ඈ. ඒ ඕගොල්ලෝ බාජියම්මි
2: අපි ඒවට මුකුත් කියන්නේ
1: නැහැ. ඒ ඕගොල්ලෝ තරිතරියෙන් බලා
2: ගන්න.
1: ඒවා තරිතරියෙන් හිතා ගන්න. අපි මේ වගේ දෙයක් තමයි අපි මේ සීරියස් කියන්නේ.
2: සීරියස් කියන්නේ ඉතින් පැයින් ලීසිං අනුමත කරගන්න වැඩ. මේවට ඉතින් හිතලු නෑනේ. මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක්. පැයින් ලීසිං අනුමත කරගන්නවා කියන්නේ කළ හැකි දෙයක්. මොකද මේ දවස්වල AFC එකෙන් වාට ලීසිං අනුමත කරලා දෙනවා. පැයින් ත්‍රිවිල් එකක් ගන්නවා නම් බයික් එකක් ගන්නවා නම්. අනිත් එක තමයි බයික් එකක් ගද්දි වාට හෙල්මට් එකයි ජැකට් එකයි නොමිල දෙනවා AFC එකෙන්. ළඟම තියෙන ඇලයන්ස් ෆිනන්ස් කම්පැනි ශාඛාවකට යන්න. ඒගොල්ලෝ ඕගොල්ලන්ට විස්තර කියයි මාර විදියට හොඳට. මොකද ඒගොල්ලන්ගේ අර සුහදශීලී කාර්යක්ෂම සේවාව කියන කෑල්ල තියෙනවා. ඒකේ ඉන්න ස්ටාෆ් එක හරිම හොඳයි. මොනාද ගේන්න ඕනේ, මොනාද ලීකේවිලි ටික අත්සන් කරන්න ඕනේ, කොතනින්ද, ඒ හැම දෙයක්ම හරි පැහැදිලිව කියලා දෙනවා. අනිත් එක තමයි පැන් ලීසිං අනුමත කරගන්නවා අවම ලීකේවිලි ප්‍රමාණයක් තමයි ඔයා ගෙනියන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාට හිතුණනම් බයික් එකක් ගන්න, ඔයාට හිතුණනම් ත්‍රිවිල් එකක් ගන්න, ළඟම තියෙන ඇලයන්ස් ෆිනන්ස් ශාඛාවට යන්න. ඇලයන්ස් ෆිනන්ස් ශාඛාවට යන්න. අනිත්
1: කොහෙද සැඩ්ඩි අපි දැන් යන්න
2: ඕනේ? ඇලයන්ස් ශාඛාවට. එතකොට ගල් හිටින්න
1: ඕනේ. යඩතර හොයාගන්න බැරි වෙනවා තාපොඩ්ඩ.
2: අනිත් එක 13:21 කෝල් එකක් දීලම ගියොත් වැඩේ ලේසි.
1: ඒගොල්ලෝ හරියට කියයි එන්න ඕන තැන.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 30යි දැන් වෙලා.
1: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරාපේටි යුනිමු enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
2: සුබ දවස.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
0: තැකි
2: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ අවසන් දිනු මැදිමෙන් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
1: Aluminium, aluminium මනේ.
2: මහත්මයා, දන්සලේ fried rice වෙනයි, හෝටලේ fried rice වෙනයි. දෙකම fried rice උනාට quality වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස් තරම්.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2017 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: Ladang.
1: அது ஃப்ரைடே த 13th. எனவே உலகி இல்லத்துக்கு அது ஃப்ரைடே த
2: 12th.
1: அவே அப்படி வயர்பார் வேலை அப்படி தாங்கிட்டு அது
2: அப்படி மாமா மாமா
1: மாமா மாமா ஒயா தானே வாசம்
2: ஒயாகே மோட வெட வெல்ட் அப்பி அப்பி கானோ நிகம் புத்திமத் வெட வெல்ட் மாமா கானோ
1: நே நே மங்கே நீக மங்கே மினிசுண்டே தென்னே மாம் மோட வெட கலத்தே ஒயாகே மோட வெட கிளரி மினிசுண்டே தென்னே
2: ஓ இது மாம் மோடை
1: ஏகே මේකද මේ මම විතරයි ඈ මම හිතාගෙන
2: මම මේ වෙලාවේ බුද්ධිමත්
1: ඔ රාවුලා ඔයා අද ආඩම්බරේ ගන්න ඉතින් ෆ්‍රයිඩේ ද 13th වගේ තමයි ඒකත් කලාතුරකින් තමයි යා බුද්ධිමත් වෙන දවසක් එන්නේ අපි මේ දවසේ අය අවස්ථාව දෙන්න පැයක ඒක අහුරන්න ඕනද ඒක ඔයාගේ ඔයා ගන්න ඒ කප් එක ඔයාගේ ඔයා ඒක ගන්න මේ ඉතින් ෆ්‍රයිඩේ ද 13th එකක් එනකොට ගොඩක් කලාට මේ කියන්නේ අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එකේ දකින්න පුළුවන් එකක් තමයි මේ කවුරු හරි ඔය හරි කොනක ඉඳන් කියනවා එදාට ඇස්ටරොයිඩ් එකක් අඩක් වැටෙනවා ග්‍රහකයක් ඇස්ටරොයිඩ් එකක් අඩකට වැටෙනවා අපේ ලෝකෙට ෆ්‍රයිඩේ ද 13th එදාට මේක විනාශ වෙනවා කියලා කියන එකේ ඉන්නවයි හරි
2: කවුරු හරි
1: ඉන්නවා කවුරුම හරි ඉන්නවා ඒ අරුණහම තව කවුරුම හරි ඉන්නවා ස්ටොක් මාකට් එක අඩක්
2: වැටෙනවා එහෙමනම් අහලා තේනවා
1: ඒක අහලා තිබොද ඔය මේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන අයගේ උඟ දෙනෙක් මේක විශ්වාස කරනවා ෆ්‍රයිඩේ ද 13th කියන අසුබ දවසක් එදාට ඉන්වෙස්ට් කරන්න හොඳ නැහැ.
2: කඩම්
1: වැටෙන දවසක්. එදාට කලින් ඉන්වෙස්ට් කරලා තියෙන සල්ලි ටිකත් අරගෙන පොට්ට ටික හල තියාගන්න ඕනේ. ওই දවස පන්න ගන්න ඕනේ කියලා හිතන සමහරු ඇත්තට ඉන්නවා. ඉතින් ඒ ඔස්සේ එදාට ස්ටොක් මාකට් එක කඩම් වැටෙනවා කියලා ප්‍රෙඩික් කරන කට්ටියකුත් ඉන්නවා. ඒක කොච්චර දැන් සුලභ වෙලාද කියනවනම් හරියට නිකන් අපි හිතමු නිකන් ඔයා මේ හිතන් කාලගුණ වර්තාව යනවා. අද කාලගුණ වාර්තාව අද රාත්‍රියට කළුවර වැටෙනවා කියලා ප්‍රෙඩික් කරන තරක්
2: සුලබයි
1: සුලබයි ඒක රෑට කොහොමද
2: කළුවර වැටෙනවනේ
1: ඒ වගේ අනිවාර්යෙන් මේ ෆ්‍රයිඩේ ද 13th දෙනකොට අරක කඩන් වැටෙනවා මේක කඩන් වැටෙනවා කියලා ප්‍රෙඩික් කරලා සල්ලි වලට ප්‍රෙඩික් කරනකොට
2: ලංකාවේ මිනිස්සුන්ගේ තෝක ලොකුට තියෙනවද මක්කලෝ
1: ලංකාවේ මිනිස්සුන්ගේ හරියට ෆ්‍රයිඩේ ද 13th කියන එකම නෑ
2: නෑ
1: හැබැයි
2: අපේ ගොඩක් වෙ නවේන අපුරුයි කියන
1: නවේන අපුරුයි කියලා තියෙන ඒ වගේ ඒවා තියෙනවා ඒ වගේ ඒවා තියෙනවා මේ සතියේ අහවල් දවස හොඳ නෑ ඊට පස්සේ පෙබරවාරි මාසේ වැඩ පටන් ගන්න හොඳ අඩු මාසේ කියලා කියනවා පෙබරවාරි මාසෙට
2: පෙබරවාරි මාසෙට කේන්ති ඇතිනේ
1: ඌ ඒක
2: මොන්නම්
1: කවුද අඩුවට හැදුවේ අපි අදාගත්තද නෑනේ
2: අපි අදාගත්තේ මේ ඕගොල්ලොමනේ හැදුවේ
1: ඒකයි දන්නකෝද අංක 9ට අංක 13ට කතා කරන්න පුළුවන්
2: නෝ ඕ
1: අපි කොහොමද අපි මොකක්කලේ නෑනේ අපි මේ නිකන් අපි නිකන් ඉන්න අපි ඩයි බබුත් පෙන්තුයි කියන්නේ අපි උඹලාට මොකක්කලත්ද
2: ඕගොල්ලොම අංක දාලා ඕගොල්ලොම නපුරයි කියනවා
1: අඩුවට එන්නේ
2: සුභ
1: සත්‍යන්තයක්
2: සඳ අපි මුණ ගැහෙනවා මම සැන්ඩි
1: මං මක්කලු
2: සුබ සන්ධ්‍යාවක් හවස 6:31 දැන් වෙලාව

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: SMT අධිචෝදනා. ගුවන් සේවය ප්‍රතිවිහිව ගත කිරීමේ කමිටුවේ මුල් පිටුව හාන්ස්ට. එල් නිනෝ නිසා වැස්සේ අඩුවේ. ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට. ජිනීවා නුවරදී තීරණාත්මක සාකච්ඡාව.
0: දේශීය සියත. Local news on Seatha.
1: වායුගෝලයේ සුළං රටා වෙනස් වීමත් සමග එල් නිනෝ බලපෑම ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවලට ප්‍රථමයෙන් බලපෑම එල්ල කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස වර්ෂාව අඩුවීමක් දක්නට ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුවේ කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ.
2: එල් නිනෝ කියන්නේ ඇත්තනෝ පැසිෆික් සාගරයේ උණුසුම වැඩිවීම කියන එක, විශේෂයෙන් මධ්‍යම සහ මධ්‍යම පැසිෆික් සාගරය සහ නැගෙනහිර පැසිෆික් සාගරය සාගරයේ උණුසුම සාමාන්‍යයෙන් ඉහළ යාම තමයි එල් නිනෝ තත්ත්වයක් ලෙස හඳුන්වන්නේ. ඒත් මේ එල් නිනෝ තත්ත්වයේ නිසා ඇත්තටම වායුගෝලයේ සුළං රටා වෙනස් වීම හේතුවෙන් ඒ විවිධ ප්‍රදේශවල කාලගුණ වෙනස් වීම වලට මේ එල් නිනෝ තත්ත්වය බලපෑම් ඇති කරනවා. සමහර ප්‍රදේශවල විශේෂයෙන් ගත්තොත් ඉන්දුනීසියාව සහ ඔස්ට්‍රේලියාව වගේ ප්‍රදේශවල වර්ෂාපතනයේ අඩුවීමක් එනකොට, ඊළඟට ඉන්දියාව වගේ දකුණු ආසියානු ප්‍රදේශවලත් වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තුන එල් නිනෝ බලපෑමත් එක්ක, ඊළඟට උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව වගේ සමහර ප්‍රදේශවල වර්ෂාපතනයේ වැඩිවීම එල් නිනෝ තත්ත්වයට එක්ක අපේක්ෂා කරන්න පුළුවන් පහුගිය දත්ත විශ්ලේෂණයෙන් බැලුවා. මේ එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවේ කාලගුණයට කරන බලපෑම ගත්තොත් විශේෂයෙන් නිර්සතික මොහොතේ වර්ෂාපතනයේ අඩුවීම කරේ එල් නිනෝ තත්ත්වය බලපානවා පහුගිය දත්ත විශ්ලේෂණයෙන් පදනම් කරගෙන අපි බැලුවොත්, ඒක නිසා විශේෂයෙන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තිබෙනවා මේ ඉලිනෝ තත්ත්වයත් එක්ක. මොකද මේ වෙනකොට ඉලිනෝ තත්ත්වයේ වර්ධනය වීම ආරම්භ වෙලා තියෙනවා.
1: ලෝපුර උෂ්ණත්වය ඉහළ නැන්වීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වය මේ වන විට ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර කාලගුණාංශ පවසනවා. අමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ සඳහන් කළේ මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ කොස් ඇති බවයි. එල් නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවද එම ආයතනය සඳහන් කළා. විද්‍යාඥයින් පැවසුවේ පෙවර එල් නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් දරුණු එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. මෙම තත්ත්වයේ හේතුවෙන් ලෝපුරා කාලගුණික රටාවන්හි විශාල වෙනස්කම් සිදුවිය හැකි. ඩියග අධික වර්ෂාපතනය, ගංවතුර උෂ්ණත්ව තරංග සහ කාර්මික නිෂ්පාදනයට බලපාන අහිතකර තත්ත්වයන් වැඩි විය හැකි බවයි අමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය සඳහන් කළේ. බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් 25.8%ක් වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුවට එක්කමේ.
3: සියලුම ආයතනවල ඉදිකිරි කන්ස්ට්‍රක්ෂන් සයිට්ස්, ආයතනවල පුද්ගලික ආයතනවල, පාසල් තුල, රාජ්‍ය ආයතන, ඉස්පිරිතාල වැනි ස්ථානවල මේ අවධානය විශේෂයෙන් යොදවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි පාවිච්චි නොවන ඉඩම්, ඒවැයි සමහරක් වෙලාවට හිස් ඉඩම්, මේවැයි තමයි අවධානම වැඩි. මේවා පිළිබඳවත් ප්‍රදේශවාසීන් සුපිරික්ෂාකාරී වෙන්න, ඒකට කරන්න පුළුවන් මැදිහත් වීමක් කරන්න, රාජ්‍ය ආයතන හැටියට ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු සහ අපේ පළාතේ නිලධාරීන් සියලු දෙනාම මේකට පූර්ණ ඔවුන්ගේ සහයෝගය සහ අවධානය යොදවනවා.
1: ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩංගර පැවසුවේ මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39108ක් බවයි. අද දින හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 631ක්. රුපියලට සාපේක්ෂව අමරිකානු ඩොලරයගේ තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. අමරිකානු ඩොලරේ විකුණුම් අනුපාතය අද දැක්වෙන්නේ රුපියල් 341.136ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 331.142ක් ලෙස සටහන් වුණා. මේ අතර නව ආර්ථික පරිවර්තනයක් වහම රටට අවශ්‍ය බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ඩොලරේ පාලනය සඳහා වේගවත් අපනයන සංවර්ධනයක් රටට අවශ්‍ය බවයි.
4: ආර්ථික අර්බුදයට ඉස්සරලා ගෙවුම් ශේෂය මත ඇතිවෙන තෙරපුම අපි පාලනය කරගත්තේ ඇත්තටම විදේශ ණය හරහා. අද වෙනකොට විදේශ ණය ලබා ගැනීමට අදාළ සීමා තියෙනවා. ඉතින් මේ තත්ත්වය මම හිතන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් ගැඹුරින් කල්පනා කරලා මුළු රාජ්‍ය යාන්ත්‍රණයම මුළු ප්‍රතිපත්තිකරණයම අපනයන අංශයේ ශක්තිමත් කිරීමේ අදාළ වැඩසටහනකට යන්න ඕනේ. මේකේ 1990 මුල් කාලයේදී ඒකට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටම අපනයන දශකයක් නම් කරලා ඒකවත් අපනයන ප්‍රවර්ධනයකට ගියා. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ ආර්ථිකය පරිවර්තනය කරන්න නැතුව පරණ ආර්ථිකයම අරගෙන යන්න බෑ. මේ පරම සත්‍ය තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්.
1: ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උපාය මාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතින්යුත් කමිටුවක් පත්කිරීමට අනුමැති හිමිව තිබෙනවා. ඊට අනුමැතිය දී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින්. මේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මූල්‍ය සහ ආයතනික උපාය මාර්ග විශේෂඥ දේශාල්ද මෙල්පත් කරනු ඇති. ගනුදෙනු සහ ආයෝජන බැංකු කරන ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම විශේෂඥ දුමිත් ප්‍රනාන්දු මුදල් අමාත්‍යංශයේ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙකු පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකුද කමිටුවට අයත්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා නීති විශේෂඥයින් හා ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයින් පත් කරනු ඇති. රජයේ මත දිගුකාලීනව පැටවෙන මූල්‍ය බර අවම කරමින් මූල්‍යමය වශයෙන් තිරසාර සහ වාණිජමය වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කිරීම සමාලෝචනය අරමුණයි. රුපියල් බිලියන 20ක පරිපූර්ණ ඇස්තමේන්තුව සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අද හිමි වුණා. ඊට අදාළව පැවති විවාදයෙන් අනතුරුවයි. ආණ්ඩුව බංකොලොත් වීමක් සිදු ඇද්දැයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ප්‍රශ්න කර සිටියා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ විවාදයට එක් වෙමින්.
5: මහා බැංකු අධිපතිතුමා ඊයේ සුද්ධ කරන්න ආවා. ඇවිල්ලා කිව්වා මේ රුපියල් යගේ අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා. කොහොමද ප්‍රශ්නයක් නැහැ කියන්නේ? ඉදියොත් කතා නැහැ තුමනි. ඔබතුමාගේ සූට් එක සාමාන්‍යයෙන් රුපියල් 25000ක් විතර ඇති. ඩිවැලියු වෙනකොට ඕක 25000 නම් ඕක 18000යි. ලංකාවන් පල්ලයට යනවා. ගෝඨාභය කාලේ 150කින් ඩිවැලියු වුණා අපේ සියලුම සම්පසේතම. දැන් මේ පාර ඩිවැලියු වෙනවා 120කින් 130කින්. බඩවල් මහත් වෙලා දැන් සැප අසම්පත් ඇවිල්ලා දැන් hina වෙනවා සාමාන්‍ය මිනිස්සු බවට පත් වෙලා. බනානා බනානා ආගන්න වාගේ ජනාධිපතිගේ.
6: මැට්‍රිලියන 5යි මේ අවුරුදේ කාමාට. හරිද?
5: ආණ්ඩුව
1: ණය කළමනාකරණය සිදු කරන බවයි අමාත්‍ය නිජාන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
7: ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය මාර්තු අග වෙනකොට මධ්‍යම ආණ්ඩුවේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 98,965යි බිලියන 98.96යි. ඒ වගේම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මිලියන 23ක ප්‍රමාණයක් තියෙනවා. වගේම රාජ්‍ය ව්‍යවසාය සහායයන්ගේ තියෙන එකත් එකතුනාම බිලියන 102.2යි. මේ 2025 අග තිබිච්ච ප්‍රමාණයට සාපේක්ෂව බලපුවම අඩුවීමක්. රුපියල් වලින් බැලුවා අර වලින් බැලුවා අපි ණය කළමනාකරණය සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන කාරණයක් මේම. ණයක් ඩොලරය අධි ප්‍රමාණ වෙනකොට රුපියල් අවල් ප්‍රමාණ වෙනකොට වාර්තාකරණය සඳහා ජාත්‍යන්තර ආයතනත් එක්ක කරන ගනුදෙනුවලදී වාර්තාකරණය අපිට ඩොලර වලින් කරන්න සිද්ධ වෙනවා. හැබැයි එවැනි තත්වයකදී ඒ වාර්තාකරණයේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අද ඩොලරයක් අරන් තිබුණා ණයක් 320 නම් රුපියල් වලින් ඉදිරිපත් කරපුවම රුපියල් 320යි. හැබැයි ඩොලරය රුපියල් 340ට ගියොත් එහෙනම් රුපියල් ණය ප්‍රමාණය 340ක් විතර වාර්තා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඩොලර් ණය ප්‍රමාණය වැඩි වෙලා කියලා. අපිට අතිරේක යන රුපියල් 20 ණය නෙමෙයි ඒ ණය වෙනුවෙන් දරන විදේශ විනිමය අලාභයක්.
1: වෙළඳපොළට නිකුත් කරන දක්ත ප්‍රමාණය සීමා කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ.
8: දැන් අත වශයෙන්ම දැන් අදත් 341 මේක අවප්‍රමාණ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ඉස්සර දැන් අපි ඔක්ෂන් එකට ගියාම ISBN නම්බර් එකෙන් ගත්තේ කොච්චරක්ද, උපරිම ලීල්ඩ් එක කීයද, අවම ලීල්ඩ් එක කීයද, වේටඩ් ඇවරේජ් ලීල්ඩ් එක කීයද, ඒවා වෙළඳපොළට දන්වනවා. ගොඩක් වෙලාවට වෙළඳපොළ දත්ත පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් මේ ගැටලුව මතුවෙන්නේ නැහැ. ඔබතුමාලාගේ රජය විසින් වෙළඳපොළට නිකුත් කරන දත්ත සීමා කරලා තියෙනවා.
1: විනිමය අනුපාත ඉහළ යාම පාලනය සඳහා මහ බැංකුව පියවරගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසුවේ.
9: මේ දිනවල පවතින බාහිර සාධකයක් අද පෙරදිග යුද්ධය. ඒ හේතුවෙන් අපේ විදේශ විනිමය අනුපාතිකය යම් දෝලනයකට ලක් වෙලා තියෙනවා. නමුත් මේක ඇතුළේදී විශේෂයෙන්ම අපි මහ බැංකුව විදියට මහ බැංකුව තමයි විදේශ විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න ඒක පාලනය කිරීම සම්බන්ධයෙන්
10: මුදල්පතිපත්තිය
9: නිසියාකාරයෙන් හසුරුවමින් විශේෂ කරුණු කාරණා රාශියක් ඉදිරිපත් කරමින් ඒක පාලනය කරන්න අවශ්‍ය නිසි කටයුතු මේ වෙනකොට යොදාගෙන තියෙනවා.
1: සුරේස්සලේ රදවා සිටි කුටියේ CCTV දර්ශන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලෙස අභියෝග කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක බාදුගොඩ සඳහන් කළේ.
11: ඒ වගේම සුරේස්සලේ මහත්මයා කියලා තිබෙනවා ඔහුගේ පවුලේ අයට එතුමාට වදහිංසා දෙනකොට CCTV කැමරා 8ක් එතුම වටේ තිබුණ කියන කාරණේ අපිට විශ්වාස කරන්න වෙලා තිබෙනවා. ඒ CCTV කැමරා තුලින් තුන්වෙනි පාර්ශවයක් සුරේස්සලේ මැතිතුමාට වද දෙන ආකාරය බැලුවද කියන කාරණේ. ඒ වගේ අපි අභියෝග කරනවා පුළුවන් නම් එහෙම කරේ නැහැ කියලා කියන්න පුළුවන් නම් අපි අභියෝග කරනවා පුළුවන් නම් මේ පාර්ලිමේන්තුවට ඒ CCTV කැමරාවල ඒ දත්ත මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නරඹන්න දෙන්න කියලා අපි ඒක අභියෝගයක් විදිහට කරනවා.
1: ඊට ප්‍රතිචාර දැක්වුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජීත් ඉන්දික විසින්.
12: මෙතුමයි මෙතුමගේ පක්ෂේ නායකවරුයි ඔය නාමල් රාජපක්ෂේ කට්ටියක ගිහිල්ලා වෙච්ච විදිය කිව්වනම් හරි. දැන් ඔක්කොම මේගොල්ලෝ දන්නවනේ. සලේ මැතිතුමා ගැන මුළු කතාවම කතා කරනවා. හැබැයි මේ මැතිතුමාට අමතරව පාස්කු ප්‍රහාරය කියලා දෙයක් වෙලා මේ රටේ මිනිස්සු 278ක් මැරුණනේ. ඒක බොරුවක් නෙමෙයි. අවුරුදු 5කට කලින් අපි හැමෝම දන්නවා. හැබැයි දැන් ඒ අනුව දැන් ඇමතිතුමා කියන්නේ බොරු ඔක්කොම හරි. සලේ මැතිතුමා ගැන පොහට්ටුවේ අදහස් තමයි දැන් මේ අදහස.
1: එල්නිනෝ තත්ත්වය පිළිබඳ පළමු සාකච්ඡා කරනු ලැබුවේ තමන් නියෝජනය කළ කමිටුවකදී බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
13: හැමෝම එල්නිනෝ, ජනාධිපතිත් එල්නිනෝ, ඇමතිවරුත් එල්නිනෝ. හැබැයි මම ආඩම්බරින් කියන්න කැමතියි මහාචාර්ය අවේ වික්‍රම මැතිතුමත් මමත් සම සභාපතිත්වයේ දරන ක්ලයිමට් කෝකස් එකෙන් තමයි අපේ රටේ නිර්මාණය වෙන එල්නිනෝ ප්‍රශ්නය ගැන, එල්නිනෝ විතරක් නෙමෙයි ලානීනා ප්‍රශ්නය ගැනත් අපි පූර්ණ විග්‍රහයකට ලක් කර අපිට එක එක නම් පටබඳින්නට හදයි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය ගැන කතා කරනකොට, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනකොට එක එක නම් කියනවා, හා හා කියනවා, විහිළු කරනවා. කොරෝනා ව්‍යසනය තුළ අපි ලබා දිය යුතු ප්‍රතිකර්ම පිළිබඳව, විසඳුම් පිළිබඳව කතා කරනකොට හිනා වුණා. ඉතින් ඒ වගේම මටත් හෙට ඉඳලා කියයි එල්නීනෝ සජිත් ප්‍රේමදාස කියලා. ප්‍රශ්නයක් නැහැ. ඕන නමක් කියන්න, ඕන දෙයක් කියන්න.
1: SM චන්ද්‍රසේන හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහතිකරණය හමුවේ අතිචෝදනා කොණු කර තිබෙනවා. එයල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2014 වසරේ ජනවාරි මාස පළමුවනදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වනදා අතර කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිලිඳු ගොවීන්ට සහනදායි බිලට බඩිරුගු බීජ කිලෝ 36,000ක් ආනයනය කළා. සැකකරුට චෝදනා එල්ල වුණේම බීජ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දුන් බවටයි. ඉන් දූෂණයේ නැමැති වරද සිදු කර ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම් විසින් SM චන්ද්‍රසේනට චෝදනා ගොනු කළා. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා එපමණ උදාහරණ ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ මහේස්ත්‍රාත් අසංගෙස් බෝතරකම විසින්. සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීරප දෙකක් මත මුදහැරීමටයි අධිකරණය නියෝග කළේ. ඔහුගේ විදේශ ගමන් තහනම්. විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට නියෝග කළා. දූෂණ චෝදනා මත සැකකරු අත්අඩංගුවටගෙන තිබුණේ අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නතර කිරීම අරමුණින් සකස් කෙරෙන විශේෂ අවබෝධතා ගිවිසුමක් එළඹෙන ඉදිරිදා දිනේදී අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඉරානයේ නිවේදනය කළේ මෙම ගිවිසුමට අදාළ ලේකීවිලි සකස් කිරීමේ කටයුතු තවමත් අවසන් අදියරේ පවතින බවයි. මෙම ගිවිසුම් මගින් ලෙබනනයේ පවතින යුද තත්ත්වයද සම්පූර්ණයෙන්ම අවසන් විය යුතු බවට ඉරානය අවධාරණය කර තිබෙනවා. මේ අතර ප්‍රංශයේ පැවැත්වීමට නියමිත G7 රාජ්‍යනායක සමුළු අතරතුර ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද හින්දු පුවත්පත පවසනවා. මෙම හමුව ජූනි 16-17 යන දිනවලදී සිදුවනු ඇතේ.
14: ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: පන්දුවර විස්සකාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟයද පැවැත්වීමට නියමිතයි. එම තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නම් කළා. චමරි අතපත්තු නායකත්වයේ දරන කණ්ඩායමට විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හරි ඇතුළු ක්‍රීඩිකාවන් කණ්ඩායමට ඇතුළත්. තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරඟයේ එංගලන්ත කාන්තා කණ්ඩායම සමග අද පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල SM ට අධිචෝදනා. ගුවන් සේවය ප්‍රතිවිහෝ ගත කිරීමේ කමිටුවේ මුල්පුටුව හාන්ස්ට. එල් නිනෝ නිසා වැසි අඩුවේ. ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට. ජිනීවා නුවරදී තීරණාත්මක සාකච්ඡාවක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: වැඩක් කරන්න ඕන අලු කලාවක් ඔස්ට්‍රේලියා කොන්සර්ට් එකේදී ආගම. ඉතින් ඊට පස්සම මම ආදී මෙලඩි එක හදන්නේ. මම තමයි මියුසික් කරේ. ඉතින් ඒ වගේ මට හෙල්ප් කරා මියුරන්ද වික්‍රමසිංහ. ඇත්තටම වෙනස් සින්දුවක් මම මේවගේ සින්දුවක් සින්දලා නැහැ.
1: රැප්පකක් එක සින්දුවක් කළේ පළවෙනි පාරටනේ. කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක?
0: ඇත්තටම වෙන එක්ස්පීරියන්ස් එක. මොකද මගේ ෆෑන් බේස් එක හිතන්නේ මම රැප්පකක් එක සින්දුවක් කරයි කියලා. නමුත් මට ඕනුනා වෙනසක් කරන්න. ඉතින් ඒක තමයි මම මේ කරපු දේ. ඇත්තටම මතක් කරගන්න මේ ලින්ක් සම්පත් වෙනන්න පුළුවන්. ඉතින් මෙයාත් මට ලස්සන වීඩියෝ වටෙන් ටික හදලා දුන්නා. මම හිතනවා මගේ ෆෑන්ස්ලා මේ සින්දුව ගොඩක් ආදරෙන් බාරගනින් කියලා.
2: සින්දුවට මියුසික් වීඩියෝ එකකුත් එනවා නේද?
0: මං හිතන්නේ තව ඉදිරි මාස දෙක තුනක් ඇතුළත මේක මියුසික් වීඩියෝ එක අනිවාර්යයෙන්ම රිලීස් වෙනවා මගේ YouTube channel එකේ.
3: ඉගසුඟ පත්තන්නට නලවන්නට ආසයිද? ටික ටික ලං වෙන්නට ඕනා.
4: Talk of the town.
2: මෙච්චරකල් බොලිවුඩ් ස්පයි යුනිවර්ස් එකේ වැඩපෙන්නුවේ ඇක්ටර්ස්ලා දැන් මේ ගේම් එක වෙනස් වෙන්නයි යන්නේ.
1: මේ පාර සුපිරිම ස්පයි මිෂන් එකට යන්න හදන්නේ ආලියා බාත් එක්ක ෂර්වරි.
2: ඇක්ටර්ස්ලා දෙන්නෙක්ම මේන් කැරක්ටර්ස් කරන ඇල්ෆා මූවි එක ගැන මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා වෙනවා.
5: වොල්ෆ්ගේ බේටි වොල්ෆ් යුතියේ සර්.
1: ආලියා එක්ක ෂර්වරි මේ ෆිල්ම් එක වෙනුවෙන්ම වෙපන්ස් ට්‍රේනින් වගේම ෆිසිකල් ට්‍රේනින් කරලා තිබුණා.
2: ප්‍රොඩියුසර්ස්ලා කියලා තිබ්බේ හෙවි බජට් ෆිල්ම් එක ඇල්ෆා මූවි එක ක්ලෑෂ් වෙන එක වළක්වන්න ෆිල්ම් එකේ රිලීස් ඩේට් එක වෙනස් කරා කියලා.
6: Happy birthday.
4: Talk of the town.

0: ආමාශයේ ඇතිවන බැක්ටීරියා ආසාදනයක් නිසා ඔබට ඇතිවන ගැස්ට්‍රයිටිස් ගැන බහලා තේනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව තමයි ඔබගේ ආමාශය මේ විදිහට ආසාදනය කරන්නේ. මේ අපේ අතර බොහෝ දෙනෙකුට තියෙන රෝගී තත්ත්වයක්. ගැස්ට්‍රයිටිස් එහෙම නැත්නම් ආමාශික ප්‍රදායක තත්ත්වයට බලපාන හේතු අතර ප්‍රධාන තැනක් ගන්නේ මෙන්න මේ බැක්ටීරියා ආසාදනය. ආමාශය විතරක් නෙමෙයි, අපේ කුඩා බඩවැල ඉහළ කොටසෙත් මේ ආසාදනය ඇති වෙන්න පුළුවන්. මේ ආසාදනය නිසා ගැස්ට්‍රයිටිස් රෝගී ඇති වෙනවට අමතරව ආමාශය තුවාල ඇතිවීමත්, ඊට අමතරව ඉතාම කලාතුරකින් ආමාශය පිළිකාමේ තත්ත්වයක් නැතිවීමත් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ආමාශය තුළදී ආහාර ජීර්ණයේ ප්‍රතිඵලයක් විදිහට අපේ ඇඟට අවශෝෂණය කරගන්න විටමින් B12 යකඩ කියන සංඝටක මෙන්න මේ බැක්ටීරියා ආසාදනය නිසා අපේ ඇඟට ලැබෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ තමයි ඔබගේ ඉහළ උදරයේ ඇතිවන වේදනාව, කුඩා ආහාර ප්‍රමාණයක් ගත්තත් බඩ පිරලා වගේ දැනෙන එක වගේම ඔබට බඩගිනි නොදැනීමක් දකින්න පුළුවන්. ඒ වගේම වමනේ ඔක්කාර ගතියක් දැනීම වගේම බඩ පිපීමත් මහසි ගතියකුත් දැනෙන්න පුළුවන්. ඔබට හරියටම තියෙන මේ බැක්ටීරියා ආසාදනයද නැද්ද කියලා හඳුනගන්න පරීක්ෂණ කීපයකට ඔබ යොමු කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මේ රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන්.
2: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
4: අපචර ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. බයි ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
3: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
4: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
3: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
4: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
5: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
3: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
5: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
3: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
6: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
2: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: කොමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවරතා පත්වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවරතා පත්වක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද ඔබේ ආයෝජනය ආරම්භන්න.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ

0: රීසෙට් කරගන්න ලොව හොඳම කල්චගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනා කිම්පිරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය 100 ටීවී 100 FM කිස් FM.
1: 98.2 98.4

රෑ 7යි හරියටම විනාඩි 7යි දැන් වෙලාව. ඉතින් කොහොමද සිකුරාදා හවස? අපි ලස්සන සින්දු අහන වෙලාවනේ. 0711982984ට කතා කරන්නත් පුළුවන්, WhatsApp messages එවන්නත් පුළුවන්. රෑ 9 වෙනකන් නිශාන් ඉන්නවා ඔයාලගින් මේ වගේ ලස්සනම සින්දු ටිකක් එක්ක.

0: එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතුවනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලේ සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වය. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්නම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
3: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කර ගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
6: මතක තියාගන්න, ගරු විපක්ෂනායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නෑ.
7: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
8: විදේශිකයෙක් නැත්නම් මාලකට නිසා නැති පැත්ත.
4: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
9: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
10: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ මෙතන මේ විවාද කිරීම පළක් නැති වෙලා තියෙනවා. මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් ඇවිල්ලා කියලා යනවා.
11: බය නැතුව මේ ආණ්ඩුවේ විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
4: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
12: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්, කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්, කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්, රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
13: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
14: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
15: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
16: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.

0: Anna, da sunt cu Contigene e Disney.
1: Benin Anna. Sati da vas la hawas dekata.
2: Sieta, hot and spicy with Sudu Kochi.
1: Goda kadare.
3: Ame, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.99 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: FM.
1: කාට හරි ආදරේ කියලා කියන්න හිතුනොත් ඔයා කොහොමද ඒක කරන්නේ? කොච්චර විදි තියෙනවද නිශාන් කියලා ඔයා මට එකින් එක කියලා දෙයි. හරි, අපි ඒ එක විදිහක් ගැනවත් නෙමෙයි කියන්න හදන්නේ, වෙනම විදිහක් ගැන. ඔයා මට ආදරේ නම්, එහෙම නැත්නම් ඔයා වෙන කාට හරි ආදරේ නම්, මේ වෙලාවේ කරන්න තියෙන එකම එක දේ 0711 982 2984ට WhatsApp message එකක් කියවන එක. මමත් ඔයා වහගෙන ඉන්නේ නිශාන්. මම මොන ගායේ නිහන්සි. හැමදාමත් ආදරෙත් මට මුල්ම මෙසේජ් එක වෙන හන්සිව. අද මම මෙන්න මේ සින්දුවට මුලින් එකතු කරගන්නවා. මමත් ඔයාට ආදරේ හන්සි.

0: දෙදහස් විසිහය FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
5: කඳුළු
6: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා
7: සින්දු සියත
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
7: අනුග්‍රහය තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: සියත
7: දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නෑවාගේ
2: කමුකොකේ
1: ඕ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: ස්්‍රයින මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා.

0: අපේ ජීවිතේ වීරය.
1: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිහගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
3: සියත පාත්‍රේ විදසා. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University The Place to Be.
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
8: කොමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
9: කොල්ලෙක් ඉන්නවනම් ඕන අභියෝගයක් බාර ගන්න ඒ තමයි ජෝ පෙරේරා. කොල්ලෙක් ඉන්නවනම් සිංහල දමිළ සින්දු කියන ඒ තමයි අපේ ජෝ පෙරේරා.
10: මේ කොල්ලෙක් විතරද කෙල්ලෙක් නෑ?
9: ඉන්නවා ඉන්නවා. කෙල්ලෙක් ඉන්නවනම් ජන සංගීතය හැඩවැඩ කරන ඒ තමයි අංජලි බණ්ඩාර.
10: ආ ආ ආ ඇති ඇති අපි දන්නවනේ දෙන්නගේ කෙරුවාව.
11: ජෝ පෙරේරා සහ අංජලි බණ්ඩාර සමගින් හෙට සියත 2020
12: මතක් කරලා බලන්න. ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
13: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
12: ඔව් ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවා හරියට එහෙම මතකයක් තියෙන මනුස්සයෙක් නේ. ඒක හිත සිහි කල්පනාවක් නෑ.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
15: හෙට උදේ 8ට.
16: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
17: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
16: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
17: ආ, මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
16: ඈ?

එවනංතින් අපිට ඊළඟ පැයට යන්න වෙලාව හරි. මෙන්න මේ කට්ටිය මතක් කරන්න ඕනේ. කැකිලාවෙන් දම්මිගමන මෙසේජ් එකක් කියවලා තිනවා. හයි නිශාන් කොහොමද? ඔය වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න කියලා. එතකොට ධනේෂි හයි හයි කොහොමද? කුරුණෑගල බෝය ගැනීම මාව වහගෙන ඉන්නවා කියන මෙසේජ් එකක් දාලා තිනවා. ඔන්න ඔය දෙන්නවත් එකතු කරගන්නවා. 0711 982 294 මේ දැම්මම ඔයත් සබ් මෙසේජ් එකක්

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතිනවා රටතුල. එතෙන්දී මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. මේ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝ වෛරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝ වෛරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වයට නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීමේ හැකියාවක් මේ මොහොත වෙනුවිට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නොවනට හොරුයි.
3: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192.7127.77
5: හිතුවද මේක ප්ලේන් එක කියලා සැපගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
6: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරු වලට රැවටී ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
14: සියත දිවයින පුරා

අපේ දෙවිනි පෑමේ විදිහට පටන් ගත්තා. රන්දිමා නාවිකතු කරගන්නවා මේ සින්දුවට. මේ දැම්මර මෙසේජ් එකක් කියවලා තියෙන්නේ මී කපුවෙන්. 0711 982 94 ඔයාලට පුළුවන් WhatsApp මෙසේජ් එකක් කියවන්න මට.

0: 8යි විනාඩි 30යි.
1: ඔබත් A-level අවසන් classes එකට NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM the City University the place to be.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
4: ඩොරකුළු වැරෙන මතක සේප්පෝ.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: රැයක් පුරා විඳින පැයක්
7: රැදායයි ගීතයයි
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න
8: 98.2 98.4
9: පන්නේ වගේ කමුකුකේ
10: ඔප්‍රේක්
9: නෑ වගේ
10: පතිමුරේ
11: ස්ප්‍රයිනේ මචං
12: අද විතරයි සිකුරාදා
8: සියත දෙවයින පුරා

0: ඇතා දෙවයිනපුරා
1: දැන් වෙලාව හරියටම රෑටයි විනාඩි 43යි. මේ වෙලාවේ මටම සේජ් එකක් කියලා තියෙනවා සඳුනි. සඳුනිව එකතු කරගන්න ඕනේ හුඟක් ආදරෙන්. එයා ආදරේ කරන එයාගේ අයියා සුදු අයියා දමිතව එකතු කරගන්න කියලා තමයි මෙසේජ් කරලා තින්නේ කඩුතරින්. රයිට් නොයවත් මතක් කරා 0711982924ට තව පොඩි වෙලාවයි තියෙන්නේ. රැනවට කලින් මෙසේජ් එකක් කියවුවොත් මට පුළුවන් සඳුනිගේ දමිතගේ මේ ආදරේ මතක් කරා වගේ ඔයාගෙනත් කියන්න.
2: නිව්ස්

0: තමයි අපේ ජීවිතේ වීරය.
1: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලට එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලෙන් බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 98 2 98 4ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
3: සියත පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: ඉන්නවනම් ඕන අභියෝගයක් බාර ගන්න ඒ තමයි ජෝ පෙරේරා. කොල්ලෙක් ඉන්නවනම් සිංහල තමිල සින්දු කියන ඒ තමයි අපේ ජෝ පෙරේරා.
6: මේ කොල්ලෙක් විතරද කෙල්ලෙක් නෑ?
5: ඉන්නවා ඉන්නවා. කෙල්ලෙක් ඉන්නවනම් ජන සංගීතය හැඩ වැඩ කරන ඒ තමයි අංජලි බණ්ඩාර.
6: ආ ආ ආ ඇති ඇති අපි දන්නවනේ දෙන්නගේ කෙරුවාව.
7: ජෝ පෙරේරා සහ අංජලි බණ්ඩාර සමගින් හෙට සියත 2020
8: මතක් කරලා බලන්න. ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
9: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
8: ඔව් ඒ කාලේදී ඔයාට මේ ඊ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සයෙක් නේ. ඒක හිත සී කල්පනාවක් නෑ.
10: ලා මකල

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

එවනම් ඉතින් අපිට යන්න වෙලාව හරි කිහිල්ලා එන්න කවද දෙන්නේ එන්න හෙට හවස තුන ශ්ලෝකෙ වට යන්න ඔය එන්න මොනේ ගමනක් තමයි හෙට හවස තුනට අපි යන්නේ ඉන් එන්න සුබ රාත්‍රියක් මම නිශාන් පරිස්සමින් සතුටින් ඉන්නෝනේ.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
2: එම් වෙලාව රෑ 9:00යි.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතම් අවස්ථාවලදී මරණය ඇති වෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකම් හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහිම නැතිවීම, අනික ඇතම් අවස්ථාවල මේ මගීව හැදිලා හොඳ වුණාම හරියට ඇවිද ගන්න බැරි වෙන මගේ තත්ත්ව. කෙලින් ඉන්න බෑ. වලිප්පු. මෙනින්ජයිටිස් තත්ත්ව මගින් ඔළුවේ ලේන හරවලට ඩැමේජ් එකක් වුණා. දීර්ඝ කාලනම ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනය අඩු වෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇති වෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරු.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: Anna da sudu kotigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කර ගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. Rating agency BBB- stable outlook.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියන් අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: 98.2 98.4 සියත

0: තමයි අපේ ජීවිතේ වීරය.
1: අපචර ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කැම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කැම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුන ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
3: සියත පාත්‍රේ විදහසා. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: ඉන්නවනම් ඕන අභියෝගයක් බාරගන්න ඒ තමයි ජෝ පෙරේරා. කොල්ලෙක් ඉන්නවනම් සිංහල දමිළ සින්දු කියන ඒ තමයි අපේ ජෝ පෙරේරා.
6: මේ කොල්ලෙක් විතරද කෙල්ලෙක් නෑ?
5: ඉන්නවා ඉන්නවා. කෙල්ලෙක් ඉන්නවනම් ජන සංගීතය හැඩ වැඩ කරන ඒ තමයි අංජලි බණ්ඩාර.
6: ආ ආ ආ ඇති ඇති අපි දන්නවනේ දෙන්නගේ කෙරුවාව.
7: ජෝ පෙරේරා සහ අංජලි බණ්ඩාර සමගින් හෙට සියත 2020
8: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.0700. මාධ්‍ය ශක්තිය සියත ටීවී සියත FM කිස් FM.
9: මතක් කරලා බලන්න ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
10: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
9: ඔව් ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවා හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක හිම සිහි කල්පනාවක් නෑ.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
12: හෙට උදේ 8ට.
13: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
14: අනේ සර් බස් හෝල්ටිගේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
13: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
14: ආ මේක නම් ඉතින් මේ පෝස්ටරේ ගහපු ගමන් වැහිල යනවනේ සර්.
13: ඈ?
15: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
16: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
17: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
18: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
19: සියත පොකට් මනි.
20: ලොකේ
21: කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනා ලිසන් සියතම
22: අනුවතයි 0.1
21: අනුවතයි 0.4 සියත දිවයින පුරා.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකුකේ ප්‍රේක් නැවගේ
2: පතිමුරේ සුන්ස් ෆ්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස්්‍රයින මචං
4: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයිනපුරා

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දෙවයි.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතැම් අවස්ථාවලදී මරණය ඇතිවෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකා හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහිම නැතිවීම, අනික ඇතැම් අවස්ථාවල මේ වගේව හැදිලා හොඳ වුණාම හරියට ඇවිද ගන්න බැරි වෙන වගේ තත්ත්ව. කෙලින් ඉන්න බෑ. පලිප්පු මෙනින්ජයිටිස් තත්ත්ව මගින් ඔළුවේ ලේන හරවලට ඩැමේජ් එකක් වුණොත් දීර්ඝ කාලනව ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනය අඩු වෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇතිවෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: ඔගේ අනේ කොහේ හෝ ප්‍රයිඩවන
1: අනුවටයි දශම දෙකැන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයිනපුරා
2: මායාවි ඔබ ගියතා මං මුලාවි අඳුරේ.

0: දැන් ඕන අභියෝගයක් බාරගන්න ඒ තමයි ජෝ පෙරේරා. කොල්ලෙක් ඉන්නවනම් සිංහල දමිල සින්දු කියන ඒ තමයි අපේ ජෝ පෙරේරා.
1: මේ කොල්ලෙක් විතරද, කෙල්ලෙක් නෑ?
0: ඉන්නවා ඉන්නවා. කෙල්ලෙක් ඉන්නවනම් ජන සංගීතය හැඩවැඩ කරන ඒ තමයි අංජලි බණ්ඩාර.
1: ආ ආ ආ, ඇති ඇති, අපි දන්නවනේ දෙන්නගේ කෙරුවාව.
2: ජෝ පෙරේරා සහ අංජලි බණ්ඩාර සමගින් හෙට සියතර 2020.
1: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
1: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ, අරේ වා,
2: සින්දු සියත
4: ගියක් සැපයි ගවලේ.
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
2: අනුග්‍රහය
4: දැනෙන්න අඳින්න රිසිසේ සලු පිළිසිලාරේ චක්කාරේ.
2: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් සියත දිවයින පුරා.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: අපේ ජීවිතේ වීරය.
1: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: සියත පාත්‍රේ විදසා. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: හෙට උදේ 8ට
6: ගින්දු පිටියේ මොකද?
7: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
8: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
7: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
8: මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
7: ඈ?
6: ගින්දු පිටියේ මොබෙනෝ ගින්දු
2: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
9: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
10: මොලේ උන රෝගී තත්වයන්ට එන්නත් භාවිතේ පවතිනවා රට තුළ. එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා මේ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා. නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝවයිරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝවයිරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීමේ හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
9: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
11: 98.2 98.4 සියතා

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද.
2: Shake it up.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සූර්යේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

දෙමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී